0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: මේ උතුම් පොසොන් පුර පසළොස් වැක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවිසෙන හේවා
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
2: වෙලාව දෙපහයි විනාඩි 37යි.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
0: Lakhana Radio ITN

0: උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: லகாண்ட ரேடியோ ITN
1: වෙලා උදේ 5 විනාඩි 54යි.
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව. දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
0: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN

0: මේ උතුම් පොසොන් පුරපසළොස්වක බොහෝ දිනයේ සියල් සිත් නිවිසන හේවා.
1: FM 93.5 FM 93.5

0: වචනයෙන් සංවර වීම යහපත්ය.
1: අසුර වැරදුනොත් සසර සම්පූර්ණයෙන් වරදිනවනේ.
2: සසර දිගු කරන්නෙත් අසුර, සසර කෙටි කරන්නෙත් අසුර.
3: ඒක දුර ගමනක්. වක්කර ළඟ
4: ක්ලේශාලංකාරය. ක්ලේශය කියන්නේ කැටි ගැහෙනවා කියන එකනේ.
5: අපේ මොලේ ශ්‍රාවය වෙන ඩොපමින් වලි.
6: ඒතර හිතුවේ කොහොමද thinking කියන එක?
7: මොටිවේෂන් වල තියෙන වර්ග දෙකක්.
8: විෂාදේ නැති කෙනෙකුට පව.
9: ජාතියේ රූපවාහිනී සරසවිය දොරමඩලාව. අද රාත්‍රී 10:30ට

නිවන නිර්මල බුදුදහම රැගෙන ආ මහින්දාගමනේ නම් සුවිසෙස් පෙළහරේ අසිරියයි. එදා අනුබුදු මිහිඳු මාහිමිපාණන් මිස්සක පව්වට වැඩම කොට ලක්දිව සිසාරා බුදුදහම පතල කළ පොසොන් පොහෝ දිනය අදයි. පොසොන් පොහොය නිමිති කර ගනිමින් ස්වාධීන රූපවාහිනිය ඔබට සමීප කරන සවනක් රැස් පෝදා විකාශය අද දිනේ මුළුල්ලේ අප ඔබ වෙත ගෙනෙන්නේ එදා හෙළ වීරවරයෙකුගේ විමුක්තියේ සුවදායක ගමන් මග පසක් කළ පූජනීය බිමක සිටයි. මේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පල්ලෙබැද්දේ නීල හරිත වනපෙත මැදින් කුඩා කඳු ගැටයක ගල්තලා ඇසුරේ විරාජමාන සංකපාල රජමහා විහාරයයි. සංකපාල රජමහා විහාරස්ථානයේ සිට අද දවස මුළුල්ලේ සවනක් රැස් පෝදා විකාශයට සමගාමී ආමිස ප්‍රතිපත්ති පූජාවන් අප ඔබ වෙත සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිගු ඉතිහාසයකට දිවෙන මේ පූජාර්ථ පුණ්‍ය භූමිය එදා ලක්තිව එක්සේසත් කොට රජ වූ දුටුගැමුණු කුමරුන්ගේ සේනාව භාරව සිටි දසමහා යෝධයින්ගෙන් එක් අයකු පුස්සදේව වෙත යුදයේ ජයග්‍රහණයෙන් පස්සේ ගම්වරයක් ලෙස ප්‍රධානය කළ බිමක් බවට පත්වෙනවා. පස්සේ පුස්සදේව ඇතුළු පිරිස මෙහි පැමිණ ජනගත වෙලා විහාරාරංග ඉදිකොට පින්සාර පුදබිමක් බවට සංකපාල රජමහා විහාරස්ථානයේ පත් කරගන්නවා. එවැනි ජනප්‍රවාද ජනශ්‍රුතියේ පවතින සාක්ෂ්‍ය මූලාශ්‍ර රසක් සංකපාල රජමහා විහාරස්ථානයේ සතුයි. ඒ සියල්ල පිළිබඳ විටින් විට තොරතුරු අපි ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මේ හිමිතිරි උදෑසන දහසක් බෝසතුන් සම්මා සම්බුද්ධත්වයට පත්වන පින්බර අරඹුමක අප බලාපොරොත්තු වන්නේ ලෞතුරා තථාගත බුදුපියාණන් වහන්සේ වෙත දානී අග්‍ර වූ කොටස පූජා කරන උදෑසන සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහායි. පල්ලෙපැද්ද සංකපාල රජමහා විහාරස්ථානයේ සිට අද දවස මුළුල්ලේ මේ ආගමික වතාවත් ඔබට සමීප කරද්දී අපි උදෑසන සම්බුද්ධ පූජාව පවත්වලා උදෑසන පෙහෙවස් සමාදන් වීම සම්බුද්ධ පූජාව පැවැත්වීම ඇතුළු කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ශබ්ද පූජා පෙරදැරි කර ගනිමින් දැහැමින් සෙමින් සකසා ගන්නට යෙදුණු උදෑසන ක්ෂීරපායාස දානමය බුද්ධ පූජාව පෙරහැරින් අසිරියෙන් වැඩම කරවාගෙන එන පින්බර දසුන් ඔබ දකිනවා. ශ්‍රී සංකපාල විහාරස්ත දායක සභාවේ පින්වතුන් ඒ වගේම අප මතක් කර සිටිනවා කසාගල සමූහ ව්‍යාපාරයේ නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මහේෂ් පෙරේරා මැතිතුමන් පෙරටු කොටගත් පිරිස විසින් උදෑසන සම්බුද්ධ පූජාව මල් පහන් සුවඳ දුම් ගිලන් පස පෙරටු කොටගත් ඒ පූජා ද්‍රව්‍යයන් සදහැ පෙරදැරි සිත් උපදවා ගනිමින් බුදුන් වහන්සේගේ අනන්ත අපමණ ගුණ සමුදාය සිහිපත් කරමින් රැඳී සිටින සදහැවතුන්ගේ සාදු නද මැදින් සංකපාල රජමහා විහාරස්ත මේ අසිරිමත් පූජනීය බිමෙහි විහාරාරංග වෙත පූජා කිරීම සඳහා රැගෙන එන ආකාරයයි ඔබ මේ ආකාරයෙන් දකින්නේ. ඉතින් අද පොසොන් පොහොය ලක්දිවට බුදුදහම ලැබුණුදා එවන් උතුම් පුන් පොහෝ දිනයක අපේ රටේ ඉතිහාසයේ නම රැන්දු පින් බිමක ඉඳලා සවනක් රැස් පෝදා විකාශය ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ඔස්සේ අපි ඔබට සමීප කරනවා. එදා පුස්සදේව යෝධයා තම පිරිස සමග පැමිණ ජනගතව පසුව විහාරාරංග ඉදිකොට මේ බිම මනරම් පින් බිමක් බවට පත් කර ගනිමින් පසුව
දහමේ සැබෑ සුවය දහමේ සැබෑ රසය ඇති කරගත් පින්බිමක් බවට පත් කරනවා. ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත මේ උතුම් උදෑසන දානමය පින්කම පූජා කරන පින්බර දසුන් ඔබට දකින්නට හැකියාව ලැබෙනවා. ඉතින් අද දවසේ පින්කම් බහුල ලෙස කරන්නට අවකාශය උදාවන දවසක්. පොසොන් පොහොය කියන්නේ ලාංකේය අපට ඉතාම වැදගත් පොහෝ දිනයක්. එදා දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු පිරිස වැළඳගත් බුදුදහම නිසා අපේ රටට දහමේ සැබෑ විමුක්තිය ලබා ගැනීමේ මාර්ගය උදා වුණා. ඉතින් පොසොන් පොහොයෙන් පෝෂණය වෙච්ච ලක්දිවක් තමයි අපට තිබෙන්නේ. ඒ ලක්දිවේ දහමින් පෝෂණය වන උතුම් පොහෝ දිනයක අද දවස මුළුල්ලේ අප සූදානම් වෙනවා සවනක් රැස් පෝදා විකාශයෙන් මේ ආගමික කටයුතු ඔබට සමීප කරන්නට. ඉතින් පල්ලෙබැද්ද සංඝපාල රජ මහා විහාරස්ථානයේ සිට උදෑසන සම්බුද්ධ පූජාව පැවැත්වීම සිදු වුණා. අප සූදානම් වෙනවා උදෑසන අෂ්ටාංග උපෝෂිත සීලය සමාදන් වීමේ අවස්ථාව වෙත යොමු වන්නට. ඊට ප්‍රථම සම්බදතාව වික්‍රමසිංහපුර ප්‍රධාන සම්බදතා මැදිරියට ලබා දෙනවා.

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN
2: වෙලාව 10:10යි.

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN.

0: මහරජ ධම්ම රාජස්ස සාවකා තවේව අනුකම්පාය ජම්බුද්දීපා ඉදාගතා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සිත සනසන ඒ දහම් වදන ප්‍රථම වරට මෙසිරිලක දනන් සවනත වැකුණු උතුම් පොහෝ දිනය පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය. පොසොන් පුර පසළොස්වක පොහෝ දිනේ අපට සිහිපත් කරන්නට තිබෙන මේ සම්බුද්ධ ඉතිහාස කතාව පමණක් නොව අපට ධර්මාලෝකයේ ලැබුණු ඒ දිනය, ඒ ධර්මාලෝකයෙන් සනසුණු ස්වභාවය සහ ධර්මය මෙනෙහි කරන්නට තිබෙන උතුම්ම පොහෝ දිනයක් ලෙසට පොසොන් පුර පසළොස්වක පොහෝ දිනේ හඳුන්වන්නට පුළුවන්. ස්වාධීන රූපවාහිනී සේවයේ සමනග්‍රස් පෝදා ආගමික විකාශය ඔබට අද සමීප කරන්නේ මේ මහින්දාගමනයත් සමගින් නැති වුණු ඒ දහම් ප්‍රබෝධයේ එක් පරිච්ඡේදයක් විවර වුණ පුණ්‍යවන්ත භූමික සිටයි. මේ පුණ්‍යවන්ත භූමිය කලෙක වනගතව තිබෙන්නට ඇති. වනාන්තරය තුල තිබෙන මේ ගල් ගුහාවල වනසතුන් රැඳෙන්නට ඇති. එවන් සබා දහම සමගින් සම්බන්ධ වුණු වටපිටාවක දහමේ ආශිර්වාදය කැටිවන්නේ මහින්දාගමනයෙන් පසුයි. අද අප සිටින්නේ පල්ලෙබැද්ද ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේ. සංඝපාල රජ මහා විහාරස්ථානයේ කියන්නෙම අපේ රටේ සම්බුද්ධ ශාසන ඉතිහාසයේ කේන්ද්‍රස්ථානයක් විදිහට හඳුන්වන්නට පුළුවන්, සුවිශේෂ සංදිස්ථානයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. එවන් පුණ්‍යවන්ත භූමියක සිට දැන් අප සූදානම් අෂ්ටාංග පෝසත ශීලිය සමාදම් වී දේශන සම්බුද්ධ පූජාව පවත්වන්නට සවනක්‍රස් පෝදා ආගමික විකාශය ඔබට සමීප කිරීමේදී සදහැබර දායකත්වයන් පිළිබඳව අප ඉතාමත් කෘතවේදී ව සිහිපත් කරන්නට කැමති. කසාගල සමූහ ව්‍යාපාරයේ වගේම ස්වදේශී ආයතනය ශාන්ති ට්‍රැවල්ස් ආයතනය මාතර ෆ්‍රීලන්ඩ් සදහැබර දායකත්වය ලබා දෙමින් අප සමගින් සිටිනවා. එසේනම් සදහැවතුනි අප සාදු නාද නංවා අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අප මේ මොහොතේදී පිළිගනිමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ උඩවලව ගුණරතන පිරිවෙන් කෘත්‍යාධිකාරී ඇඹිරිපිටිය ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති සංඝපාල රජමහා විහාරයේ භාරකාර මුළු දිවයින්ටම සාම විනිසුරු පූජ්‍ය කොකාවල කෝසල අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු.
1: සියලු දෙනාම නැවත සැරයක් සාදුකාරයක් පවත්වන්න. අද හිමිදිරි උදෑසන ඓතිහාසික සංඝපාල රජමහා විහාරස්ථානයේට සැපත් වුණු ශ්‍රද්ධා කාරුණික සදහවත් පින්වතුන් මෙන්ම අද නිවෙස්වල සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සවනක් රැස් පෝදා වැඩසටහන නරඹන විහාරස්ථානයන් වලට යෑමට නොහැකි පින්වතුන් සියලු දෙනාටමත් නිවසේ සිට සවනක් රැස් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අද සිල් සමාදන් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ඇත්තන් ඇතුළු ලෝවාසී ලක්වාසි සියලු දෙනා මේ මොහොතේදී ස්වාධීන රූපවාහිනිය ඉදිරිපිටටත් පැමිණලා තමන් ඓතිහාසික සංඝපාල රජ මහා විහාරස්ථානයේ සිට සිල් සමාදන් වෙනවා කියන හැඟීම සිතේ ඇති කරගෙන සියලු දෙනාම සාදුකාරයක් පවත්වලා තෙවරක් නමස්කාරයේ කියන්න සිල් සමාදන් වීම සඳහා

බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි

0: සතන් සීලං සමාදියාමි.
1: සාදු කියන්න.
2: සාදු සාදු සාදු.
1: අද පල්ලෙවැද්ද ඓතිහාසික සංකපාල රජ මහා විහාරස්ථානයේ සිට ස්වාධීන රූප වාහිනිය ඔස්සේ සවනක් රැස් පෝදා වැඩසටහන විකාශනය කරනු ලබනවා. අද මේ පුර 15ක් පොහොය දවස විශාල වශයෙන් ජනතාව ඒක රාසි වෙලා අෂ්ටාංග සමන්නාගත සීලය සමාදන් වෙලා අද දවස කාලයේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ පොසොන් පුර 15ක් පොහොය දවස එවැනි උතුම් වැදගත් පොහොය දවසක අපි අද දවස කාලය තුල ඉතාම කාරුණිකව එවාගේම තැම්පත් සිතකින් යුතුව දවස කාලයේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පොහොය ඉතා වැදගත් කොට සලකන්නේ එදා අනුබුදු මහා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල යන රහතන් වහන්සේලාත් එවගේම සත් අභිඤ්ඤාලාභී සුමන සාමණේරයන් එවගේම බණ්ඩුක නම් අනාගාමි උපාසකයා යන මෙන්න මේ පිරිස මිස්සක පව්වට වැඩම කරේ අදවැනි පොසොන් පුර 15ක් පොහොය දවසක. එවගේම ප්‍රථම මහන උපසම්පදාව වන බණ්ඩුක උපාසක මහන උපසම්පදාව සිදු කෙරුණේ අදවැනි උතුම් පොහොය දවසක. බුදුවේ සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳෙමින් ධර්මයේ මෙනෙහි කරන බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් සවන ගණ බුදුරැස් විහිදුනේ අදවැනි පොසොන් පුර 15ක් පොහොය දවසක. ඒ වගේම දෙවන පෑතිස් රජු ඇතුළු 40,000ක් චුල්ලහත්ති පදෝපන සූත්‍රය අසා තෙරුවන් සරණ ගියේ අදවැනි පොහොය දිනයක. ඒ වගේම සුමන සාමණේරයන් වහන්සේගේ ආරාධනෙන් මිස්සක පව්ව අභියසට වැඩි දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රය මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ අදවැනි උතුම් පොහොය දිනයක. එවැනි වැදගත් පොහොය දිනයක සදහවත් පින්වතුන් මේ පින්බිමට ඒක රාසි වුණේ. දැන් මේ මොහොතේදී තමන් විසින් සම්පාදනය කරගන්න යෙදුන ආකිරි ආහාර පූජාව අපසාන්ති නායක ලෞතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන්න සූදානම් වෙන මොහොතේදී නිවෙස්වල සිට ස්වාධීන රූප වාහිනිය ඔස්සේ සවනක් රැස් ශ්‍රවණය කරන පින්වතුනොත් කල්පනා සිතේ ඇති කරගන්න අපි මේ පින්බිමේ වැට ඉන්නේ අපිත් ඒ වෙනුවෙන් සම්බන්ධ වෙනවා කියන හැඟීම සිතේ ඇති කරගෙන සියලු දෙනාම මා සමග මේ ගාථාවන් කියමින් පූජාව සිද්ධ කරමු.

සියලු දෙනාම චෛත්‍ය රාජෝත්තමයන්න් වහන්සේලාත් වන්දනා කරන්න, බෝධි රාජෝත්තමයන්න් වහන්සේත් වන්දනා කරන, මා සමග මේ ගාථාවන් කියමින්

සියලු දෙනාම සම්පාදනය කරගන්ට යෙදුනා වූ මල් පහන් සොඳුම් ඇතුව සියලු දානයේ අග්‍රභාග ලෞතුරා සාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදසා පූජා කරමි. පූජා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාතාවන් කියන්නේ

සාදු කියන්න. ශ්‍රද්ධා කාරුණික සදහවත් පින්වතුනේ, අද පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ පල්ලෙබැද්ද ඓතිහාසික සංකපා රජ මහා විහාරස්ථානයේට ඒක රාසී වෙලා සිටින්නේ. අද දවස කාලය සිත කය වචන කියන ద్వාරද්වයන් සංවර කරගෙන නිවෙස්සොල සිට ස්වාධීන රූප වාහිනී ශ්‍රවණය කරන රූප වාහිනී ඉදිරිපිට සිටින පින්වතුනොත් අද දවසේ කාලය ගත කරන්නේ සිත කය වචන කියන ద్వාරද්වයන් සංවර කරගෙන එවැනි වැදගත් අද දවසේ මේ පුදබිම වටිනාකම සියලු දෙනා දන්නවා. එදා දුටු ගැමුණු මහරජතුමන් යුද්ධෙන් පසුව දස මහ යෝධයන්ට තෑගි දෙන වෙලාවේදී පුස්සදේව කියන සෙන්පතියට දෙන්නට යෙදුන ගම්වරය තමයි මේ පල්ලෙබැද්ද ගම්වරය. මේක තෑග්ගක් හැටියට පුස්සදේව සෙන්පතියට දෙන්නේ වාලම්පුරිය පිඹලා ඇහෙන තෙක් ප්‍රමාණය ගව් නමයක් දිගට ගව් නමයක් පළලට පුස්සදේව යෝධයා තමන්ගේ තිබුණු සියලු ආභරණ මෙහි තැන්පත් කරලා තමන් ජීවිතය ගැන කලකිරිලා පැවිදි බිමට පත් වෙනවා. පැවිදි බිමට පත් වෙලා බණ භාවනා කරලා රහත් භාවයට පත් වෙනවා. ඒ වකවානුවෙන් පසුව හරතොට ධම්මාරාම නායක හාමුදුරන් වහන්සේ රාජ උදහසට ලක් වෙලා රාජාදි රාජසිංහ රජ සමයේදී රාජ උදහසට ලක් වෙලා හිරාඩස්සියේ සිටින මොහොතේදී නායක හාමුදුරන් වහන්සේගේ දක්ෂතාවය අනුව කවි තුනක් ලියනවා. මේ කවි තුනෙන් කවි 12ක් කියන්න පුළුවන්. මේක රාජසභාවට යොමු කරනවා. රාජසභාවට යොමු කිරීමෙන් පසුව රාජාදි රාජසිංහ රජතුමාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේක විස්තරය දැනගන්නට. රජතුමා හරි ආසයි දක්ෂයි කවිත්වයට. රජතුමා බැලුවා මේකේ විස්තර කොහොමද දැනගන්නේ කියලා. ඒ අනුව දැනගන්න ලැබෙනවා නායක හාමුදුරන් ලව්ව මේකේ විස්තර දැනගන්න පුළුවන් කියලා. කරතොට නායක හාමුදුරන් වහන්සේ රාජසභාවට ගෙන්නලා මෙහි විස්තර දැනගන්නවා. සාන්තිනායක ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ ගුණ සමුදායක් තමයි මේ කවිවල අන්තර්ගත වෙලා තිබෙන්නේ. මේක රාජසභාවට ඉදිරිපත් කළාට පසුව අරතොට නායක හාමුදුරන් වහන්සේ ගැන පැහැදෙනවා. රජතුමා පැහැදිලා මෙච්චර දක්ෂ පඬිරුවණක් මේ හිරාඩස්සියට යොමු කළ තිබෙන්නේ. රජතුමා කල්පනා කරනවා නායක හාමුදුරු හිරෙන් නිදහස් කරන්නට ඕන. මේ දක්ෂ ප්‍රබන්ධයට නායක හාමුදුරන් වහන්සේට යම් පඬුරක් දෙන්නට ඕන. ඒ අනුව තමයි පුස්සදේව සෙන්පතියට දීපු ගම්මරය නින්දගමක් හැටියට කරතොට නායක හාමුදුරන් වහන්සේට සීමාවල් යොමු කරලා
නින්ද ගමක් හැටියට පරිත්‍යාග කරනවා, පඬුරක් හැටියට පූජ කරනවා. මේ නින්ද ගම එතනින් පසුව වල් බිහි වෙලා තිබෙන අවධියක 1960 දශකයේදී අත්තුඩාවේ රතනපාල නායක හාමුදුරන් වහන්සේගේ ඒ වගේම මාගේ ගුරුදේවෝත්තම අපවත්වේ වදාළ අත්තුඩාවේ චන්සිරි නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ විහාරස්ථානයට වැඩම කරනවා. අත්තුඩාවේ ගුණරතන නායක හාමුදුරන් වහන්සේ මේ පළාතට ජනතාවට ලොකු සේවයක් සිදු කරපු හාමුදුරන් වහන්සේ නමක් තමයි, නායක හාමුදුරන් වහන්සේ නමක් තමයි අත්තුඩාවේ ගුණරතන නායක හාමුදුරන් වහන්සේ. ජනතාවගේ ප්‍රදේශයේ ජනතාවගේ කාගෙත් හිත දිනාගෙන ආගමික වැඩ, ඒ වගේම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ජනතාවට වැඳුම් පිදුම් කරන්න ඒ සලසල දුන්නේ අත්තුඩාවේ ගුණරතන නායක හාමුදුරන් වහන්සේ. ඒ වකවානුවෙන් පසුව මේ විහාරස්ථානයේ ආධිපත්‍ය උසුලන, මේ විහාරස්ථානය ඇතුළු විහාර ගණෙහි ආධිපත්‍ය උසුලන මාතරසේ සුධර්මාරාම පොත්ගුල් විහාරය, මා කිතුලල ජයමහා විහාරය, එවාගේ සංකපා රජමහා විහාරය ඇතුළු විහාර ගණෙහි ආධිපත්‍ය උසුලන වටගෙදර රේවත නායක හාමුදුරන් වහන්සේත්, ඒ වගේම අපවත් වී වදාළ

විහාර ගණේ ආධිපත්‍ය උසුලන මාගේ ගුරුදේවෝත්තම මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වටගෙදර ශ්‍රී සුධර්මාරාම පොත්ගුල් විහාරය ඇතුළු විහාර ගණේ ආධිපත්‍ය උසුලන නමකයන්ට අවසර වටගෙදර රේවත නායක හාමුදුරන් වහන්සේගේ ඒ වගේම වටගෙදර ශ්‍රී සුධර්මාරාම පොත්ගුල් විහාරාධිකාරී සංකපා රාජමහා විහාරාධිපති ඒ වගේම විද්‍යාලාධිපති අපේ ගෞරවනීය සහෝදර අත්තුඩාවේ ධම්මාරාම හාමුදුරන් වහන්සේගෙත් අවවාද අනුශාසනා පරිදි මේ වැඩ සිට අපවත් වේ වදාළ අපේ විහාරාධිකාරී කොළඹගේ ආරේ අපේ ආනන්ද හාමුදුරන් වහන්සේත් බාරකාරත්වයේ උසුලන මාත් ඒ වාගේම මේ සංවර්ධන කටයුතු එතනින් ආරම්භ කරන්නට යෙදුනා. ඒ විහාරාධිකාරී හාමුදුරන් වහන්සේ අපවත් වීමත් සමග මේ සංකපා රාජමහා විහාරස්ථානයේ මං කලින් සඳහන් කළ නායක හාමුදුරන් වහන්සේලා දෙනමගේ අවවාද අනුශාසනා ඇතිව මේ කටයුතු සංවර්ධන කටයුතු සිදු කරන්න විහාරවාසී සියලු මහා සංඝ රත්නයේ කැපවීම ලැබෙනවා. ඒ අනුව විහාරවාසී සංකපාල විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ඒ වගේම දැනට කුමාරික ශ්‍රී සුධර්මාරාමාධිපති අපදහම් පාසලේ ප්‍රධානාචාර්ය අපේ සහෝදර තිඹුල්ගැටියේ නාගිත අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේත් ඒ වගේම ගොඩකළ මහින්ද විද්‍යායතන පිරිවෙන් සම්මාන පරිවෙනාධිපති සංකපා රාජමහා විහාරවාසී අපේ සහෝදර අත්තුඩාවේ කුසල පණ්ඩිත හාමුදුරන් වහන්සේත් ඒ වගේම ගොඩකළ මහින්ද විද්‍යායතන පිරිවෙන් පරිවෙනාධිපති සංකපා රාජමහා විහාරවාසී ගුණරත්න දහම් පාසලේ උපප්‍රධානාචාර්ය අපේ ශිෂ්‍ය මහගම නන්දරතන හාමුදුරන් වහන්සේ ඒ වගේම සංකපා රාජමහා විහාරවාසී අපේ ශිෂ්‍ය මිරිස්වැල්පත සිරිරතන හාමුදුරන් වහන්සේ ඒ වගේම ඇමරිකාවේ වැඩ සිටින ඉන්දියානා බෞද්ධ විහාරාධිකාරී අපේ ශිෂ්‍ය මිරිස්වැල්පත චන්දරතන හාමුදුරන් වහන්සේ සංකපා රාජමහා විහාරවාසී අපේ සුබෝධ හාමුදුරන් වහන්සේ මෙන්න මේ අපේ හාමුදුරන් වහන්සේලා මේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අපකැප වෙනවා. දායක ඇත්තන්ගේ සියලු කටයුතු නොපිරලා ඉෂ්ට සිද්ධ කරනවා. එතෙන් මේ පින්බිම රහතන් වහන්සේලා වැඩ හිටපු පින්බිමක මේ පින්බිමේ ජනතා වෙනුවෙන් විශාල කැපවීම් සිද්ධ කරනවා. ජනතාවට සේවය කරනවා. විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන මේ විහාරස්ථානයේ මේ උපාසක උපාසිකාවන්ගේ ඒ ඇත්තන්ගේ මේ කටයුතු සිදු කිරීමේදී ඒ ඇත්තන්ට මේ ආගමික වතාවත් සිදු කිරීමේදී අපේ කුසල හාමුදුරන් වහන්සේ කැපවීම සිද්ධ කරනවා. පළාතට ලොකු සේවයක් සිදු කරන ශ්‍රී ගුණරතන දහම් පාසල ළමයි වෙනුවෙන් විශාල කැපවීමක් සිදු කරනවා ප්‍රධානාචාර්ය අපේ තිඹුල්ගැටියේ නාගිත හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ ආචාර්ය මණ්ඩලයත්. එතෙන් මේ ප්‍රදේශයට එවැනි ලොකු සේවයක් සිදු කරන ආයතනයක් නිසා එවැනි හොඳ පින්බිමකට අද මේ ජනතාව ඒක රාශිය වෙලා ඉන්න වගේම නිවෙස්වල සිටින පින්වතුනොත් රූපවාහිනී ඉදිරිපිට සිටින පින්වතුන් සිතින් මේ ස්ථානයට පැමිණලා තිබෙනවා. තනිසා අද මේ වැදගත් පොහොය දවසේ කල්පනා කරගන්න අපි යමක් අද එකතු කරගන්නවා. මේ සිත කය වචන කියන මේ ద్వාරත්යන් සංවර කරගෙන අපි දවස කාලය ගත කරනවා. එහෙමනම් ඒකෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නවා. අද දවස කාලය තුලදී ධර්ම දේශනා

0: ධර්ම සාකච්ඡා ආදී මේ අත්තන්ට හොඳට දවස කාලය ගත කරන්න පුළුවන් ශ්‍රවණය කිරීමෙන්. එහෙමනම් මේ අත්තන් අද දවස තමන්ගේ සිතේ තිබෙන සියලු වැරදි සහගත සිතුවිලි මේ සියල්ලක්ම අයින් කළා, හොඳ පැහැදුණු සිතුවිලි ඇති කරගෙන තමන්ගේ දවස කාලය අද ගත කරන්න. අන් අය කෙරෙහි කිසිම විදියකින් නිවෙස්වල ශ්‍රවණය කරන පින්නතුන, මේ ස්ථානයේ ඒක රාසි වෙලා සිටින පින්නතුන, කිසිම හිදියකින් සිතේ අද වෛරයක් ක්‍රෝධයක් හට ගන්නට දෙන්නට එපා. හොඳ තැම්පත් සිතකින් යුතුව දවස කාලය ගත කරන ධෛර්යමත් කරගන්න. එහෙමනම් සියලු දෙනාට අද දවසේ නිදුක් නිරෝගීව තුරුණුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් දවස කාලය හොඳට ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
1: සාදු. අපේ හාමුදුරනේ, අද වගේ බොහෝ දිනයක මේ සංඝපාල රජ මහ විහාරස්ථානයේ සිට අප සැමට උපෝසත අෂ්ටාංග ශීලය සමාදන් වීමට ලැබීමත්, උතුම් සම්බුද්ධ පූජා පවත්වන ලැබීමත් භාග්‍යයක්. මේ විහාරස්ථානය නිර්මාණය වන්නේත්, මේ රජ මහ විහාරස්ථානය නිර්මාණය වන්නේත් බුදුදහම ඒ ලැබීමෙන් පසු ඇති වුණ ධර්ම ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් විදියට. සංසුන් සෙනසුන් නිර්මාණය වෙලා මහරහතන් වහන්සේලා භාවනා යෝගීව ඒ සෙනසුන් වල වැඩවාසය කරේත් මහින්දාගමනයේ ප්‍රතිඵලයක් විදියට. වර්තමානයේ මේ විහාරස්ථානයේ භාරකාරීත්වයේ දරමින් ඒ අතීත වගකීම් සමුදාය වර්තමානයේ එලෙසම ඉටු කරන අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට අප සාදු නාද නංවා අපේ කෘතවේදීත්වයේ වගේම තවත් චිරාත් කාලයක් මේ දහම් සම්නිවේදනය ඒ වගේම සමාජ මෙහෙවර සිදු කරන්න අවසි ශක්තිය ධීරිය ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ, උඩවලව ගුණරතන පිරිවෙන් කෘත්‍ය අධිකාරී, ඇඹිරිපිටිය ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති, සංඝපාල රජමහා විහාරයේ භාරකාර, මුරුදිවෙන්ටම සාමවින සුරු පූජ්‍ය කොකාවල කෝසලපි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ, අද උදෑසනම අප සිරු දිනා කෙරෙහි අනුකම්පාවෙන් අප සිරු දිනාම අෂ්ටාංග පොසත ශීලයේ පිහිටුවා, ඒ වගේම උදෑසන සම්බුද්ධ පූජාව පවත්වමින් සවනක්‍රස් බෝධා ආගමික විකාශයේ ඉතාමත් සුපින් බරව ආරම්භ කළේ. එසේ නම් පින්වතුනි, ඔබට ආරාධනා කර සිටිනවා මේ මොහොතේ නිවසේ සිට අපව නරඹන අපේ සදැහැතියන්ට අද දවස මුරුල්ලේම සංඝපාල රජ මහ විහාරස්ථානයේ සිටයි අප සියලු පින්කම් ඔබට සමීප කරන්නේ. සියලු පින්කම් සමගින් අද දවසේ ගත කරන්නට ඔබට ආරාධනා කරනවා. අප මතක් කළ යුතුයි, සවනක් රැස්පෝද ආගමික විකාශය ගෙනීමේදී කසාගල සමූහ ව්‍යාපාරයේ වගේම සදේශීය ආයතනය, ශාන්ති ට්‍රැවල්ස් ආයතනය, මාතර ෆ්‍රීලන්ඩ් ආයතනය, වගේම කොත්මලේ සමාගමේ වගේම විෂන් කෙයා අද අප සමගින් සදහැබර දායකත්වය ලබා දෙමින් සිටින බවත් අපි ඔබට සිහිපත් කරන්නට කැමැති. එසේනම් උදෑසන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අපි උදෑසන 8ට මේ පුණ්‍යවන්ත භූමියේ සිට සජීවව ඔබ සමගින් සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් සම්බන්ධතාව ලබා දෙනවා ප්‍රධාන සම්බන්ධතා මෙදිරියට.

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාඩ රේඩියෝ ITN
2: වෙලා උදේ 6යි විනාඩි 56යි.
0: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
3: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 450

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍ර වී කිටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිත්ව එකකයි හතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝට පම්ස් අදම අවතන්න 0712 711 701

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: FM 93.5 93.7 ලක්කඳ හගෙන ඉන්න වෙලාව 2:07.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලක්කඳ මොමලින් ඉස්සල්
0: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: දෙත්තා ගතිගත් දෙත්තා

0: අයිබවන් සුබම සුබ උදෑසනක්. අඹ පැන ලෙහන නැනවත් පාලනයේ ගුණ වැවදා ගැබ බැඳුන උරුමය ලබපු පින පෙන්බර පොසොන් සදහම් ගඟ ගලන දින අනුබුදු මිහිඳු හිමි නමදිමු දෙදන එන. අද දෙවයින පුවත්පතයි මේ සම්බන්ධයෙන් මේ කවි පෙළ ඉදිරිපත් කරමින් උතුම් පුර පසළොස්වක පොසොන් පොහෝ දිනය සම්බන්ධයෙන් මේ විදිහට සටහන් කරන්නේ සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තමේවානුකම්පාය ජම්බුද්වීපා ඉදාගතා. උතුම් පුර පසළොස්වක පොසොන් පොහෝ දිනය අදයි ශ්‍රී ලංකා ද්වීපයට උතුම් වූ බුදු දහම ලබා දුන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයයි අද දිනේදී තිබෙන්නේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අදවන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක මේ තලාවේ මිස්සක පව්වට වැඩම කර මේ ගාථාව දේශනා කරමින් ශ්‍රී ලංකා ද්වීපයේ බුදු දහම ස්ථාපිත කිරීමේ මූලාරම්භය සනිටුහන් කළා. අද ජූනි මාසයේ 29 වෙනිදා දත් අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදු වුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්කන ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුළින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත් පොසොන් පොහෝ දිනය සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතෙත් ඉතාම අලංකාර කවියක් සඳහන් කරලා තියෙනවා. අඳුරෙන් අවිදු මුළු සිරිලක මිදුණු දිනේ නිතියෙන් රට සමය දැය බසේ කළුගුණේ සදහම් රැසින් මෙත් සිසිලැල් ගලනු පෙනේ තෙරුවන් බෙලෙන් හිමි අනුබුදු සිසිල දැනේ. මෙහිමයි අද ලංකාදීප පුවත්පත පොසොන් පිළිබඳව සටහනක් අරගෙන එන්නේ. මේ විදිහට ලංකාදීප පුවත්පත සටහන් කරනකොට අපේ අවධානය යොමු කරමු අද දවසේ දිනමින පුවත්පතට. අද දිනමින පුවත්පත සටහන් කරනවා පොසොන් දින පණවිඩ සම්බන්ධයෙන් ශිෂ්ට සම්පන්න රාජ්‍යගොඩ නැගීමට එක්වන්න ජනපති අනුර කුමාර දිසානායක මෙහිම කියනවා කියලයි අද ජනාධිපතිතුමන්ගේ සටහන දිනමින පුවත්පත සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා. සමාජය තුළින් වියැකී යන සාරධර්ම සහ හර පද්ධතීන් යලි කැඳවා ගැනීමෙන් ශිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීමට එක්ව කැපවීම සියලු දෙනාට අද දවසේ පැවරී ඇති අත්හළ නොහැකි වගකීමයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පොසොන් දින පණිවිඩයේ සටහන් කර තිබෙනවා කියලා තමයි දිනමින පුවත්පත සඳහන් කරන්නේ. එතෙකම අගමැති ආචාර්ය හරිණි අමරසූරිය මෙනවේගේ බෞද්ධ පණිවිඩයත් අද මේ විදිහට සටහන් කරලා තිනා බෞද්ධ වටිනාකම් සමාජයේ පදනම කරගත යුතුයි. මේ සම්බන්ධිනුත් වැඩිදුර තොරතුරු ඇතුල් පිටුවල සඳහන් කරලා තියෙනවා. කරුණාව, දයාව, සමානාත්මතාව, විනය සහ වගකීම වැනි උතුම් බෞද්ධ වටිනාකම් සමාජයේ පදනම බවට පත් කළ හැකි නම් සාමකාමී, සාධාරණ සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වඩාත් පහසු වන බව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය මෙනවේසේ පොසොන් පණිවිඩය මගින් කියා සිටිනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ දිනමින පුවත්පතේ. ඒත් එක්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පොසොන් දින පණිවිඩයත් මේ සම්බන්ධයෙන් මේ විදිහට සටහන් කරලා තිනවා. සෑම හදවත් තුළම යුක්තිය ජනිත වේවා. සෑම හදවත් තුළ වෛරය වෙනුවට මෛත්‍රිය, අසාධාරණය වෙනුවට යුක්තිය ජනිත වේවා යැයි පොසොන් පොහෝ දින පණිවිඩය නිකුත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටිනවා. එම පොසොන් දින පණිවිඩයේ සඳහන් වෙන්නේ සකල ලෝකවාසී සහ ශ්‍රී ලංකාවාසී සැදැහැති බෞද්ධ ජනතාව අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන පොසොන් පොහොය නිමිති කරගෙන ශුභහසින්සන පණිවිඩයක් යොමු කිරීමට ලැබීම උතුම් භාග්‍යයක්සේ සලකනවා කියලයි ඔහු සඳහන් කරන්නේ. අද දිනමින පුවත්පත සඳහන් කරනවා පූජනීය ස්ථාන සහ පරිසරයේ සුරකිමින් පොසොන් වන්දනාවේ යෙදෙන්න. රුවන්වැලි චෛත්‍යාරාම අධිපති අනුනාහිමියන් වහන්සේ මේ විදිහට සඳහන් කරනවා කියලයි අද දිනමින පුවත්පතේ සටහන් කරලා තියෙන්නේ. පූජනීය ස්ථාන අපවිත්‍ර නොකර ආරක්ෂා කරගනිමින් බුදුදහමේ ධර්මතාව තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් කරගෙන වන්දනාමාන කටයුතු වල නිරත වන ලෙස රුවන්වැලි චෛත්‍යාරාමාධිපති උතුරු මධ්‍යම දිදිසාවේ ප්‍රධාන සංඝනායක පූජී ඉතලවැටුණු වැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේ සඳහන් කරනවා කියලයි අද දිනමින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. එතකම අද සඳහන් වෙනවා පොසොන් පොහොයට දන්සැල් 18129ක්. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ලක්ෂණ ප්‍රවෘත්ති අංශයටත් අපි අවධානය යොමු කරමු. පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 18000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ බලට අනුව දන්සැල් පැවැත්වීම අනිවාර්ය වන අතර සියලු දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කරනු ලබනවා. අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව පමණක් දන්සැල් 200කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙන බවයි සඳහන් වෙන්නේ. එව දන්සැල් සඳහා අනුරාධපුර නගර සභාව විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. අපි හලබලමු එතුමන් මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ මොන වගේ අදහසක්ද කියලා. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් උත්තරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු උපුල් රෝහණ මහතාගේ ප්‍රකාශයට.
1: වෙනුවෙන් දිවයින පුරා දන්සල් විශාල ප්‍රමාණයක් මේ වෙද්දි සෞඛ්‍යන්ධාරී කාර්යාලවල ලියාපදිංචි වෙලා තියෙනවා. විශේෂයෙන්ම වෙසක් පෝයට සාපේක්ෂව තා විශාල ප්‍රමාණයක් දන්සල් ලියාපදිංචි වෙලා තියෙනවා. වැඩිම දන්සල් ප්‍රමාණයක් උතුරු මැද පළාතෙනුත්, ඒ වගේම අනෙකුත් දන්සල් විශේෂයෙන් වයඹ පළාත, නැගෙනහිර පළාත වැනි ප්‍රදේශවලනුත් දන්සල් විශාල වශයෙන් වාර්තා වෙනවා. කෙසේ වෙතත් කොළඹින් බැහැර ප්‍රදේශවල දන්සල් වැඩි ප්‍රමාණයක් තමයි අපිට ලියාපදිංචි වෙලා තියෙන්නේ. කොහොම වුණත් දන්සල් ලබා දෙන බැතිමතුන්ට විශේෂයෙන්ම අපිට කියන්න තියෙන ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම නවත්තන්න උත්සාහ කරන්න. විශේෂයෙන් ප්ලාස්ටික් භාවිතා කරලා දෙන උණුසුම් පාන වර්ග, සිසිල් පාන වර්ග සහ ආහාර වර්ග පිළිබඳ අපි විශේෂ අවධානය යොමු කරලා පරීක්ෂා කරලා බලනවා. ආහාර ගබඩා කළ හැකි ප්ලාස්ටික් පමණක් ආහාර ගබඩා කිරීම සඳහා යොදා ගන්න කියන එකත් අවධාරණය කරනවා. ඒ වගේම පොලිතින් භාවිතය ගැන තාමත් සැලකිලිමත් වෙන්න උණුසුම් සහ සිසිල් ආහාර වර්ග පොලිතින් තුල ගබඩා කිරීම තාමත් අවධානම් කටයුත්තක්. ඒ සම්බන්ධව වැඩි අවධානය යොමු කරලා කටයුතු කරන්න කියන.
0: Let's move to the Daily News newspaper. Dengue hits critical juncture with over 52,000 cases in 2026. 31 lives lost. For the more detail, the battle against dengue in Sri Lanka has hit a critical juncture in 2026, and according to the latest surveillance data captured up to the midnight of 27th of June 2026, the country has crossed a sobering milestone, recording a total of 52,068 dengue cases since the start of this year. අද මේ ඩෙංගු මාරයා සම්බන්ධයෙන්ොත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිනවා. ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 124ක්. මේ සම්බන්ධයෙන් අද දිනවෙන පුවත්පතේ විදිහටයි තොරතුරු සටහන් කරන්නේ. අනිකුත් සියලුම පුවත්පතොත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. දිවයින පුවත්පතේ සටහනට අවධානය යොමු කළොත් ඩෙංගු රෝගීන් 52,000ක්, මරණ 31ක්, වැඩිම රෝගීන් බස්නාහිරින් කියලයි අද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 52,068ක් බවත්, ඩෙංගු මරණ 31ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම මහත්මිය සඳහන් කරනවා කියලයි අද දිවයින පුවත්පතේ සටහන. ඒත් එක්කම අද දිනමින පුවත්පතත් සටහන් කරලා තියෙනවා ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාස 124ක් තියෙනවා කියලා සංදයා කරුණාරත්නයි අද මේ සම්බන්ධයෙන් දිවයිනට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 124ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මදුරු මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කරනවා. මේ වන විට සමස්තයක් ලෙස රට පුරා ප්‍රදේශවලින් රෝගීන් 52,068ක් වාර්තා වී ඇති බවත්, මරණ 31ක් වාර්තා වී ඇති බවත් මේ මහතා සඳහන් කළා. ජූනි මාසයේ ගත වූ දින 27 තුලදී පමණක් ඩෙංගු ආසාදිතයින් 18,227ක් වාර්තා වී ඇති බවත්, වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවත් තමයි මේ මහතා සඳහන් කරන්නේ. ඩෙංගු ආසාදිතයින් 2179ක් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද මේ මහතා සඳහන් කළා. සමස්ත ඩෙංගු ආසාදිතයින්ගෙන් 27,305ක් ලෙස 52.44ක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ බවත්, 15.83ක් දකුණු පළාතෙන්ද, 8.98ක් සබරගමුව පළාතෙන්ද ලෙස වාර්තා වී ඇති බවයි කපිල කන්නංගර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලා අද දිනවින පුවත්පත තොරතුරු සටහන් කරනවා. එතෙකම අපේ දිනමින පුවත්පතට නැවත තව දහන යොමු කරමු. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සටහන් වෙන්නේ 2010-2025 කොළඹ මහනගර සභාවේ දූෂණ වංචා ඉහවහා ගිහින් හිටපු නගරාධිපතිනි රෝසි කොමිසම හමුවට කියලයි අද සඳහන් කරන්නේ. කොමිසමේ කාලය මාස 6කින් දික් කරන්න ජනපතිගෙන් උපදෙස්, හිටපු මන්ත්‍රීවරුන් 119-108ක් ගැන විමර්ශන, වාහන නැවතුම් ස්ථාන ලක්ෂ 10ට විකුණලා කියලා තමයි අද ගයන් කුමාර වීරසිංහ දිනමිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන වැඩිදුර තොරතුරු තද සටහන් වෙන දීර්ඝ විස්තරයක් සහිතව අපි අවධානය යොමු කරමු. කොළඹ මහනගර සභාවේ 2010 සිට 2025 වර්ෂය දක්වා කාලයේ මහා පරිමාණයේ දූෂණ වංචා හිතා ගැනීමටවත් නොහැකි තරමට සිදුව ඇතැයි ඒ සම්බන්ධයෙන් කරුණුසා බැලීමට පත්කර ඇති ජනපති කොමිසමට පෙනී ගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීම සඳහා කොමිසමේ කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවරගෙන තිබෙනවා. ඒ අනුව අදින් අවසන් වීමට නියමිත කොමිසම දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කර ඇති බවයි වැඩිදුර තොරතුරු විදිහට අද දින මින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. තවත් බොහොමයක් පුවත් අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වන රැඳි සිටින FM 93.5 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 2:07.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකන්ද රේඩියෝ ITN.

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකඬ රේඩියෝ ITN
2: ලකඬ මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 7:16.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: වෙලාවදේ 7 විනාඩි 18යි. ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් සෙල් සමගින් අපි අවධානය යොමු කරමු දින මින පුවත්පත් රට දිනමින් පුවත්පත් සඳහන් කරනවා. ලොව හොඳම සංචාරක සුවතා ගමනාන්තය ශ්‍රී ලංකාව. බුක් රීට්‍රීට්ස් කියයි. මහින්ද අලුත් ගෙදරයි අද වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අද ඩෙල් නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. Sri Lanka world's top trending wellness travel destination for 2026. According to report by bookretreats.com, islands year-round beach tourism and wildlife added incentives ranked 6th among the world's top trending meditation retreat destinations. For the more details, Sri Lanka has been named the world's top trending wellness travel destination for 2026 after recording a 100% year-on-year increase in demand from wellness travelers, according to the State of Retreats 2026 report released by bookretreats.com. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් දින මින පුවත්පතේ තොරතුරු සටහන් වෙනවා. ඇතුල් පිටුවලයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙන. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අද පුවත්පත් ගණනාවක් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා. මේ වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. බුක් රීට්‍රීට්ස් ජාත්‍යන්තර වාර්තාව මගින් මෙම නම් කිරීම සිදු කර තිබෙන අතර එහි දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවට සහ තෙවැනි ස්ථානය මොරොක්කෝවට හිමිව තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම තෙවැනි ස්ථානය මොරොක්කෝව හිමි කරගන්නකොට සිව්වෙනි ස්ථානය ඉංගලන්තයටත් පස්වෙනි ස්ථානය ස්පාඤ්ඤයටත් හිමිව තිබෙනවා කියලා අද තොරතුරු සටහන් කරනවා. මේ අතර නේපාලයේ තායිලන්තයේ මෙක්සිකෝව කොස්ටරිකාව සහ කැනඩාවද හොඳම සුවතා සංචාරක ගමනාන්තය සහිත රටවල් අතර ඉදිරියෙන් පසු වෙනවා කියලා අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. පොලිස් නිලධාරීන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා ඔවුන්ට පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. තඹුත්තේගම පොලිස් ස්ථානයේ පැවති උත්සවයකදී පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා. තඹුත්තේගම පොලිස් සංකීර්ණයේ පොලිස් අධිකාරී කාර්යාල පරිශ්‍රය තුළ ඉදි කළ ඒකක 7ක් විවෘත කිරීම පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඇඟිලි සටහන් ඒකකය, නිල සුනක ඒකකය, කනිෂ් නිලධාරීන්ගේ නිවස්නය, කොටාස ගබඩාව, කොටාස ප්‍රවර්ධනංශය, විශේෂ අපරාධ විමර්ශනංශය සහ විශේෂ කාර්යාංශය මෙලෙසින් විවෘත කෙරුණා. අනතුරුව පොලිස්පතිවරයා උත්සව සභාව අමතමින් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරමු. එතුමන් මොනවද මේ සම්බන්ධයෙන් සඳහන් කරන්න කියලා?
1: සමහර කාලවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හිටියා. මම විවේචනයක් නෙමෙයි කරන්නේ. මේ රජයට එන මුදල්, වාර්ෂික මුදල් වියදම් කිරීම එච්චර සලකා බැලීමක් කරේ නැහැ. ඒ සම්බන්ධයෙන් ආවොත් වියදමක් කරනවා, නැත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් තියුන්නේ. මේ වෙන විට අපි ඒකට ක්‍රමවේදයක් හදාගන්න. නැත්නම් සමහර අවස්ථාවල නිලධාරීන් හිටියා මේ රජයේ මුදල් වියදම් කරන්න අවශ්‍ය නැහැ, ඒක රජයට ඉතුරු කරන්න පුළුවන්. ඇත්තටම රජයට ඉතුරුවක් නෙවෙයි වෙන්නේ. රජය වාර්ෂික ප්‍රතිපාදන වියදම් කරන්නේ නැත්නම් ඒක මේ රජයට අගතියක් සිදු වෙනවා. ඒ කියන්නේ අපි මෙතන ඇසට් එකක් හැදුවොත්, ස්ථාවර වත්කමක් හැදුවොත් ඒක රජයට ස්ථාවර වත්කමක් වෙනවා. මේවා ආයෝජන සමග. ඇත්තටම මේ ගොඩනැගිල්ලක් අලුතෙන් හදන්න කියන නම් මම දැන් සෑහෙන විදමක් යනවා. පිළියන 8කින් අපිට මේ සම්පූර්ණ ගොඩනැගිල්ල සියලුම පහසුකම් වලින් සම්පූර්ණ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ සියලුම සංවර්ධන කටයුතු සඳහා දායකත්වයේ දායක කරලා තියෙන්නේ මහජන මුදල්. මේ මහජන මුදල් ලබා දීපු ප්‍රතිලාභ මහජනයාට ආයි. මහජනයාට කොහොමද එහෙම නම් මේ ප්‍රතිලාභය යන්නේ? මහජනතාවගේ දුක් ගැනවිල්ල, අවශ්‍යතාවය දැනෙන හැඟෙන පොලිස් නිලධාරීන් පිරිසක් බිහි කරන්න අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් අපි ඉදිරියේදී තවත් නිලධාරීන්ගේ මානසික ශාරීරික සංවර්ධනය උදෙසා යම් යම් කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඉදිරියේදී පොලිසිය සඳහා විශේෂ ව්‍යාපෘති 7ක් අපි ලබන අවුරුද්දේ ආරම්භ කරන්න උත්සාහ කරන උපරිම උත්සාහය ගන්නවා. ඒ වෙන බලාපොරොත්තු වෙන්නේ සමස්තයක් විදිහට පොලිසියේ එන යත්තල පහසුකම් දියුණු කිරීම තුළින් සමස්ත කාර්ය සාධනය ඉහළනගෙන.
0: ශ්‍රේෂ්ඨාධිකරණ අභ්‍යාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස වසර 2කින් දික් කරයි. අද ප්‍රශ්නාර්ථයක් සමගිනොයි ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. විපක්ෂයේ චෝදනා නොතකා ආණ්ඩුව වෙනත් මතයක නව මහේස්ත්‍රාත් 50කට ළඟදීම පත්වීම් කියලා අද දමිත් වික්‍රමසිංහ ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් කළා. තෙන ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යාසනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වසර දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව රජය තවදුරටත් සලකා බලනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් එතෙක මද සඳහන් කළ තියෙනවා, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට පළපුරුදු විනිසුරුවන් දීර්ඝ කාලයක් සේවයේ රඳවා ගැනීම සහතික කිරීම සඳහා මෙම පියවරගෙන ඇති බව, රජයේ අධිකරණයට බලපෑම් කිරීමට උත්සාහ කරන බවට විපක්ෂයේ සහ ජාත්‍යන්තර නීති සංගම්වල චෝදනා මැද්දේ මේ සිදුවන බවත් ආරංචි මාර්ග සඳහන් කළා. මහේස්ත්‍රාත් අධිකරණයේ තිබුණ පුරප්පාඩුව පිරවීම සඳහා නව මහේස්ත්‍රාත්වරුන් 50 දෙනෙකු ඉදිරියේදී පත් කරනු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරනවා. පුරප්පාඩු පිරවීම සඳහා රජය යෝජනා කර ඇති පහළ සිට ඉහළට ක්‍රමවේදය යටතේ මෙම පත්වීම් සිදු කෙරෙන බවද ආරංචි මාර්ග සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වන රැඳී සිටින ලක්කන්ඩ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. උදේ 7:24 වෙලාව.

0: රාජ මහා විහාරය
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඝපාල රජ මහා විහාරයේ සිටයි.
2: පොළොන්නරු යුගයේ සිටි මහා පරාක්‍රම බාහු නිශ්ශංක මල්ලවැනි රජවරුන්ගේ අවතේදී මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කළ බව කියවේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් නොයෙකුත් ආපදා වියවුල් නිසා මෙම ලෙන් විහාරය වල් බිහි විය. සංඝපාල රජමහා විහාරය ගැන නැවතත් වැදගත් තොරතුරු රැසක් අසන්නට ලැබෙන්නේ මහනුවර යුගයේ රාජාදී රාජසිංහ රජ දවසයි. ඒ දවස ශ්‍රීපාද ස්ථානයේ අධිපති දුරය දැරුවේ කොරතොට කීර්තිශ්‍රී ධම්මාරාම හිමිය. නමුත් උන්වහන්සේ රාජාදී රාජසිංහ රජුගේ උදහසට ලක්වීමෙන් සිරගත කිරීමට නියම විය. අත්අඩංගුවටපත් හිමියන් කඩුගන්නාව ප්‍රදේශයේ අප්‍රසිද්ධ ස්ථානයක සිරකර තැබූ අතර උන්වහන්සේට රැවුල සහ කොණ්ඩ බූගෑමද රජතුමා තහනම් කර තිබිණි. නමුත් මේ අවස්ථාවේදී උන්වහන්සේට රහසින් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී ඇත්තේ අත්තරගම රාජගුරු බණ්ඩාර නම් උන්වහන්සේගේ ගිහි ගුරුවරයෙකි. එතුමාගේ උපදෙස් පරිදි උන්වහන්සේ බුදු ගුණ සඳහන් බාරස කාව්‍ය හෙවත් බරණම කමසක නම් ඉතාමත් දුෂ්කර කාව්‍ය කොටසක් නිර්මාණය කර රජතුමා අතට පත් කළේය. ඔවුන් කිසිවකුටත් එය කියවා පැහැදිලි කිරීමට නොහැකි විය. පසුව සිරකර සිටි කොරතොට හිමියන් රාජසභාවට ගෙන් වූ රජතුමා එම දුෂ්කර කාව්‍ය කියවා පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටියේය. හිමියෝ එම කවි කියවා ඒවායේ තේරුම රජතුමාට පැහැදිලි කර දුන්නෝය. හිමියන්ගේ නිර්මාණ ශක්තියට සහ පාණ්ඩිත්‍යයට පැහැදුණු රජතුමා කොරතොට නාහිමියන් සිරෙන් නිදහස් කර තුඩපතකින් සහ සන්නස්පත්‍රයක් මගින් පල්ලේ බැද්ද ගම්වරය සහ ශ්‍රී සංඝපාල රජමහා විහාරය උන්වහන්සේට පූජා කළේය. රජතුමා මෙම පරිත්‍යාගය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1786 වසරේදීය. ඒ අනුව දොටුගැමුණු මහරජතුමා පුස්සදේව යෝධයාට පළමු වරට පරිත්‍යාග කළ පල්ලිපැත්ත ගම්වරය, දෙවැනි වරට ශ්‍රී රාජාදී රාජසිංහ රජතුමා කොරතොට කීර්ති ශ්‍රී ධම්මාරාම හිමියන්ට පූජා කර ඇත.

රජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.

0: ලවද හය විනාඩි විසියට සෝදානම් ලංකාදේ පුවත්පතට අවධානය යොමු කරන්න. අද සඳහන් කරනවා චරිත් සිද්ධියෙන් සජබ දෙදරීමක්. පක්ෂයට ගත්ත අයටත් විනය පරීක්ෂණ ඕනෑ. ප්‍රබලයෝ සජිත්ගෙන් ඉල්ලයි. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි තොරතුරු සටහන් වෙන දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තින සුජිත් හේවාජුලිගේ ලංකාදීපට ගෙනෙන වාර්තාවේ පාතාලයකුගෙන් අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු සමගි ජන බලවේගයේ හොරණාසන සංවිධායක රංගන ශිල්පී චරිත් අබේසිංහ පක්ෂයට සම්බන්ධ කර ගැනීම ගැන නායකින් එන එකිනෙකාට චෝදනා කර එල්ල කර ගැනීමෙන් පක්ෂය තුළ බරපතල මතභේදාත්මක සහ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වෙන බව චරිත් අබේසිංහට විනය පරීක්ෂණයක් පවත්වන මාසේ එංගලන්තයේ අධිකරණයකින් දඩුවම් ලැබූ අයෙකු බව දැන දැනම ඔහු පක්ෂයට සම්බන්ධ කර ගැනීමට මුල් වූ බව කියන අය සම්බන්ධයෙන්ද වහා විනය පරීක්ෂණ පැවැත්විය යුතු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ සහ ප්‍රබල ක්‍රියාකාරීන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. චරිත් අබේසිංහ සමගි ජන බලවේගයට සම්බන්ධ කිරීමට මුල් වී ක්‍රියා කර ඇත්තේ පක්ෂයේ සමග කටයුතු කරන ප්‍රබල ව්‍යාපාරිකයෙකු බව එහි නායකයෝ චෝදනා කරයි කියලයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අද ලංකාදීප පුවත්පතේම සටහන් තවත් පුවතකටයි මේ අවධානය. සලේ හෘද රෝග පරීක්ෂණයකට මේ සම්බන්ධයෙන් තද දීර්ඝ විස්තරයක් සටහන් වෙනවා. ගයන් සූර්යාරච්චී වාර්තාව අරගෙන ඉන්නේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධාන මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පරීක්ෂණයක් සඳහා ජාතික රෝහලේ හෘද රෝගීකයෙකුට පෙරේදා ඇතුළත් කරනු ලැබුවා. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අතරතුර රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු සලේ මහතා සති 3කට ආසන්න කාලයක් එහිදී ප්‍රතිකාර ලබමින් සිටියා කියලායි සඳහන් වෙන්නේ. සලේ මහතාගේ බිරියවන මනෝරී සලේ මහත්මිය පැවසුවේ පපුවේ වේදනාවක් මත පරීක්ෂණයක් සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට සුරේෂ් සලේ මහතා රැගෙන ගොස් ඇති බවයි. එම පරීක්ෂණවලට අනුව ඔහුට හෘද රෝගී අවදානමක් ඇති බව වෛද්‍යවරුන් පැවසූ බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ කියලා අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ සඳහන් වෙනවා ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර චතුර පමුණු අය වාර්තාව අරගෙන ඉන්නේ. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා නැවත වරක් පත්වී තිබෙනවා. පසුගිය සිකුරාදා එම මණ්ඩලයේ වාර්ෂික මහා සම්මේලනයේදී මෙම නවපත් කිරීම සිදු කර ඇති බවයි සඳහන් වෙන්නේ. ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ජෝන් කීලස් හෝල්ඩින් සමූහයේ සභාපතිවරයායි කියලා තද ඔහුගේ ඡායාරූපයකුත් සමගින් තොරතුරු සටහන් කරනවා දිවයින පුවත්පත. රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහන මිලට සහල් කිලෝ 20ක් දෙනවා ඇමති වසන්ත සමරසිංහ කියයි. අද මේ සම්බන්ධයෙන් ධම්මික සල්වතුරයි දිවයිනට වාර්තාව අරගෙන ඉන්නේ. රාජ්‍ය සේවකයන්ට සහන මිලකට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ලබා දෙනවා කියලයි ඔහු සඳහන් කරන්නේ. වැඩිදුර තොරතුරු අද ඇතුල් පිටුවලත් සඳහන් කළ තියෙනවා. වෙළඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරනවා මෙම සහල් කිලෝ 20 ලබා ගැනීමට වවුචරයක් ලබා දෙනවා. එය සතොසෙන් සහන මිලකට ලබා ගැනීමට ඔබට හැකියාව තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යෝජනාවකට අනුවයි මේ සිදුවන්නේ. ගොවියාගේ බත් ටික කන්න උවමනයි. මේකට දායකත්වයක් වෙන්න ඕනේ. ආණ්ඩුව ගොවියාගෙන් ගන්නා වේ ටික කොටලා ගන්න සැලැස්මක් මේ තියෙන්නේ. ගොවියාගේ ප්‍රශ්න විසඳන්න මේ රජය තරම් කිසිම රජයක් ඉදිරිපත් වෙලා නැහැ කියලා ගොවියෝ දන්නවා. පොහොර සහනාධාර දෙන ගමන් වැව් අමුණු වේලි ටිකත් හදලා වේ ටිකත් මිලදී ගන්න ගමන් පාරිභෝගිකයවත් රැකදෙන දෙපැත්තෙන්ම බලාගෙන රජය මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා මේ හාල් ටිකත් හාල් මිලත් ටිකක් අඩුවට තියේවි. ඒ ගැන අපි බලා ගන්නවා එයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලා දිවයින පුවත්පතේ සටහන් කරනවා. එතකම දිවයින පුවත්පතේම සටහන් වෙනවා කල්පනින්න ලංගුණු හාල් ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ට කවන්න හදනවා. ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. නිමල් ගුණතිලක වාර්තාව අරගෙනනවා. කල්ලිකුත් වීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 70,000ක් රටම එක මිටට ගෙන ලීසින් ක්‍රමයට රාජ්‍ය නිලධාරීන්ට කැවීමට වත්මන් ආණ්ඩුව දරන උත්සාහයක් දැයි සැකයක් පවතින බව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කරනවා. වියළෙවි මණ්ඩලය මිලට ගෙන ගවඩා කර ඇති කල්ලිකුත් වීමට නියමිත වී මෙට්‍රික් ටොන් 115,000ක් සහල් කර එක් රාජ්‍ය නිලධාරියෙකුට කිලෝ 20 බැගින් ලීසින් ක්‍රමයට දීමට හදන වෙළඳ අමාත්‍යවරයාගේ ප්‍රකාශය රාජ්‍ය නිලධාරියාගේ අභිමානයට එල්ල කරන අතුල් පහරක් යයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. තවත් බොහොමයක් පුවත් තියෙන ඔබ වෙත ගෙන එන පුවත්පත්වල සඳහන් කරලා තියෙන රැඳි සිටින FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 2:07.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාව 2:34 අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාසයේ 28 වෙනිදා ඉරිදා දවස මහජන සම්පත 6232 ජයග්‍රහී දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ ජී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ඒත් එක්කම ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 5, අංක 6, අංක 7, අංක 1, අංක 8 සහ නැවතත් අංක 8 විදිහට. ගොවිසෙත 4474 වන ජයග්‍රහ දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ කේ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක අංක 28, අංක 39, අංක 69 සහ අවසානයේ අංක 79යි. ගොවිසෙත 4474 වන ජයග්‍රහ දිනුම් වරේ ජයග්‍රහී අංක බවට පත් වුණේ. මෙගාපව 2580 වන ජයග්‍රහ දිනුම් වරේ වී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර වෙනකොට ජයග්‍රහී සුපිරි අංකයේ අංක 11, අනිකුත් ජයග්‍රහී අංක අංක 10, අංක 17, අංක 27 සහ අවසානයේ අංක 63. දන නිදහනේ 2262 වන ජයග්‍රහ දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා ඩී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 13, අංක 25, අංක 69 සහ අවසානයේ අංක 82. හඳහන 1541 වන ජයග්‍රහී දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා කටක ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 9, අංක 37, අංක 47 සහ අවසානයේ අංක 61. එදිකම 807 වන දිනුම් වරේ අද සම්පත ලොතරැයි ඒ දවසේදී ක්‍රියාත්මක වුණා ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 7, අංක 1, අංක 8 සහ අවසානයේත් අංක 8. NLB ජය 500 වන ජයග්‍රහ දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ කේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක අංක 4, අංක 5, අංක 0 සහ අවසානයේත් අංක 5 විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක්. 348 වන ජයග්‍රහී දිනුම් වරේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 11, අංක 37 සහ අවසානයේ අංක 62. එදිකම සුබ දවසක්. 348 වන දිනුම් වරේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 2340 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගණ ලකන මානින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:37.
1: උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිය.
2: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය. ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
1: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබරදායකත්වය. පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

වෙලාවදේ 7යි විනාඩි 40යි අපි සෝදානම් ලංකා දේපුවත් පතට අවධානය යොමු කරන්න. පාතාලේකුට රට පනින්න හොර පාස්පෝර්ට් හදලා ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් රිමාන්ඩ්. අද ලංකාදීප පුවත්පතයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. මනෝප්‍රිය ගුණසේකරයි වාර්තාව අරගෙන ඉන්නේ. සංවිධානාත්මක අපරාධකරුවෙකුට රටින් පලා යෑමට ව්‍යාජ ගමන් බලපත්‍රයක් කෝට ලෙස සකස් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පාලකවරයෙකු මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ අයෙකුට හෙට දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට මාලිගා කන්ද මහේස්ත්‍රාත්වරිය පෙරේදා නියෝග කළා. සැකකරු මෙවැනි ආකාරයෙන් තවත් අපරාධකරුවන්ට කෝට අන්දමින් විදේශ ගමන් බලපත්‍ර සකස් කර දී ඇද්ද යන්න පිළිබඳවද විමර්ශනය කරන බව දැනුම් දෙමින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙසින් නියම කළා කියලයි සඳහන් වෙන්නේ. සැකකරු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් කටයුතු කළ සමයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකුට රටින් පලා යාම සඳහා විදේශ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන්ද තවදුරටත් විමර්ශන කරන බව දැනුම් දෙමින් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මහනුවර පදිංචි 41 හැවිරිදි අය කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මජ්ජාවාරමා අල්ලන්න ආ පොලිසියට බිරිය බල්ලන් අටක් කුසිගන්වලා. OIC එක පොලිසියේ 4 රෝහලේ කියලයි අද බිමල් ශාමන් ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ලංකාදීපටගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. නීති විරෝධී මත්පැන් ජාවාරමකුගේ නිවස වැටලීමට පොලිස් බලධාරීන්ට පහර දීමට තැත්කර ජාවාරම්කරුගේ බිරිඳ විසින් සුරතලයට ඇති කරන සුනකීන් 8 දෙනෙකු කුසිගන්වා සපා කෑමට ලක් කිරීම හේතුවෙන් අඟුරු අතට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි කළුතර දකුණු පොලිසිය සඳහන් කරනවා කියලයි අද තොරතුරු සඳහන් කරන්නේ ලංකාදීප පුවත්පතේ. අපි දෙවෙනි පුවත්පතට අවධානය යොමු කරමු. දෙවෙනි පුවත්පතත් අද බොහොමයක් තොරතුරු සඳහන් කරලා තියෙනවා. ස්ථානීය දඩ වෙනුවට නොහික්මුණු රියැදුරන් කෙලින්ම උසාවේට මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිගෙන් ට්‍රැෆික් පොලිසියට උපදෙස්. හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වායි අද වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. අනතුරුදායක ලෙස රිය පදවන රියැදුරන්

මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම දිනමින පුවත්පත අද සඳහන් කරනවා තොරතුරු නාමල්ගේ සජිත්ගේ ජනපති සිහින ඉටු වෙන්නේ නැහැ. ආණ්ඩුවට ප්‍රශංසා කරමින් වාසුදේව කියයි. අද දිනමින පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා. ඇතුල් පිටුවල තොරතුරු වලට අපි අවධානය යොමු කරමු. නාමල්ගේ සජිත්ගේ ජනපති සිහින ඉටු වෙන්නේ නැහැ. වර්තමාන දේශපාලන ක්ෂේත්‍රය තුළ අලුත් බලවේගයක් මතුවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත්, සිදුවනුයේ පවතින බලයේ විකාශනය වෙමින් ඉදිරියට යෑමක් බවත් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස වැනි දේශපාලඥයන් තමන්ගේ බලාපොරොත්තු තබාගෙන දේශපාලනයේ නිරත වුවත් ඔවුන්ගේම දේශපාලන ගමන් මගෙහි යම් අභාවයක් සිදුවීමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. වත්මන් ආණ්ඩුව අලුත්ම විදිහේ ආණ්ඩුවක් බවත්, මේ පුළුල්ම ජනතාවගේ ආණ්ඩුවක් ලෙස ජනතාව අපේක්ෂාවෙන් කටයුතු කරමින් පියවර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා කියලා අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. එතකම වැඩබලන සභාපති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතාගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කළ තින අපි මීට ප්‍රථමව සඳහන් කළා. පොසොන් පොහොය වෙනුවෙන් දෙවයින පුරා දන්සැල් 18,000කට වැඩි ප්‍රමාණයක් පැවැත්වන්න සූදානම් කළ තියෙනවා කියලා. ඉතින් මේ උපුල් රෝහණ මහතා ඉල්ලන්නේ ඩෙංගු බෝ නොවෙන්න දන්සැල් කරගෙන යන්න කියලා. ඩෙංගු අධිවසංගත සමයක් පවතින අවස්ථාවක පරිසරයට බලපෑමක් නොවන ලෙස දන්සල් පවත්වාගෙන යෑමටත්, ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කරන ලෙසත් දන්සල් සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටින බව තමයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ. දිනමින පුවත්පත වගේ මද සියලුම් පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. මේ තමයි අද දවසේ ප්‍රධාන සිරස්තල විදිහට පුවත්පත්වල සටහන් වෙලා තිබුණේ. අපි මේ විරාමයෙන් පස්සේ සූදානම් ඔබ වෙත විදේශ පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් මොනවද කියලා ගෙනෙන්න. රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 7:46.

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවිසනෙහිවා
1: FM 93.5 FM 93.7 ලකඬ රේඩියෝ ITN
2: ලකඬ මෝර්නින් නිවුස් වලට අහගෙන වෙලා උදේ 7 විනාඩි 50යි.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝනින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව 7:52 අපි සූදානම් විදෙස් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න.
2: Around the world.
1: පටන් ගත්තේ ඉවරම කරනවා. ට්‍රම්ප් ඉරානයට යලි ගොරවයි. ඇමරිකාව හෝමූස්වල ඉරාන හමුදා ඉලක්ක 10කට ගහලා. ඉරානයෙන් බහරේනයට සහ කුවේටයට ප්‍රහාර කියලා යද විමුක්තිය ශ්‍රුද්‍රිගු ලංකාදීපටගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. ඇමරිකානු හමුදාව හෝමූ සමුද්‍ර සන්ධිය ආසන්නයේ විවිධ ස්ථානවල ඇති ඉරාන හමුදා ඉලක්ක 10ක් වෙත පසුගිය 26 වෙනිදා සහ පෙරේදා පහර දුන් අතර ඊට පිළිතුරු ලෙස ඉරාන හමුදා බහරේනයට සහ කුවේටයට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකාව ඉරානයට පෙරේදා 2 දිනටත් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඉරානයේ කුවේටයට සහ බහරේනයට දැඩි මිසයිල් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබු අතර ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ප්‍රතිචාර දැක්වීමට ඉරානයට නීත්‍යානුකූල අයිතියක් තිබෙන බවයි. පහර දීමෙන් පසුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරමින් ප්‍රකාශ කරන්නේ තමන් හමුදා බලය යොදා ගනිමින් පටන්ගත්තු දේ අවසන් කිරීමට ඉඩ ඇති බවත් ඒසේ කළහොත් ඉරානයට ලෝක සිතීමේ ඉඩක් නොතැබිණු ඇති බවත් කියලයි ජනාධිපති ට්‍රම්ප් සේටුත් සෝෂල් ගිනීමේ සටහනක් තබමින් මේ තර්ජනය සිදු කරලා තියෙනවා කියලා අද ලංකාදේව පුවත්පත් ඇතුළු සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. වෙනිසියුලා භූමිකම්පාවෙන් පැය 72කට පසුව සුන්බුන් අතර සිර වී සිටි දින 18ක බිලින්දෙකු බේරා ගනී. වෙනිසියුලාවේ ඇති වූ ද්විත්ව භූමිකම්පාවෙන් පැය 72කට පසුව සුන්බුන් අතර සිර වී මාස 9ක බිලින්දයක සහ ඇගේ මව මුදා ගැනීමට ඇමරිකානු මුදා ගැනීමේ කණ්ඩායමට හැකියාව ලැබුණු බව විදෙස් මාධ්‍යයේ සඳහන් කළා කියලා තොරතුරු සඳහන් කරන අද ඇගේ චාරූපයකුත් සමගින් තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන්. ඉරාන හමුදාව ඇමරිකානු හමුදා ඉලක්ක 8ක් වනසයි. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු ඡායාරූපත් සමගින් සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු විදෙස් පුවත් වලින් ක්‍රීඩා පුවත් වලට.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
1: ඇන්ටිගුවාහි ශ්‍රී විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එනිමකින් සහ ලකුණු 217කින් පරාජය කිරීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා කියලායි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගය සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. 90 තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරග මාලාව එකට බිඳුවක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක කොදෙව්වන් සමත් වෙලා සිටිනවා. තරගයේ සිවෙන දිනේ වූ ඊයේ දිනේ සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 318ක් පසුපසින් සිටමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි ලබා ගත හැකි වූ ලකුණු 101ක් පමණයි. දිවාහාරයෙන් විනාඩි 30කට පමණ පසු ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සීමා කරමින් කොදෙව් කණ්ඩායමම කැපී පෙනෙන ජයග්‍රහණය වාර්තා කළා කියලා තමයි සඳහන් කරන්නේ. එතෙක්ම දෙරට අතර පැවැතුන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලැබෙන සිකුරාදා ඇන්ටිගුවාහි සර් විවියන් රිචඩ් ක්‍රීඩාංගණයේදීම ආරම්භ වීමට නියමිතයි කියලායි අද තොරතුරු සටහන් වෙන්නේ ක්‍රීඩා පුවත් විදිහට. අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට. අද මොනවද තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න.
2: කාටුන්ස්
1: අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත. අද ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. රජයේ සේවකයින්ට හාල් දෙනවලු ගෙවන්න, එතකොට ගුවියන්ට දෙන්නේ කසිප්පුද කියලා තමයි අද සඳහන් කරන්නේ ලංකාදීප පුවත්පතේ. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනට අවධානය යොමු කරමු. කියන්නේ නම් තරුණ නායකයෝ කියලා, හිරේට ගියාම තමයි දන්නේ ලෙඩ ගොඩවල් කියලා. අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ සඳහන් වෙනවා. අද දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනෙන් අපි අදට ලක්හඬ මෝනින් නිවුස් වලට නිමා කරන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු අද ඇතුල් පිටුවලයි දිවයින පුවත්පතේ කාටුන් සඳහන් කරලා තියෙන්නේ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ කාටුන්ස් වලට. අද සඳහන් කළ දින ආතා අපේ කවි පන්තියෙන් අපි අවසන් කරමු. 20ක් හාල් කිලෝ සහන මිලකට දෙති හලෝ, ඇමතිතෙම සැලකලෝ, ආතටත් කියවුනා කවිශිලෝ, උත්තම පොසොන් දින හාල් මිටි මිටි අරගෙන සැමට දන් දෙනුමැන එය තමයි කුසලය වැඩෙන පින කියලයි ආතාපේ කවි පන්තියේ සඳහන් කරන්නේ. හෙට උදෑසන 6ට ඔබ හමු වෙමි බලාපොරොත්තු වෙන අදට අපි ලක්හන මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: ෆොටෝ දෙකට

0: Anda Radio ITN
1: Velav Deyatai
2: Velav Obhavetta Genda Aave
3: Dottarayye Perelikaran NLB Mega Power Tavantha Mega Supri Tag Gata Amatarava Rupiyal Koti Eka Power Supri Tag Saha Grand Supri Tag Gata Supri Remote Ratya NLB Mega Power Obat Adama Miladhi Kami
2: Mee Utum Poson Pura Pasolos Veka Pun Poho Dinayi Sial Sit Nivi Senehiva
0: FM 93.5 FM 93.7 Lakanda Radio ITN
4: කේන්ද්‍රීය සාර ධර්ම පද්ධතිය කොට නැගුණේ මහින්දාගමනින් පසුයි. ඒ මහින්දාගමනින් පසු කොට නැගුණු අපේ රටේ බෞද්ධ සංස්කෘතිය අද දක්වාම පවත්වාගෙන එමින් අද දවසේත් අපට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ සැනසීම අපට අත්විඳින්නට හැකියාව ලැබී තිබෙනවා. ඊට පාදක වූ අපේ රටේ දිවයින පුරාම මහින්දාගම පසුව ඇති වූ බෞද්ධ ප්‍රබෝධී ප්‍රතිඵලයක් ලෙස බිහි වූ වෙහෙර විහාරස්ථාන ප්‍රමුඛස්ථානයක් ගන්නවා. වෙහෙර විහාරස්ථානවල වැඩවාසය කළ මහා සංඝරත්නය අපට අවවාද අනුශාසනා ලබා දෙමින් ඒ ධර්මයේ මඟ කියා දෙමින් අද දක්වාම උන්වහන්සේලා පරම්පරාවෙන් පරම්පරාවට වැඩම කොට සිටිනවා. අද අප සිටින්නේ වන් විහාරස්ථානයක ඓතිහාසික වශයෙන් වැදගත්කම් රසක් සහිත පල්ලේ බැද්ද ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේ අද සමනක් රැස් පෝදා ආගමික විකාශය සමීප කරන්නේ. දැන් අප සූදානමින් සිටින්නේ මේ උතුම් විහාරස්ථානයේ සිට ඒ ඓතිහාසික පසුතලය පදනම් කර ගනිමින් උදෑසන ධර්මදේශනය ශ්‍රවණය කරන්නට සවනක් රැස් පෝදා ආගමික විකාශයේ ගිනීමේදී සදහැබර දායකත්වයෙන් පිළිබඳව ඔබට සිහිපත් කළ යුතුයි. කසාගල සමූහ ව්‍යාපාරය, සදේශී කර්මාන්තායතනය, ශාන්ති ට්‍රවල් සායතනය වගේම කොත්මලේ අද සදහැබර දායකත්වය ලබා දෙමින් අප සමගින් රැඳෙනවා. ඔවුන් පිළිබඳව සිහිපත් කරමින් දැන් එසේනම් සූදානම් වන්නේ අපි තාමත් ගෞරවපූර්වකව වැඩමවාගත් අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ දේශකන ධර්මදේශනයේ ශ්‍රවණය කරන්න සදහැවතුනි අප සාදු නාද නංවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිගනිමු. කඩවත මාවර මණ්ඩිය ශ්‍රී ගෞතම විහාරයේ ප්‍රධාන අනුශාසක හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉතාමත් නමස්කාර පූර්වක අපේ හැමදෙනි පිළිගන්නෝ සවනක් රැස් වැඩසටහන සමගින් තාමත් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් අපට අවවාද අනුශාසන ලබා දෙන ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. ගෞරවනීය ස්වාමින් වහන්සේට දහත් වට්ටියේ පිරිනමා ධර්මදේශනයේ සඳහා ආරාධනා කිරීමට මා ආරාධනා කර සිටිනවා ශහන් මිනරල් ආයතනයේ අධිපති උපාලි ජයරත්න මහතානන්ට. සාධු සාධු සාධු අවසරය අපි හාමුදුරුවනේ

භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාත බින්దికස්ස ආරාමේ తత్రకో భగవా భిక్కు ఆమంతేసి భిక్కవోతి బదంతేతి తే భిక్కు భగవతో పచ్చస్సోసుం భగవా ఏతదవోచ తీనిమాని భిక్కవే బాలస్స బాల లక్షణాని బాల నిమిత్తాని బాల పదానాని కతమాని తీని ఇద భిక్కవే బాలో దుచ్చింతితి చింతీచ హోతి දුබ්බාසිත බාසීච දුක්ඛත කම්මකාරීච හෝතිති. ඓතිහාසික සංකපාල රජමාවිහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී සදහැවත් වාසනාවන්ත පින්වත්නි, අද උතුම් පොසොන් පුර පසළොස්වක පෝය දවස 2334කට පෙර වර්ෂ 2334කට පෙර තමයි අපේ දීපප්‍රසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරලා මේ රට ධර්මයෙන් තෙමා වදාළේ, මේ රට ධර්මයෙන් ඒකාලෝකකට කොට වදාළේ, මේ රට ආලෝකයට පත්කලේ, මේ රටේ සංස්කෘතිය ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බවට පත්කලේ, මේ රටේ මිනිස්යන්ට මිනිස් ගුණධර්ම කියලා දුන්නේ, මේ රටේ මිනිස්යන්ට සතර අපාය ගැන කියලා දුන්නේ, මේ රටේ මිනිස්යන්ට සසරින් නිදහස් වෙන හැටි කියලා දුන්නේ, මේ රටේ මිනිස්යන්ට නිවන් මඟ කියලා දුන්නේ ඒ මිහිඳු මහරහතන් වහන්සේ මීට වර්ෂ 2334කට පමණ පෙරයි. එදා උන්වහන්සේ වැඩම කළේ අනුරාධපුරයේ මිහින්තලාවට. ඉත්‍යෝත්ත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේර සහ බණ්ඩුක උපාසක කියන මේ පිරිස සමග. එතකොට මේ විස්තරය අපි නිතරම අහන විස්තරය නිසා මන් දීර්ඝව කරුණු කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ පළමුවෙන්ම අපේ රටේදී දේශනා කරපු පළවෙනි සූත්‍රය තමයි චූලහත්ති පදෝපම සූත්‍රය. ඇතෙකුගේ පියවර සටහන උපමා කොට වදාළ කුඩා දේශනාව උන්වහන්සේ දේශනා කරේ. එතකොට අපේ පින්වත් පිරිස මේ දේශනාවේ නම හොඳට දන්නවා. මොකද්ද දේශනාව? චූලහත්ති පදෝපම සූත්‍රය. හැබැයි අපි ඇහුවොත් එහෙම ඔබ මේ සූත්‍රය කියවා තිබේද කියලා ගොඩක් අය කියවලා නැහැ. ඒ නිසා අද පොසොන්පුර පසළොස්වක පොහොය දවසේ මේ සහභාගී වෙලා ඉන්න පින්වතුන්ටත්, ඒ වගේම නිවසේ සිටින ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාට මම ආරාධනා කරන්න කැමති, ඉතා ඉක්මනින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේදී දේශනා කොට වදාළ ප්‍රථම දේශනාව වන මොකද්ද? චූලහත්ති පදෝපම සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ සම්පූර්ණ දේශනාව වෙන්නේ පිරිසිදු නිවන් මඟ. කොහොමද කෙනෙක් තෙරුවන් සරණට අවබෝධයෙන් පත් වෙන්නේ කියලා. ඒ ගැන තමයි දේශනාව වෙන්නේ. එතකොට අද මම මේ දේශනාවටත් නෙමේ මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊටත් වඩා තවත් ටිකක් වෙනස් දේශනාවක්. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේදී ආරම්භයේදීම දේශනා ප්‍රධාන වශයෙන් කීපයක් දේශනා කළා. පළවෙනි එක තමයි මම සඳහන් කළේ. ඒ දේශනාව අහලා රජතුමා ඇතුළු පිරිවර 40,000ක් උතුම් තිසරණේ පිහිටියා. ඒ උතුම් තිසරණේ පිහිටියා කියලා කියන්නේ මේ වර්තමාන කාලේ වගේ අද මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා හිට වෙන පැත්තකට හැරෙන එකක් නෙමෙයි. හැරුණා නම් හැරුණා. ජීවිතය දීලා තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ. ජීවිතේ දීලා තමයි ධර්මයේ සරණ යන්නේ. ජීවිතේ දීලා තමයි ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්නේ. බෙල්ල කැපුවත් එයා වෙනස් වෙන්නේ නැහැ. නිවන් දකිනා මොහොත දක්වාම එයා තුනුරුවන් සරණ පිහිටනවා.
අන්න එහෙම සරණේ පිහිටීමක් තමයි අපිට අතීත කාලයේදී තිබුණේ. තේරුණාද? ඔ මේ එකපාරට වෙනස් වෙන එකක් නෙමෙයි. අන්න ඒ විදිහට තමයි එදා දේවානම්පියතිස්ස රජුරෝ ඇතුළු 40,000ක පිරිවර තෙරුවන් සරණ ගියේ. අන්න ඒ විදිහට තෙරුවන් සරණ ගිය කෙනාට සතර අපායට වැටෙන්නේ නැතුව බේරෙන්න පුළුවන්. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. ඊළාට උන්නාස දේශනා කළා දෙවිවරුන් උදෙසා සමචිත්ත පරියාය සූත්‍රේ. මොකද්ද සමචිත්ත පරියාය සූත්‍රේ? එතකොට කෝටි සංඛ්‍යාත දෙව්බඹුන් ඒ දේශනාව අහලා සෝවාන් ආදී මාර්ගඵලවලට පැමිණිලා උතුම් ධර්ම අවබෝධය කළා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා අනුලා බිසව ඇතුළු කාන්තාවන් 500ට විමානවත්තු සහ පේතවත්තු. ඒ කියන්නේ පුද්ගලයෝ පින්කම් කරලා දෙව්ලොව ගිහිල්ලා ඉපදිලා ඉන්න කතා. ඊළඟට පුජ්‍යලයෝ පෞකාරකම් කරලා පෙරේත ලෝකවල ආදී ගිහිල්ලා ඉපදිලා දුක් විඳින හැටි. මේ දේශනාවන් අහලා අනුලා බිසව ඇතුළු කාන්තාවන් 500ක් මොන තත්ත්වයටදපත් උනේ? සෝවාන් වුණා. සෝවාන් තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරා දැන් මිනිස්යන්ටත් ඕන කරා මේ පොදු ජනයාට අපිටත් ඕන රහතන් වහන්සේ බලන්න අපිටත් ඕන කියලා සෑහෙන ගෝසාවක් ආවා. ඊට පස්සේ මහරජතුමා බැලුවා මේ විශාල පිරිසක් එක තැනකට යොමු කරන්න බැරි හින්දා මේ ඇත් ගාල පිරිසිදු කරලා ඇත්තු ටික අයින් කරලා ඇත්තු ඒ ගාල පිරිසිදු කරලා අන්න එතෙන්ට ආසන පනවල මහරහතන් වහන්සේ වැඩම කෙරෙව්වා. විශාල සේනාවක් එතෙන්ට ආවා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා අපේ රටේ මිනිස්සුන්ට වර්තමාන කාලෙදි නැවත මතක් කර දිය යුතු ශ්‍රේෂ්ඨම දේශනාවක් උන්වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා. මොකක්ද ඒ දේශනාව? චුල්ලාතිපදෝප සූත්‍රයේ මුලින්මනේ දේශනා කරේ. දැන් මේ දේශනා කරන්නේ රජමැදුරේ ඇත් ගාලේදී. ඒ මොකක්ද? ඒ තමයි අපේ මිනිස්සු ගොඩාක් අය මරණින් පස්සේ යන තැන ගැන තමයි දේශනා කරේ. ගොඩාක් මිනිස්සු මරුණාට පස්සේ කොහෙද යන්නේ? මනුස්ස ලෝකේ ඉඳලා මැරිලා ගොඩාක් අය යන්නේ කොහෙටද? සතර අපායට. ඒ සතර අපායෙන් ප්‍රධාන එකට තමයි දේශනා කරේ. මොකද්ද? කෙලින්ම අපාය ගැන දේශනා කරේ. අපාය ගැන. ඒ දේශනාවේ නම තමයි දේවදූත සූත්‍රය. මොකද්ද? දේවදූත සූත්‍රය. මේක දේවදූත කියලා තිබුණාට කෙලින්ම අපාය ගැන තමයි දීලා තියෙන්නේ. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ බොහෝම කරුණාවෙන් කල්පනා කරා මේ රටේ මිනිස්සු අපරාධේ පව් කරලා අපායට යනවා. ඒක නිසා ඒකෙන් බේරන්න ඕන කියලා තමයි උන්වහන්සේ මේ දේශනාව මුලින්ම කළේ. දැන් අපේ මිනිස්සුන්ගේ ස්වභාවය බලන්න, එදා වර්ෂ 2334කට පෙර මිහිඳු මහ රහතන් වහන්සේ මේ රටේදී අභිමානවත් ලෙස විශාරද පරම සත්‍යයක් වන මේ අපාය පිළිබඳව දේශනා කරලා එදා තහවුරු කරලා පෙන්නලා දුන්නා මෙන්න මෙහෙම භයානක තැනක් තියෙනවා පව් කරන්න එපා කියලා. ඒ වුණාට වර්තමානයේ ඉන්න මිනිස්සු කොහොමද තත්වය අපායක් තියෙනවද කියලා විශ්වාස කරන්නේත් නැහැ. ඔය අපාය තියෙනවද කියලා විශ්වාස කරන්නේත් නැහැ. යන එක කෙසේ වෙතත්. නමුත් විශ්වාස නොකළා කියලා නොයා ඉන්නවද? නැහැ, අනිවාර්යෙන් යනවා. අනිවාර්යෙන් යන්නේ කොහොම වුණොත්ද? පව් කරොත් යනවා. පව් වැඩ කරොත් යනවා. මොනවාද පව් වැඩ? සතුන් මැරීම, සොරගම් කිරීම, වැරදි කාම සේවනයේ කිරීම, බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභය, තරහව, මිත්‍යා දෘෂ්ටිය, මත්ද්‍රව්‍ය මත්පැන්, දෙමව්පියන්ට නොසැලකීම, ධර්මයට අගෞරව කිරීම. එතකොට ධර්මයට අගෞරව කිරීම කියන එක අහුවෙනවා Facebook, ඔය ෆෝන් තියෙනවනේ වර්තමානයේ. ඒ ෆෝන් හරහා ධර්මදේශනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට, බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සංඝරත්නයට අගෞරව කර කර පෝස්ට් දැමීම,
ඒ වගේ ඒව කරනවනේ ඒ සේරම අයිති වෙනවා ධර්මයට අගෞරව කිරීම. එතකොට ඒ අනුව ගත්තම මේ කාලෙදී ෆෝන් එක හින්දම බර ගන්න නිරේ යනවා. මොකක් නිසාද? ෆෝන් එක හින්දම යනවා. කරන්න දෙයක් නැහැ. බේරන්න බෑ. ඒ කියන්නේ කිසියම් වග විභාගයකින් තොරව තුනුරුවන්ට ගර්හා කරනවා. එතකොට අද මේ පොසොන් පොයේ දවසේ මම ඊටාම ගෞරවයෙන් බහුමානයෙන් ඉල්ලා සිටින්නේ අපේ ලක්වැසි ලෝවැසි පින්වතුන්ට ඒ වැඩපිළිවෙල නතර කරන්න, ඒ අගෞරව කරන එක නතර කරන්න. නතර කරලා නැවත සුමගට පැමිණෙන්න. සුමගට පැමිණිලා තිසරණේ පිහිටන්ඩ අර පවුකාර වැඩේ නතර කරන්න. නැත්තම් යන්න සිද්ධ වෙනවා. කොහෙටද යන්න වෙන්නේ? අතරපායට. ඒකෙන් පළවෙනි එක ගැන තමයි දේවදූත සූත්‍රයේදී දේශනා කළේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරා එතෙන්දිම තවත් දේශනාවක්. ඒ දේශනාවේ නම තමයි බාල පඬිත සූත්‍රය. මොකද්ද? බාල පඬිත සූත්‍රය. බාලයා හා පඬිතයා ගැන වදාළ දේශනාව. එතකොට අද දවසේ මම කල්පනා කරේ ඒ දේශනාව මුල් කරගෙන කෙටියෙන් දහම් කරුණු ටිකක් වේලාවට අනුව දේශනා කරන්න. එතකොට බාල පඬිත සූත්‍රය දේශනා කරා. ඊළඟට උන්වහන්සේ දේශනා කරා තව දේශනා කීපයක්. ඒ තමයි අග්ගි කන්දෝපම සූත්‍රය. ගිනි ගොඩක් උපමා කරලා කරපු දේශනාව. ආසි විසෝපම සූත්‍රය. විසගෝර සර්පයෝ හතර දෙනෙකුට උපමා කරලා දේශනා කළ සූත්‍රය. ගෝමය පින්දූපම සූත්‍රය. ගොම පින්දුවකට උපමා කරලා දේශනා කළ සූත්‍රය. ඊළඟට තව දේශනා කරා කජ්ජනීය සූත්‍රය. රූපය ගැන මුල් කරලා කරපු දේශනාව. ඊළඟට උන්වහන්සේ දේශනා කළා මේ අනමතග්ග සංයුත්තය. අනන්ත සංසාරයේ අනන්ත ගමනක් අපි ඇවිල්ලා තියෙනවා කියන එක. ඒකේ තමයි කියලා දෙන්නේ අපි මේ කෝටි ප්‍රකෝටි වාර ගණන් ඉපදීපෙදි මෙරි මෙරි එන පිරිසක් කියලා. අද මේ අම්මලා මෙතනම ඉඳගෙන දේශනාව ඇහුවට මීට කලින් කල්ප කෝටි ගණක් සතරපාය ඉඳලා ආපු අය මේ ඉන්නේ. ඒව ගැන දේශනාව වෙන්නේ අනමතග්ග සංයුත්තේ. ඊළඟට සත්‍ය සංයුත්තේ. සත්‍ය සංයුත්තේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය මුල් කරලා කරපු දේශනාව. අවසාන වශයෙන් උන්වහන්සේ දේශනා කරා ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම කරපු දේශනාව. දැන් ඊටාම පැහැදිලි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේදී මේ කරපු ප්‍රධාන දේශනාවලට වෙන වෙන දේශනා අයිති වෙලා නැහැ. තේරුණා නේද? මේ දේශනා තමයි අයිති වෙලා තියෙන්නේ. එතකොට මේ කාලෙදී එක එක දේශනා මේ ඉස්මතු වෙලා අපේ පිරිස මේ ඒ ස්ථාන කරා නැත්තම් ඒ දේශකයන්න් වහන්සේලා පස්සෙන් පුදුම විදියට දුවන්න පටන් අරන් තියෙනවා. තේරුණාද? මෙන්න මේ දේශනාව ඇහුවම රාත් වෙනවය. දැන් මේ කාලෙදී මේ ප්‍රධාන වශයෙන් අර ෆෝන් එක භාවිතා කරලා ෆෝන් වලින් එක එක ඒව කිව්වම අපේ පින්වතුන් ඒකට මේ පුදුම විදියට වශී වෙලා යනවා. දැන් මට මතකයි මේ ළඟදී මට කතා කරා ඉතාලියේ ඉඳලා මාත් එක්ක එකට ඉගෙන ගත්ත මේ ගෑනු ළමෙක්. දැන් විවාහ වෙලා. ඉතින් යාහනවා ආම්දුරනේ මේ නිවන් දකින්න පට්ටානම ඕනද කියලා. පට්ටානේ නැතුව නිවන් දකින්න බැරිද කියලා. මං කිව්වා එහෙම එකක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල නැහැ. උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒක තමයි ප්‍රගුණ කරන්න ඕන රහත් වීම සඳහා. එතකොට සතර සතිපට්ඨානේ අපි ප්‍රගුණ කරොත් පැහැදිලිව කියලා තියෙනවා දින 7කින් නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් මාස 7කින්. නැත්නම් අවුරුද්දෙන්. නැත්නම් අවුරුදු දෙකෙන්. නැත්නම් අවුරුදු තුනෙන්. නැත්නම් අවුරුදු හතරෙන්. නැත්නම් අවුරුදු පහෙන්. නැත්නම් අවුරුදු හයෙන්. නැත්නම් අවුරුදු හතෙන් කියලා හරියටම ටාගට් කරලා දේශනා කරලා තියෙන්නේ මොකද්ද? සතර සතිපට්ඨාන. දැන් මේකට උනන්දු වෙන එක හැමම නැති වෙලා යනවා වෙන වෙන දේශනාවලට උනන්දු වෙන්න ගියාම. ඒ දේශනාත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හැබැයි ඒවා දේශනා කරලා තියෙන්නේ
මේ අපිට තේරුම් ගැනීමට නොවේ. තේරුණාද? ඊටම පැහැදිලි. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මේ තවුතිසාවට වැඩම කරලා මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුළු ඒ මේ දෙවියන්ට අභිධර්මයේ දේශනා කරා කියලා. එතකොට ඒක වළංගු වුණේ ඒ පින්වතුන්ට, ඒ දෙවිවරුන්ට. එතකොට අපිට ඇති වෙන්න සූත්‍ර කීයක් දේශනා කරලා තියෙනවද කියලා අම්මලා දන්නවද? අපි වෙනුවෙන් දේශනා කරලා තියෙන සූත්‍ර ප්‍රමාණය කොච්චරද? 3යි. 84000යි. ඒ කියන්නේ මේ ධර්මස්කන්ධය සූත්‍ර වශයෙන් දේශනා කරලා තියෙනවා සූත්‍ර 17705ක්. 17705ක්. අපි කියනවා 18000ක් පමණ කියලා. එතකොට අපිට එච්චර ප්‍රමාණයක් දේශනා කරලා තියෙන්නේ අපේ මනසට ගැළපෙන දේශනා තමයි. එතකොට මේ දේශනාවලට යොමු වෙලා කටයුතු කරලා දැන් අනිත් එක තමයි මම හොඳට කල්පනා කරලා බැලුවේ අපේ ඉතිහාසයට අනුව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ වෙලාවෙවත් ඔය අනිකුත් දේශනා වෙලා නැහැ. ප්‍රධාන වශයෙන් එහෙනම් උන්වහන්සේ ආපු ගමන් මේ දේශනාව තමයි කරන්නේ ඍජු ලෙස නිවන් මගට යන්න දේශනාව කියලා නෑ. එතකොට උන්වහන්සේ කරලා තියෙන්නේ තිසරණේ පිහිටවල ඒ නිවන් මගට අදාළවන දේශනා ටික මූලික වශයෙන් කරලා තියෙනවා. දැන් තේරුණාද? මම මේ අපේ පින්වත් අයට මෙතන ධර්ම ශ්‍රවණය කරන අයටයි, ওই නිවෙස් වලට වෙලා බණ අහන අයටයි, ලෝකේ ඉන්න අයටයි, ওই මගෙන් ප්‍රශ්න අහන අයටයි, සේරටම හරියන්න තමයි මේ දේශනාව මං කළේ. කියන්නේ මේ අපි බුද්ධ වචනේ අපිට අදාළ දේශනා ටික විශේෂ වශයෙන් ප්‍රගුණ කරගත්තොත් ඒ ටික ප්‍රමාණවත් වෙනවා නිවන් මගට ප්‍රවිෂ්ඨ වෙන්න. එතකොට අභිධර්මයේ ඉගෙන ගන්න හොඳ නැද්ද? ඈ? ඔව්, එහෙම හොඳ නැති එකක් නැහැ. පဋාණ ඉගෙන ගන්න හොඳ නැහැ කියලා එකක් නැහැ. ඒව ඉගෙන ගත්තට කමක් නැහැ. නමුත් මේක තමයි ඉගෙන ගන්නම ඕන, මේක නැත්තම් බෑ කියන එක බොරු. Do you understand? මට මේකයි කියන්න ඕන. මේ පဋාණ කියන එක ඉගෙන ගත්තේ නැත්තම් ඔබට නිවන් අවබෝධ කරන්න බෑ කියලා යම්කිසි භික්ෂුවක් හෝ යම්කිසි කෙනෙක් කියනවා නම් ඒක බුද්ධ දේශනාවට විරුද්ධයි, ඒක බොරු. තේරුණාද? කවුරු හරි කියනවා නම් සතර සතිපට්ඨානය ප්‍රගුණ කරන්නේ නැතුව නිවන් දකින්න බෑ කියලා, ඒක පරම සත්‍යයක්. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතර සතිපට්ඨානය ප්‍රගුණ කරන්නේ නැතුව නම් නිවන් දකින්න බෑ කියලා කිව්වොත් ඒක බුද්ධ දේශනාවක්මයි. හරිනේ? එතකොට අර 24ක් වූ පဋාණ ධර්මයේ ඉගෙනගෙන තීතියට කමන්නේ. හැබැයි අපි ඒක අමාරුවෙන් ඉගෙන ගන්න යනකොට ඒ කාලය ගෙවිලා යන්නේ මේ පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ධර්ම කරුණු ඉගෙන ගන්න කාලය තමයි ගෙවිලා යන්නේ. මොකද අපිට වැඩි කාලයක් නැහැ. තව කොච්චර කාලද තියෙන්නේ ජීවත් වෙන්න. ඒ නිසා මේ කෙටි කාලය තුල පුළුවන් විදියට තේරුම් ගන්න පුළුවන් දහම් කොටස් ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙනගෙන ඉක්මනින් මේ ධර්මය අපි ප්‍රගුණ කරන්න කල්පනා කර ගන්නට ඕන. එතකොට පින්වත්නි, දැන් මම අද දේශනාව හැටියට මූලික වශයෙන් ගත්තේ කෙටියෙන් කියලා දෙන්න බාල පඬිත සූත්‍රය. මොකද්ද බාල පඬිත සූත්‍රය? මේ දේශනාව මිහිඳු මහරහතන් වහන්සේ එදා රජගෙදර ඒ ඇත්තලේදී කරපු දේශනාවයි. එතකොට උන්වහන්සේ දේශනා කරනවා මේ බුද්ධ වචනය. තීනිමානි භික්කවේ බාලස්ස බාල ලක්ෂණානි බාල නිමිත්තානි බාල පදානානි. මේ බාලයා පිළිබඳව කරුණු තුනක් තියෙනවා කියනවා දැනගන්න. මොකද ඒ අසත්පුරුෂ බාල බව පෙන්වන ලකුණු, අසත්පුරුෂ බාල බව දැනගත හැකි නිමිති, අසත්පුරුෂ බාල බව ඉස්මතු වන චර්යාවන් තුනක් තියෙනවා. මාදී පළවෙනි එක තමයි අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතිවිලි හිතනවා. අසත්පුරුෂ බාලයා දුෂ්ට සිතිවිලි හිතනවා. ඊළඟට අසත්පුරුෂ බාලයා
දුෂ්ට දේම කියනවා. ඔන්න අල්ලගන්න, අසත්පුරුෂ බාලයා දුෂ්ටේවමයි හිතන්නේ. ඕකට නම් හරියන්න හොඳ නැහැ ඈ. ඔය අපේ අයගේ තියෙනවා එහෙම නේද? එක එක ඒවා කියනවා. ඒ දුෂ්ට සිතිවිලි. ඊළඟට දුෂ්ට දේම කියනවා. ඊළඟට දුෂ්ට වැඩමයි කරන්නේ. ඔන්න අසත්පුරුෂ බාලයා. එතකොට අසත්පුරුෂ බාලයා ওই විදියට කරන්නේ කියන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් මහණෙනි, මෙයා අසත්පුරුෂේ, මෙයා බාලයෙක් කියලා නැත්තම් කොහොමද කියලා අහනවා අඳුනගන්නේ. අසත්පුරුෂ විදියට, බාල විදියට දුෂ්ට සිතිවිලි හිතන්නේ නැත්තම්, දුෂ්ට වචන කියන්නේ නැත්තම්, දුෂ්ට වැඩ කරන්නේ නැත්තම් අපි කොහොමද කියලා අහනවා අඳුරගන්නේ මේ පුජ්‍යලයා නම් අසත්පුරුෂේ කියලා. දැන් ඔයාලා දන්න අඳුරන අසත්පුරුෂයෝ ඉන්නවද? ඔව් ඉන්නවා. අම්මලා ඔළුව හොල්ලලා කියනවා ඉන්නවා ඉන්නවා. ලංකාවේ අසත්පුරුෂයෝ ඉන්නවද? ඈ, ඔයාලගේ ඥාතීන් අතර අසත්පුරුෂයෝ ඉන්නවද? ඕන තරම් ඉන්නවා ඇති. ගම්වල, නගරවල, රටේ, ලෝකේ මේ ජාතියයි ඉන්නවා. මේකෙන් අපිට අල්ලගන්න බැරි පේන්නේ නැත්තේ එකයි, හිතන හිතවිලි පේන්නේ නැහැ, නමුත් කියන ඒවා අපිට ඇහෙනවා, කරන ඒවා පේනවා. එතකොට අපි දන්නවා හිතන්නෙත් ඒවම තමයි කියලා. දුෂ්ට සිතවිලි හිතලා, දුෂ්ට සිතවිලි කියනවා, දුෂ්ට දේවල් කරනවා. ඒ කවුද? අසත්පුරුෂ බාලයා. එතකොට අසත්පුරුෂ බාලයාව අඳුරගන්නේ අන්න ඒ විදිහට තමයි. ඊළඟට ඒ අසත්පුරුෂ බාලයා මේ ජීවිතයේ තුලදී තුන් ආකාරයකින් දුක් විඳිනවා. ආකාර තුනකින්. ඔන්න එයා පිරිසක් මැද වාඩි වෙලා ඉන්නවා. ඒ ඉන්නකොට සමහර වෙලාවට වීදියක් ළඟ වෙන්න පුළුවන්, හතරමං හන්දියක වෙන්න පුළුවන්. එතකොට ජනතාව විසින් අර පස්පව් ආදී ක්‍රියාපිලිබඳව දොස් නගමින් කතා කරනවා. සතුන් මැරීම ආදී කරුණු ගැන දොස් නගනවා. එතකොට මේ අසත්පුරුෂ බාලයා කොයි වගේ කෙනෙක්ද? මෙයා සත්තු මරණ එක්කෙනෙක්. මෙයා හොරගම් කරන එක්කෙනෙක්. මෙයා වැරදි කාම සේවනය කරන එක්කෙනෙක්. මෙයා බොරු කියන එක්කෙනෙක්. එතකොට මෙයා මද්‍රව්‍ය මත්පැන් පානය කරන එක්කෙනෙක්. එතකොට එයා මුලින්ම තනියම මේ කල්පනා කරනවා, මා ළඟත් මේ වැරදි තියෙනවනේ කිය කිය තමන් දුක් දොම්නස් විඳිනවා. අර මිනිස්සු බයිනවා ඇහුනම, සත්තු මරණ අයට, හොරකම් කරන අයට මිනිස්සු බයිනවනේ, හන්දි ගානේ තැන් තැන්වල බයිනෝ. එතකොට මේ අසත්පුරුෂයට ඇහෙනවා, මාත් ඔහොම කරන එකනෙන්නේ කිය කිය මිනිය පසුතැවෙනවා. ඔය තමයි පළමුවෙන්ම දුක් විඳින විදිය, අසත්පුරුෂ බාලය. ඊළඟට කියනවා නම් ඔය ජාතියේ මිනිස්සෙක් අහු වුණාම රජවරු දඬුවම් දෙනවා. දැන් මේ කාලේ නම් ඒ වගේ දඬුවම් හම්බ වෙන්නේ නැහැ. ඒ කාලේ දුන්නනේ දෙතිස් වද. ඒ දෙතිස් වද කියන්නේ මේ ලේසි නෑ පින්වත්නි. සාමාන්‍යයෙන් දැන් මේක මම සාමාන්‍යයෙන් කියන්න ඕන මේ දේශනාවට අනුව, මේ කසෙන් තලනවා, වේවැලෙන් තලනවා, දඬු මුගුරු වලින් තලනවා, අත් කපලා දානවා, කකුල් කපලා දානවා, අත් කකුල් කපලා දානවා, කන කපනවා, නාසය කපනවා, කනුයි නාසයි කපනවා, හිස් කබල තලලා දානවා. මේ දෙතිස් වද ඒ කාලේ. ආයි කවදාවත් ලේසියකට වරදකට එන්නේ නැහැ. ඊළඟට මේ හිස් කබල මතු වෙනකන් බොරළු දාලා සූරනවා. ඔන්න පොඩි ළමයි බලාගන්න කොහොමද කියලා. ඊළඟට මේ ඊළඟට කරන්නේ යකඩ අඬුවකින් කට පළල් කරලා ගිනි පන්දම් ඔබනවා. ඇඟේ තෙල් පාන් කඩ ඔතලා ගිනි තියෙනවා. අත්වල තෙල් පාන් කඩ ඔතලා ගිනි තියෙනවා. බෙල්ලේ ඉඳලා පහළට හැම ගලවලා ඇදගෙන යනවා. බෙල්ලේ ඉඳලා පහළටත් කකුලේ ඉඳන් උඩටත් සම ගලවලා එකට ගැට ගහනවා. කොහොමද? ඊළඟට මේ ධනිස් දෙකෙත්
වැලමිටි දෙකෙත් යකඩ උල් ගහලා පොළොවට හයි කරලා ගින්නෙන් රත් කරලා කොකු වලින් එන එන මස්ලේ විහිසුරුවලා දානවා. ඊළඟට මුළු ශරීරයේම මස් කුඩා කෑලි වලට ඉරලා දානවා. ශරීරයේ තනින් තන සිදුරු කරලා ලෝදිය දානවා. පැත්තට ඇල කරලා බිම දාලා කනේ උලක් ගහලා ඒ උලෙන් හිටුවලා කකුල් දෙකෙන් වටේට කරකවනවා. ගල් වලින් තලලා ඇඟ ඇතුලේ ඇට කුඩු කරලා දානවා. ගින්නෙන් කකාරවගත්තු තෙල් වලින් නාවනවා. බල්ලන්ට කණ්ඩ දානවා. පණ පිටින් උල හිඳුවනවා. කඩුවෙන් ඉසගසා දානවා. මෙන්න දෙතිස් වද. අපිටත් ඒ කාලේ රජවරුන්ගෙන් මේ දඬුවම් ලැබෙන්න ඇති. ලැබිලා තියෙනවා කියලා තමයි බුද්ධ දේශනාවට අනුව කියවෙන්නේ. හිස් ගැසුම් පාරවල් කාලා ලේ ගලාගිය වාර වලදී ලේ ගලාගිය ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. එහෙනම් අපිටත් අනිවාර්යයෙන්ම මේ දෙතිස් වද හම්බ වෙලා තියෙනවා. තේරුණාද? මේ කාලේ මේ දෙතිස් වද තිබේ නම් කොච්චර හොඳයිද කියලා මං කල්පනා කරනවා. තේරුණාද? ඒ රජ කාලේ වගේ මේ කාලෙත් තියෙනවනම් වැඩි කල නඩුවහා ඉන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඒ කාලේ රජවරු එහෙමනේ වහාම මොහුගේ ඉසගසා මරා දමනවා. සමහරට අහිංසක මිනිස්සුත් මැරෙන්න ඇති. හැබැයි වැඩේ තියෙන්නේ කොහමද? මොකද්ද වෙච්ච දේ? මිනිස්සු බයට පවුකම් කරේ නැහැ. මනුස්සයෙක්ගේ ජීවිතේ නැති කිරීම මේ අපි කැමති වෙන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් රජවරු ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ රජවරු දඬුවම් දුන්නා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒකට මැදිහත් වුණේ නැහැ දඬුවම් දෙන්න එපා කියලා. මහරහතන් වහන්සේලා වැඩ සිටින කාලේ ද අපේ ගාමිණී අබේ මහරජ්ජුරුව අපි කියන්නේ දුටුගැමුණු රජ්ජුරුව කියලා. ගාමිණී අබේ ඒ රජ්ජුරුව රජකම් කරන කාලෙදී වලගම්බා රජ්ජුරුව මහ පෙරකුම්බා වැනි රජදරුව රජකම් කරන කාලෙදී මොකද වුනේ? එදා විශාල වශයෙන් මේ දඬුවම් කිරීම පවත්වාගෙන ගියා. ඒ දඬුවම් කිරීම නිසා රට සාමකාමී වුණා. රටේ තිබිච්ච අපරාධ නැති වෙලා ගියා. තේරුණාද? දැන් වර්තමානයේ අපිට තියෙනවා ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. ඒ ක්‍රමයේ තුල අපි ගොඩාක් කෙනෙක් ගැන ඒ අපරාධය ඇත්තටම වුණාද කියලා සෑහෙන කාලයක් බලලා තමයි ඒකට දඬුවමක් කරන්න කල්පනා කරන්නේ. ඒ කාලේ රජවරු එහෙම නැහැ. නමාවද දඬුවම දුන්නා. එතකොට මේ කාලේ තමයි මේ කාලේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන කාලේ තිබිච්ච රාජකීය දඬුවම් දෙතිස් වද. එතකොට අර මේ පුජ්‍යලයා බය වෙනවා. මට මේ වගේ දඬුවම් හම්බ වෙනවන කියලා. මේ කාලේ පුජ්‍යලයෝ බය වෙනවද? බය වෙන්නේ නැහැ. මේ කාලේ පුජ්‍යලයන්ට බය වෙන්නේ කිසිම කාරණාවක් නැහැ. ඒකින්ද බය වෙන්නේ? බය නැතුව පව් කරනවා. බය නැතුව අපරාධ කරනවා. බය නැතුව මිනී මරනවා. බය නැතුව මත්ද්‍රව්‍ය ආදී ජාවාරම් කරනවා. බය නැතුව හොරගම් කරනවා. බය නැතුව වැරදිකාම සේවනය කරනවා. බය නැතුව සේරම කරනවා. ඇයි? දඬුවම ප්‍රබල නැති නිසා. එදා මෙන්න දීපු දඬුවම්. මේව අහනකොටත් බය හිතෙන්නේ නැද්ද? හම ගලවනවා කියන්නේ ධනිස් දෙක ළඟින් ගලවලා ඔළුව පැත්තෙන් ගලවලා දෙක එකට ගැට ගන්නවා. කොහොමද? ඔළු කට්ට පේනකම් මේ දාලා සූරනවා. මේ මොනයින්ද? ගල් කැටවලින්. එතකොට මේවා මේ පින්වත්නි බොරු නෙමේ. මේ ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්. ක්‍රමක්‍රමයෙන් මේවා ලිහිල් වෙච්ච නිසා අද අපරාධ වැඩි වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට අර අපරාධ කරුට නැත්තම් අර බාලයට හිතෙනවා මටත් මේ වගේ විඳින්න වෙයි නේද කියලා හිතිලා බය වෙනවා. ඊළඟට තව එකක් කියනවනම් ඔන්න බාලයා පුටුවක වාඩි වෙලා ඉන්නවා.
බාලයා පුටුවක වාඩියලා ඉන්නවා. ඒ වාඩියලා ඉන්නකොට මෙයාට හිතෙනවා මේ මම ඉස්සර සිටින්කයින් වචනෙන් පව කරපු කෙනෙන්නේ. ඒවා මැවි මැවි බේන්න පටන් ගන්නවා. ඔය ලේසි නෑ පව කරලා බේරිලා ඉන්න. දැන් පිරිස පව කරලා බේරිලා සමහරට නීතියෙන් බේරිලා ඉන්නවා. ඒ හිටියට තනියම ඉන්නකොට ওই පැත්තකට වෙලා මිනිහට මැවි මැවි පේනවා. ඒ කරපු අපරාධ. අන්න එතකොට එයා ඒකෙන් දුක් විඳිනවා. ඒක කොයි වගේ දෙයක්ද කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ওই විශාල පර්වත මුදුන් වල ඡායාව හවස් වෙනකොට බිමට පතිත වෙනවනේ. අර බාලයා පුටුවක වාඩියලා ඉන්නකොට ඇඳක හාන්සියලා ඉන්නකොට ඒ වගේම බිම දිගා වෙලා ඉන්නකොට අර තමන් කරපු පව් මැවි මැවි මැවි මැවි පේන්න පටන් ගන්නවා. ඒවා සිතම වැළඳ ගන්නවා. ඒ කියන්නේ අපි අයින් කරන්න හැදුවට දැන් ওই දැඩි සත්කාරයේ එකකේක ගිහිල්ලා බට ගහලෙම ඉන්නකොට මෙන්න එන්න පටන් ගන්නවා. ඒතකොට නවත්තන්න බෑ. ඒකයි අපි කියන්නේ පව් වැඩ කරන්න එපා කියලා. හැබැයි අපි පව ගැන පසුතැවෙන්නත් හොඳ නෑ පින්වත්නි. අපි ගෙමුක අපේ උපාසක උපාසිකාවන් අතින් යම් යම් වැරදි වෙලා තියෙනවා කියලා. ඕක මතක් කර කර මතක් කර කර පසුතැවෙන්න හොඳ නැහැ. ඒකට කියන්නේ උද්දච්ච කුක්කුච්ච කියලා. කුක්කුච්ච පසුතැවෙනවා. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන හරි හරි මගේ අතින් අඩුපාඩු වෙලා තියෙනවා තමයි. ඒ වුණාට මං අද ඉඳලා හොඳ කෙනෙක් වෙනවා කියලා එදා ඉඳලා අදිෂ්ඨාන කරලා සිල් ගන්නවා. අන්න එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ බාලයාට හිතෙනවා අනේ මම ඒකාන්තයෙන්ම යහපත් දේ කරේ නැහැ, කුසල් කරේ නැහැ, බිය නැති වෙන දේ කරේ නැහැ, මම කරේම පවුනේ කියලා මේ බාලයාට හිතෙන්න පටන් ගන්නවා. ලේසි වෙන්නේ නැහැ. දැන් ඔය කරන කලට පව් මීරිය මිසේ, විඳින කලට දුක් දැඩි වෙයි කිනිසේ. ඊට පස්සේ තවත් ඒ බාලයා කල්පනා කරනවා මේ වචනේනොත් මම කරේ පවුනේ, ඔව් දුෂ්ට දේවල්මනි කරේ, ඒ නිසා මේ සිතින් කයින් වචනෙන් මම පව් වැඩ කරපු නිසා මාව අනාගතයේදී නිරේ උපදිනවා, මාව නිරේ උපදී අපායේ උපදී කියලා. ඔය දැන් අපාය පිළිගන්නේ නැති අයට එහෙම ඒ අන්තිම වේවේකේදී සෙට් වෙලා එනවා, මං අපාය උපදී කියන බය එනවා. එතකොට මේ ලෝකේ යම් කිසි තැනක් තියෙනවා නම් ඒකාන්තයෙන්ම අකාන්ත, ඒකාන්තයෙන්ම අමනාප, ඒකාන්තයෙන්ම අනිෂ්ට යම් තැනක් තියෙනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි කියනවා නිරය කියන්නේ. ඒකට තමයි කියනවා නිරයම. ඒකාන්තයෙන්ම අකාන්ත, ඒකාන්තයෙන්ම අමනාප, ඒකාන්තයෙන්ම අනිෂ්ට. මොකද්ද? නිරය. ඊට පස්සේ එක භික්ෂුවක් අහනවා ස්වාමීනි මේ නිරය කොයි වගේ එකක්ද කියලා, උපමාවකින් කියන්න පුළුවන්ද කියලා. එතකොට උන්වහන්සේ කියනවා ඔන්න දැන් එක හොරෙක්ව අල්ලගෙන එනවා රජ්ජුරුව ගාවට. රජ්ජුරුවන්ට කියනවා මෙන්න මේ පල් හොරා ස්වාමීනි දේවේනි දඬුවමක් දෙන්න කියනවා. මේ හොරාට උදේට උල්පාර 100ක් අනපන් කියනවා, දවල්ටත් උල්පාර 100ක් අනපන් කියනවා, හවසටත් උල්පාර 100ක් යනපන් කියනවා රජ්ජුරෝ. දැන් එතකොට අහනවා මේ හොරා මේ උල්පාරවල් 300කින් ඇනුම් කද්දි ඇතිවන වේදනාව කොහොමද කියලා අහනවා. එතකොට ඒ භික්ෂුනාසලා විලිතුරු දෙනවා ස්වාමීනි එක උල්පාරකින් ඇනුම් කද්දි තියෙන වේදනාවත් එක 300කින් කවර කතාවද කියලා අහනවා. උල්පාර 300ක්. එතකොට බුදුරජාණන් වහන්සේ අතට මිටමලවල ගන්න පුළුවන් චූටි ගල් කැටයක් ගන්න අරගෙන පින්වත් මහණෙනි මේ ගල් කැටේ ගැන මොකද්ද කියලා නෝ හිතන්න පුළුවන්. මේ ගල් කැටේද ලොකු අර මේ හිමාල පර්වත රාජයාද කියලා නෝ. මේ ගල් කැටේද හිමාල පර්වත රාජයාද ස්වාමීනි, ඔය ගල් කැටේ කොච්චර පොඩිද, හිමාල පර්වත රාජයා කොයිතරම් විශාලද කියලා නෝ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර උල්පාරවල් 300කින් ඇනුම් කන එක මේ චූටි ගල් කැටේ වගේ කියනවා. උල්පාරවල් 300ක් මේ චූටි ගල් කැටේ වගේ කියනවා. නිරේ දුක මේ හිමාල පර්වත රාජයා වගේ කියනවා.
දැන් මේ කට්ටිය හිනාවෙවි හිටියට අපි නම් ඕන අපායක යන්නම්කෝ කීකී කියනව නේද සමහර මහත්තුරු? ඒ කිව්වට පේනව නේද නිරයේ තියෙන දුක? මේක දිබ්බ චක්කු ඥාණයෙන් දිවස් නුවණින් තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ. සමහර අවස්ථාවලදී අපේ ස්වාමීන් වහන්සේලාටත් මේ අපාය පිළිබඳ සැක ඇති කරන කරුණු සමහර ස්වාමීන් වහන්සේලා කියපු අවස්ථා මම දැකලා තියෙනවා මේ YouTube වලින්. සමහර මිත්‍යා දෘෂ්ටික සිවුරු දරාගෙන ඉන්න හිස් භික්ෂූන් මේ රටේ අහුවෙලා තියෙනවා මට දැකලා තියෙනවා. ඒ භික්ෂූන් මේ ප්‍රකාශයන් නිකුත් කරනවා මේ අපාය කියන එක නෑ කියලා. එතකොට අපේ මේ පොඩි හාමුදුරුවරු ඉන්නවනේ මේ වගේ ලස්සන පොඩි හාමුදුරුවරු අනාගතයට බුද්ධ ශාසනයට කටයුතු කරන් ඉන්න අපේ ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලාගේ ඔළුවලට අර කියන බොරු යනවා. ගියාම උන්වහන්සේලා කල්පනා කරනවා අර හාමුදුරුවෝ කිව්වනේ කියලා අවිශ්වාසයක් එන්න පුළුවන්. පුළුවන්ද බැරිද? ඇයි පොඩි හාමුදුරුවරුනේ. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ දිබ්බ චක්කු ඥාණයෙන්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දිබ්බ චක්කු ඥාණයෙන් දැකලා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේදී දෙවනි දවසේම දේශනා කළේ මේ අපාය ගැන. ඊළඟට මේ බාල පඬිත සූත්‍රයේදී ඒත් අපාය ගැන දේශනා කරනවා. එතකොට පේනවද වැඩේ ඇති? එතකොට දැන් මෙන්න මේ ආකාරයෙන් අපායේ දුක ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඊළඟට උන්වහන්සේ දේශනා කරා මේ යමපල්ලෝ මේ පුජ්‍යලයට පංච වද බන්ධනය කියලා පස්සාකාරයක වද බන්ධනයක් දෙනවා කියනවා. පස්සාකාරයක. දැන් අද දවසේ දේශනාවේදී ඒ තරම් දීර්ඝව මම විස්තර කරන්නේ අපාය දෙන දඬුවම් විවේක වේලාවක අපාය ගැන කියව ගන්න ඕන. මොකද්ද සූත්‍රය? දේවදූත සූත්‍රය, බාල පඬිත සූත්‍රය. පින්වතුන් කියවන්න පුරුදු වෙන්න ඕන. කියවන්න ඕන. ඒ නිසා මේ පොසොන් පෝය සාර්ථක කරගන්න නම් අපි මිහිඳු මහරහතන් වහන්සේ කරපු දේශනා අපි කියවලා ඉගෙන ගන්න ඕන. එක්ක කවුරු හරි ස්වාමීන් වහන්සේ නමකට කියලා අහගන්න ඕන. අද දේශනාවේදී මම කෙටියෙන් මේ කරුණු ටිකක් දේශනා කරන්නේ. ඊළඟට පින්වත්නි, මේ තමයි මේ නිරේ ස්වභාවය. එතකොට පංචවද බන්ධනේ දෙනවා. ඊට පස්සේ මේ අර මහා නිරේටත් ඇවිල්ලා එහිනුත් දුක් විඳලා ඊට පස්සේ මෙයා උපදිනවා තිරිසන් ලෝකේ. මේ අපි මෙහෙම හිටියට තිරිසන් ආත්මේ තිපදිලා ආපු අය. ඉතින් ඒ තිරිසන් ආත්මේ විස්තරයත් කියලා ඉවර කරගන්න බෑ. ඒ තරම් විස්තරයක් තියෙනවා. දැන් සමහර තිරිසන් සත්තු ඉන්නවා. ඒගොල්ලෝ අර තනකොළ තමයි කන්නේ. හරක් ඒ જાතිය අය. ඊළඟට ඒ තනකොළ කනාය තමයි ආස්සය, ගොන්නු, බූරුව, එළුව, මුර්ගය මේගොල්ලෝ. ඒ වගේම තමාර සත්තු જાතියක් ඉන්නවා. ඒගොල්ලෝ අනුභව කරන්නේ මේ දැන් ඒගොල්ලෝ මේ අර විදියට තනකොළ කාලා අහුවෙලා තියෙන මොනා කරන්න ගිහිල්ලාද ඔය පංචකාමයේ වැරදි විදියට පිනවන්න ගිහිල්ලා. සමහර සත්තු ඉන්නවා අසුචි අනුභව කරන අය. ඌරෝ ඒ වගේ සත්තු ඉන්නවා. ඊළඟට සමහර සත්තු ඉන්නවා අන්ධකාරයේම ඉපදිලා අන්ධකාරයේම ජීවත් වෙලා අන්ධකාරයේම මැරිලා යනවා. ඔය පණුව වගේ. සමහර අය ඉන්නවා ජලයේමයි උපදින්නේ. ජලයේම ඉපදිලා ජලයේම ජීවත් වෙලා ජලයේම මැරිලා යනවා. දැන් අපි ඔය හැමතැනම කරක් ගහපු අය ඈ.

0: ඒක කොයි වගේද?
1: මේ කනගස් බෑව වියසිදුරෙන් අහස බලනවා වගේ. කොහමද? කනගස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ. ඒක මොකද්ද ඒ කතාව? මුළු මහා පොළොවම මුහුදක් වෙනවා කියලා හිතන්න කියනවා. ඕකේ යට ඉන්නවා කැස් බෑවෙක්. එක හැයි පේන්නේ. අවුරුදු 100කට පාරක් උඩට එනවා. ඕකට දානවා මේ වියගහක්. වියගහ දන්නවනේ. ඔව් අර හරක් බඳින්න ගන්නෙ. ඒකේ දැන් දෙපැත්තෙම සිදුරු තියෙනවනේ. මේකේ තනි සිදුරයි තියෙන්නේ. ඉතින් ඕක උතුරෙන් හමන සුළඟට දකුණට ගහගෙන යනවා. දකුණෙන් හමන සුළඟට උතුරට ගහගෙන එනවා. නැගෙනහිරෙන් හමන සුළඟට බටහිරට ගහගෙන යනවා. බටහිරින් හමන සුළඟට මේ නැගෙනහිරට ගහගෙන එනවා. අර කැස්බෑවා අවුරුදු 100කට එකපාරක් උඩට එනවා. බුදුරජාණන් වහන්සේ අහනවා අන්න එහෙම එන ඔය කැස්බෑවාට අර වියගෑයේ සිදුරට ඔළුව දාගන්න පුළුවන්ද කියලා. දැන් කොහොමද ඇදී ඇති? මේ වැවක තියෙන වියගහද? නෑ මුළු මූදේම එහෙට මෙහෙට පාවෙන වියගහ. එක සිදුරයි තියෙන්නේ. අවුරුදු 100කට පාරයි උඩට එන්නේ. ඊට පස්සේ ඒ වික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි ඔය මේ කැස් බෑව උඩට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා කවදාරි දවසක ඔය වියගහේ සිදුරට ඔළුව දාගනී කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ඔළුව දාගත්තත් මේ මිනිස්සේ සතර අපායට ගියොත් ඒ සතර අපායේ ඉඳලා ආයි මනුස්ස ලෝකයට එනවා කියන එක එහෙමවත් සිදු කරගන්න බෑ කියනවා. එහෙනම් අපේ අම්මලට තාත්තලට අද මේ ලක්වැසි ලෝවැසි ඔබ සෑම දිනාටම ලේසිපාසු අවස්ථාවක්ද හම්බෙලා තියෙන්නේ? නෑ. අති දුර්ලභයි. මේක සමහර අයට කිව්වට තේරෙන්නේ නෑ. තේරුම් කරන්නවත් බෑ. දැන් අද දවසේ කොච්චර මේ උතුම් පොසොන් පෝය දවසේ වන්දනාවක් මානයක් කරන්න නැතුව කිසිම පිනක් දහමක් කරන්න නැතුව ඔහෙ නටන් ගගහ කී දෙනෙක් ඉන්නවද? සමහර අය පාටිදද ඉන්නවා. ඒ අතර වාරයේදී සමහර පිරිසක් ලංකාවේ ඉන්නවා සිල් ගන්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ. හැබැයි අඩුම තරමින් මහන්සියලා දන්සල් දෙනවා. විශාල පිනක්. ගොඩාක් අය දන්සල් දෙනවා. අනුරාධපුරයට ගිහිල්ලා බඩු අරන් ගිහිල්ලා නිදි මරාගෙන ඉතාම වටිනවා. මොකද මේ දන් දීම අපිට සියලු යහපත ඇති කරන දෙයක්. දැන් අපිට ප්‍රධාන පින්කම් තුනක් තියෙනවනේ. දාන, සීල, භාවනා. දැන් ඔය අම්මලා අමාරුම එකක් කරන්නේ. කට්ටිය හිතයි මේ සීල් ශ්‍රද්ධා පෙරවගෙන මෙතෙන් තෙලා වාඩි වෙලා ඉන්න එක ලේසි වැඩක් කියලා. ඉතාම අමාරු වැඩක්. මොකද සිත පාලනය කරන්න ඕන, වචනේ පාලනය කරන්න ඕන, කය පාලනය කරන්න ඕන. එතකොට ඉතාම අමාරු වැඩක් අද මෙතෙන්ට වෙලා ඉඳගෙන කරනවා. අරගොල්ලන්ට එහෙම ඉන්න අමාරු නිසා අමාරුම කියන්න බෑ. නමුත් ඒගොල්ලෝ කල්පනා කරලා තියෙනවා අපිට ලේසි දන්සලක් දෙන එක. ඔව් අපි දන්සල් දෙනවා පින් කරන අයට. ලොකු දෙයක්. ඊට වඩා තවත් පිනක් තමයි භාවනා කිරීම. නිවන් මගට කෙලින්ම ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන ක්‍රමය මොකද්ද? භාවනාව. එතකොට දන් දීම, සිල් රැකීම, භාවනාව අපි මේ වගේ උතුම් පොහොය දවසක පුළු පුළුවන් විදියට හැම කෙනාම කරගන්න ඕන. ඔව්. දැන් ඔබ විසින් සිල් රකින්නවා, තව පිරිසක් දන් දෙනවා, තව ඔබ භාවනාවටත් යොමු වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ දේවදූත සූත්‍රය සම්පූර්ණයෙන්ම ඉවර කරමින් මම දේශනාව කළේ නැහැ. මොකද මේකේ තියෙනවා සත්පුරුෂයා ගැන කියන්න තියෙනවා. සත්පුරුෂයා කතා කරන් හිතන්නේ සත්පුරුෂ දෙයමයි, හොඳ දේවල්. සත්පුරුෂයා කියන්නේත් හොඳ දෙයක්මයි. සත්පුරුෂයා කරන්නේත් හොඳ වැඩ. ආන්න එතකොට තමයි අපිට අඳුරගන්න පුළුවන් මේනම් සත්පුරුෂයෙක් කියලා. එතකොට සත්පුරුෂයා හොඳ වැඩ කරලා එයා යන්නේ දිව්‍ය ලෝකේ. මනුස්ස ලෝකේ එයා ලබනවා නම් ලබන්නේ ඉහළම සැප. ඊළඟට එයාට ලැබෙනවා සක්විති රාජ සම්පත්තිය පවා. ඔව්. ඉතින් මේ යුගයේදී අපිට පුළුවන් නම් පොඩි හරි ගුණයක් දිනු කරගන්න. මේ පොසොන් පෝය දවසේ අම්මට තාත්තට සැලකීම මගේ අතින් මදි. මං අද ඉඳලා ඒක වැඩි කරනවා කියලා එහෙම දිනු කරන්න පුළුවන් නම් හොඳයි. මං දාන දෙන ප්‍රමාණය මදි. අද ඉඳලා මං හොඳට දාන දෙනවා කියලා දිනු කරනවා නම් හොඳයි. මං බුද්ධ වන්දනා කිරීම මදි. මං අද ඉඳලා හොඳට ගෙදර බුදුන් වැඳලා පිරිච්චියලා ඒ කටයුතු කරනවා කියලා

0: ඒක දියුණු කරනවා නම් හොඳ ප්‍රමාණවත්. මොකද අපිට මේ ලොකු වැඩ කරන්න අමාරුයි කියමුකෝ. පොඩි පොඩියට ගුණධර්ම දියුණු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. චුට්ට චුට්ට හරි ගුණධර්මයක් දියුණු කරගන්නවා. පොඩි පොඩියට හරි ගුණධර්මයක් දියුණු කරගන්නවා. අනුන්ගේව හෙවීම නතර කරලා දානවා. මෙච්චර වයසට ගිහිල්ලත් මම මොකටද අනුන්ගේව හොයන්නේ? තේරුණාද? දැන් අපිට අමාරුයි වැඩේ. මොකද අනුන්ගේව හොයන්නම හිතෙනවා. මොකක්ද දන්නේ? මොකද්ද? කීකී අහනවා. ඉතින් අන්නේව නතර කරගත්තොත් මේ පොසොන් එකේ ඉඳලා හරි අනුන්ගේව හොයන්නේ නැතුව තමන්ගේම දේවල් හොයාගෙන තමන්ගේම ගුණධර්ම දියුණු කරගෙන තමන්ගේ අඩුපාඩු නැති කරගෙන කටයුතු කළොත් අන්න අපි සාර්ථකව මේ පොසොන් පොහේ සැමරුවා වෙනවා. අන්න මිහිඳු මහරහතන් වහන්සේට අපි මහා උපහාරයක් කළා වෙනවා. උන්වහන්සේ අපිට දීපු දායාදේ අපි ඉදිරියට ගෙන යන පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාට ඒ ආකාරයෙන් ලක්වැසි ලෝවැසි ඔබ සැමටම උතුම් තිසරණේ පිහිටලා යහපත් ජීවිත ගත කරලා මේ භයානක සංසාරයෙන් එතර වෙන්න වාසනාව උදා වේවා.
1: කාලය තුල අපිට අපේ ජීවිතයේ දෙස හැරී බලන්නට ධර්මයෙන් ජීවිතය විමසා බලන්නට අවකාශය ලැබුණා. අපි හාමුදුරුවෝ ඉතා මැනවින් දේශනා කළා. කරපු දේවල් පිළිබඳව පසුතැවී ඉන්නවට වඩා අපි අතින් වැරද්දක් වුණා නම් ඒ නිවැරදි කරගෙන අපායගාමී නොවී ජීවිතය සාර්ථක කරගන්නට ලැබෙනවා නම් එය ඒ තමයි වඩාත් වැදගත් වන්නේ කියා. එපමණක් නොවේ, තමාට තමා පිළිබඳව සොයා බලමින් තමා කවුරුන්ද යන බව වටහා ගන්නට හැකියාව තිබෙනවා නම් ඒ තමයි මෙවන් පොහෝ දිනයක කළ යුතු කියන කාරණය පිළිබඳව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතක් කළා. සදහැවතුනි, අප සියලු දෙනාම එක්ව අද වගේ උතුම් පොහෝ දිනයක මේ වගේ ඉතාමත් වටිනා ඓතිහාසික වැදගත්කම් සහිත විහාරස්ථානයක සිට ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබීම භාග්‍යයක්. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදු නාදනම් වාර් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ කඩවත මාවර මණ්ඩියේ ශ්‍රී ගෞතම විහාරයේ ප්‍රධාන අනුශාසක, හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ, මේ මොහොතේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත අෂ්ට පරිෂ්කාර පූජා කිරීමේ අවස්ථාවයි උදා වී තිබෙන්නේ. පයිතාමත් ගෞරවනීයතුමා ආරාධනා කර සිටනවා ශාන්ති ට්‍රැවල්ස් අධිපති ගරු සුමිත් පලිය වඩන මහතානන්ට, ඒ සමගින් කසාගල සමූහ ව්‍යාපාරයේ සහකාර සාමාන්‍ය අධිකාරී මහේෂ් පෙරේරා මහතානන්ට ආරාධනා කර සිටනවා. ශාන් මිනරල් ආයතනයේ අධිපති උපාලි ජයරත්න මහතාට ඉතාමත් ගෞරවනීයතුව මේ මොහොතේදී ආරාධනා කර සිටිනවා අෂ්ට පරිෂ්කාර පූජා කිරීම සඳහා. මේ උතුම් පොහෝ දින පලේබැද්ද ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේ සිට පෝදා විකාශය ඔබට සමීප කිරීමේදී අපට සදහැබර දායකත්වය ලබා දෙනවා කසාගල සමූහ ව්‍යාපාරය, ස්වදේශී කර්මාන්ත ආයතනය, ශාන්ති ට්‍රැවල්ස් ආයතනය සමගින් කොත්මලේ අප සමගින් සිටිනවා සදහැබර දායකත්වය ලබා දෙමින්. උදැසන පටන් මේ දක්වා මේ පුණ්‍යවන්ත භූමියේ සිට ඓතිහාසිකව වැදගත්කම් රැසකින් සුපුෂ්පිත විහාරස්ථානයක් එපමණක් නොවේ රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශින් පාරිශුද්ධත්වයට පත් වූ නිතර දහම් මෙනෙහි කළ ශ්‍රී සද්ධර්මයේ සන්නිවේදනය කළ උතුම් පිම්බිමක් ලෙසට මේ ඓතිහාසික ශ්‍රී සංඝපාල රජ මහා විහාරය හඳුන්වන්නට පුළුවන්. මේ විහාරස්ථානයේ සිට සවස් භාගයේදීක්ම පින්කම් රසක් ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වෙමින් සිටින්නේ. එසේනම් නැවත මේ පුණ්‍යවන්ත භූමියේ සිට ඔබව හම්වීමේ බලාපොරොත්තුෙන් යුක්තව අප සම්බන්ධතාව ලබා දෙනවා ප්‍රධාන සම්බන්ධතා මැදිරියට.
2: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
3: FM 93.5, FM 93.7, ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: උදසනටයි විනාඩි 57යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රට

ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.

0: பாபி பெங்குவர். அடக்குமுறை ரலு மாவத்தி நெல் குருல்லா சோனாலிகா அஸ்வபல பனஹக என்ஜின் தாரிதாவ அவும இந்தன தகனே பகசுவின் ஹெசிரவீம நடத்துவ சா அமதர கொட்டாஸ் கெனிமே பகசும டூ வீல் ஃபோர் வீல் சோனாலிகா டிராக்டரே தென் டிவைனு புரா அதி டிவிஎஸ் அலுவி நியோஜித்தான் வெத்தில் ராட்சணிய யாபதிஞ்சிய அவுர்து ஹதரக்க சேவாவசா வகக்கிம சமக வட்டினா தொரத்துக்கி அல்மாரியாக் நோமிலி டிவிஎஸ் அக்ரி பிசினஸ் வெத்தில் சோனாலிகா டிராக்டரே மகப்புலவட்ட மகபலையாக
1: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: පහන් සිලින් පහන් සිලක් දල්වන්නා මෙන් තම නැනසින් තව මනසක් දල්වමු නිතියේ. නැනස දල්වින පොසොන් සමයක් වේවා. RDB Bankwar
5: Mahajana hisapana du kirulai
6: Adasiya vasak pura jatiya vishwasaya debu lotarai nove kirula Mahajana sampada den satiye dina hatema Mahajana sampada ratatama sampada
7: Lakhanda Radio ITN
8: Velava periveru 9ai
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ අදට යෙදී තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරට වැඩම කරවීම අදවන් පොහොය දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. එතෙන් සිට මෙරට බුද්ධාම ස්ථාපිත වුණා. අනුරාධපුර බිහින්තලා පර්වතයට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචශීලයේ පිහිටුවා චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළේද අදවන් පොහොය දිනකයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වේ සිව්වන සතියේ රුවන්ගේ වැඩහිඳිමින් ප්‍රථම වරට සමරක් රැස් බුදුරැස් විහිදීමද පොසොන්පුර පසළොස්වක පොහොය දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීමද සිදු වෙත්තේ අදවන් පොහොය දිනකයි. පොසොන් පොහොය වෙනුවෙන් මිහින්තලාව ප්‍රමුඛ අනුරාධපුර අටමස්ථානයේ ඇතුළු දෙවේනේ සියලු විහෙර විහාරවල විවිධ පින්කම් සංවිධානය කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනිය සහ ලක්කඩ ගුවන්විදුලියේ සවන ක්‍රස් හා ශාසනාලෝක වැඩසටහන් ඇඹිලිපිටිය කොළඹ කියාර ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේදී අද දවස පුරා පැවැත්වෙනවා. යුරෝපයට බලපා ඇති අධික උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලයින් දහසක් පමණ මියගොස් ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කළා. අධික උණුසුම් තත්වයක් ඇතිවිය හැකි බවට බලධාරීන් රතු අනතුරක් වීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල පුද්ගලින් වේයාම ඉහළ ගොස් තිබෙනවා. මේකේ පුද්ගලයන්ගෙන් 85%ක්ම වයස අවුරුදු 65 හෝ ඊට වැඩි වයස්වල පසුවනන් බව සඳහන්. ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවල මේ වන විට සෙල්සියස් අංශක 40ට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා. මේ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

0: සබෝදසනක් උදෑසන 9:00 විනාඩි 5යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: උදැසන් 9යි විනාඩි 8යි.
1: මේ උතුම් පොසොන් පුර පසළොස් වැක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවිසෙන හේවා.
2: FM 93.5, FM 93.7, ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: Lakhanda Radio ITN.
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

0: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
4: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ.

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවිසෙන හේවා.
1: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN
2: සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මි
3: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය. ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
2: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරිවාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුණු කුමන්න අදම අමතන්න 011 7 679 579
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: රජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඝපාල රජමහා විහාරයේ සිටයි.
1: කොළඹ ඇඹිලි පිටිය මාර්ගයේ ගමන් කරන විට හමුවන පල්ලේබැද්ද පසුකර කොළඹගේ ආර ප්‍රදේශයට ආසන්නයේදී ගිරි ශිඛර සහිත කඳුවැටිය පාමුල සංඝපාල රජමහා විහාරය හමුවේ. කොළඹ සිට සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 140ක් පමණ වේ. භූගෝලීය ලක්ෂණ අනුව අතරමැදි කලාපයට අයත් මුහුදු මට්ටමේ සිට අඩි 800ක් පමණ උසින් යුත් සංඝපාල කඳුවැටිය වියලි දේශගුණයට ආවේනික තොරුලතා වලින් සමන්විතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට හා සංඝපාල ග්‍රාම සේවා වසමට අයත් සංඝපාල විහාරය ගිරි ශිඛර මත පිහිටි ස්වභාවික ලෙන් සහ පසුව ඉදිකළ විහාරාරාම ගොඩනැගිලි වලින් සමන්විත මනස්කාන්ත ඓතිහාසික පුදබිමක්. අනුරාධපුර යුගය, මහනුවර යුගය හා මෑත යුගය වශයෙන් යුග තුනක් දැකිය හැකි සංඝපාල රජමහා විහාරය දෙවරක් සංඝසතු කළ විහාරයක්.

0: රජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍යය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.
1: උදැසනවයයි විනාඩි 25යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Radio ITN.
1: උදෑසනාවේ විනාඩි 31යි වෙලාව. අපි සංගපාල විහාරස්ථානයේ සිට ඉදින් ශාසනාලෝක වැඩසටහන සජීව සම්බන්ධ වන තුරු රැඳී සිටින්නේ. සමගාමී විකාශයක් ලෙසින් ලකඬ ඔස්සේ ඔබට ශාසනාලෝක වැඩසටහන ශ්‍රවණය කරන්න පුළුවන්.

ගමනින් ලක්දිවම බෞද්ධාලෝකයෙන් එකලු වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනේ අද එවන් උතුම් පුර පසළොස්වක පොහෝ දිනයක සවනක් රැස් පෝදා විකාශය අප ඔබට සමීප කරමින් ඉන්නේ අද හිමිදිරි උදෑසන පටන් පල්ලෙබැද්දේ සංඛපාල රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් එදා මිහින්තලා පව්වට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ දහමේ සැබෑ අරුත අපේ ජීවිතයට සමීප කළා. ඒ හරහා බුදු දහම බුදු සසුන ගොඩනැගීම අපේ රට තුළ සිදු වුණා. ඒ බුදු සසුනේ සුවිශේෂතම කාරණාව තමයි අපට මග නොමග කියා දෙන ගරුතර මහා සංගරුවන. මතු දවස මහ යතිවරයාණන් වහන්සේ වීමට පෙරමන් තනන පුංචි සාමණේර ස්වාමින් වහන්සේලා වෙනුවෙන් දිරිදෙන ස්වාධීන රූපවාහිනී සවනක් රැස් පෝදා විකාශයට සමගාමී වැඩසටහන තමයි සිත මහණ කළ යති පරපුරක් උදෙසා පිදෙන සාසනාලෝක වැඩසටහන. අද සංඛපාල රජමහා විහාරස්ථානයේ සිට අප සාසනාලෝක වැඩසටහන නැවත දියත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පූර්ව දෙවැනි සියවස දක්වා දිගු ඉතිහාසයකට දිවෙන සංඛපාල රජමහා විහාරස්ථානයේ පිළිබඳව කරුණු කාරණා ඉතිහාසගත තොරතුරු රැසක් ඔබ අද උදෑසන පටන් සවනක් රැස් පෝදා විකාශය හා එක්ව සිටියා නම් දැන කියා ගන්නට ඇත. එදා දුටුගැමුණු කුමාරයාණන්ට යුද ජයග්‍රහණය කිරීම සඳහා සහාය දුන්නු කුස්සදේව වෙනුවෙන් ප්‍රදානය කළ මේ බිම පසු කලක සංඛපාල රජමහා විහාරයේ විදියට නම් කෙරුණා. එවන් උතුම් පින් බිමක ඉඳලා ඔබ මේ දකින්නේ වන්දනීය පූජනීය පුංචි සාමණේර ස්වාමින් වහන්සේ වෙත දිරිදීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ස්වාධීන රූප වාහිනිය ලක්හඬ ගුවන්විදුලිය හා එක්ව සංවිධානය කරනු ලබන සාසනාලෝක වැඩසටහන වෙනුවෙන් මේ විහාරස්ථානයේ වගේම අවට විහාරස්ථාන වලින් වැඩම කරන පුංචි සාමණේර ස්වාමින් වහන්සේ සංඛපාල රජමහා විහාරස්ථානයේ මේ විශේෂ මණ්ඩපයේ වැඩ හිඳින්නට පෙරහැරින් වැඩම කරවාගෙන යන ආකාරයයි ඔබ දකින්නේ. කසාවතින් සැරසිලා සංසුන් ගමනින් නිවුණු විලාසයෙන් වඩින මේ පුංචි හාමුදුරුව දිහා බැලුවම අපට දැනෙන හැඟෙන කරුණ තමයි අපේ බුදු සසුන රැකගන්න මේ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ දක්වන දායකත්වය අනූපමේයයි. උන්වහන්සේ මතු දවස ධර්ම ශාස්ත්‍රීය කටයුතු සාක්ෂාත් කරගෙන ඊටාම ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා බවට පත් වෙලා අපේ ශාසනය එකලු කරන්න බුදු දහම වඩා අර්ථවත් කරන්න එකතු වන බව නොඅනුමානයි. ඉතින් එවැනි පුංචි හාමුදුරුවන් වෙත දිරිදීම අපේ යුතුකමක් බවට පත් වෙනවා. උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු සාක්ෂාත් කරගන්න අවශ්‍ය ධර්ම පුස්තක ඇතුළු සෙසු පරිස්කාර පූජා කිරීමත් ඒ වගේම මේ වගේ පුංචි හාමුදුරුවෝ ශාසනයට පූජා කරපු දෙමව්පියන්ට උපහාර පිදීමටත් අපේ ශාසනාලෝක වැඩසටහන තුළ අරමුණු කරගන්නවා.

0: එදා පුස්සදේව යෝධයානන්ට ගම්වරයක් ලෙස ප්‍රධානය කළපු මේ බිම පසුව ඔහුගේ සමගාමී ඥාතීන් සමග පැමිණිලා මෙහි ජනගත වෙලා ඉතාම රමණීය පින්බිමක් බවට පරිවර්තනය කරනවා. ඉතින් එවැනි පූජනීය පූජාර්ථ අර්ථයන් ගෙනෙන පින්බිමක් තමයි සංඛපාල රජ මහා විහාරයේ කියන්නේ. එහි සිට අද සිත මහන කළ යතිපරපුරකට පිදෙන සාසනාලෝක වැඩසටහන ස්වාධීන රූපවාහිනිය අපේ සහෝදර ගුවන්විදුලි නාලිකාව ලක්හඬ ගුවන්විදුලිය හා එක්ව දියත් කරන්නටයි මේ කටයුතු කරන්නේ. ඉතින් ඔබ දැක්කා සන්සුන් ගමනින් නියුම්නු හැඟුමෙන් වැඩම කරන්නට යෙදුණු පුංචි සාමණේර ස්වාමින් වහන්සේ. උන්වහන්සේ වෙත මේ සාසනාලෝක වැඩසටහන දියත් කරන්නට ප්‍රථම අපේ වැඩසටහන වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නය අපි මුලින්ම පිළි අරගෙන ඉන්න සූදානම්. ඓතිහාසික ශ්‍රී සංඛපාල රජ මහා විහාරවාසී ගොඩකවෙල මහින්දාරාම විද්‍යායතන පිරිවෙනෙහි පරිවේනාධිපති ශාස්ත්‍රවේදී මහගම නන්දරත්න ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ගෞරව නමස්කාර පෙරදරිව පිළිගනු ලබනවා. එවැගේම මහින්දාරාම විද්‍යායතන පිරිවෙනෙහි සම්මානනීය පරිවේනාධිපති මුළු දිවයිනටම සාම විනිසුරු පූජනීය අත්තුඩාවේ කුසල ගෞරවනීය ස්වාමින් වහන්සේත් අපි ගෞරව පාද නමස්කාර පෙරදරිව පිළිගන්නවා. එවැගේම පහළ ආන්දලුව ශ්‍රී සුදර්ශනාරාමාධිපති ගල්වංගෙඩියායේ උදිත ගෞරවනීය ස්වාමින් වහන්සේත් ගෞරව පෙරදරිව අපේ වැඩසටහන වෙනුවෙන් පිළිගෙන සිටිනවා. දැන් අපි සූදානම් වෙන්නේ අද දවසේ සංඛපාල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවත්වන්නට සංවිධානය කෙරෙන මේ දියත්වන සාසනාලෝක වැඩසටහන වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු පුංචි සාමණේර ස්වාමින් වහන්සේ පිළිවෙලින් හඳුනා ගන්නට. ඉතින් අද දවසේ අපේ සාසනාලෝක වැඩසටහනට වැඩම කරලා ඉන්නවා පූජනීය උඩවලවේ සෝරත සාමණේර හාමුදුරුවෝ. උන්වහන්සේගේ වයස අවුරුදු 10යි. ඉන් අනතුරුව අපිට දකින්නට ලැබෙන්නේ පූජ්‍ය අම්මඩුවේ මුදිත පුංචි හාමුදුරුවෝ. උන්වහන්සේගේ වයසත් වයස අවුරුදු 10ක් වෙනවා. ඉන් අනතුරුව ගල්කන්දේ සෝභිත පොඩි හාමුදුරුවෝ, ඊට පස්සේ තෝරගල සුචේත පොඩි හාමුදුරුවෝත් අද සාසනාලෝක වැඩසටහන වෙනුවෙන් වැඩම කොට ඉන්නවා. අමුණෙකඳුරේ පූජිත ගෞරවනීය ස්වාමින් වහන්සේ, බලංගොඩ දමිත ගෞරවනීය ස්වාමින් වහන්සේ, අපේ පුංචි සාමණේර ස්වාමින් වහන්සේලා දෙනමත් අද අපේ වැඩසටහන වෙනුවෙන් වැඩම කරලා තිබෙනවා. ඉන් අනතුරුව අපිට දකින්නට ලැබෙන්නේ පූජ්‍ය උඩවලවේ සමිත පොඩි හාමුදුරුවෝයි, ඒ වගේම බුරුතකන්දේ දමිත පොඩි හාමුදුරුවොත්, අමුණේ කඳුරේ සුමිත පොඩි හාමුදුරුවොත්, ඒ වගේම අවසාන වශයෙන් අමුණේ කඳුරේ විනීත පොඩි හාමුදුරුවොත් අද දවසේ සාසනාලෝක වැඩසටහන වෙනුවෙන් වැඩම කරලා ඉන්නවා කියන කාරණාව මතක් කරනවා වගේම මේ පොඩි හාමුදුරුවෝ සසුනට පූජා කළ ඔවුන්ගේ දෙමව්පියන්, වැඩිහිටියන්, නෑදෑ හිතමිතුරන්ද අද සාසනාලෝක වැඩසටහන වෙනුවෙන් පැමිණිලා ඉන්නවා. ඔවුන්වත් අගයන්න, ඔවුන් වෙනුවෙනුත් ප්‍රණාම දක්වන්න අපි අපේ වැඩසටහනේ අවස්ථාවක් වෙන් කර ගන්නවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සවනක් රැස් පෝදා විකාශයට සමගාමීව සිදු කරන උතුම්ම සාසනික කටයුත්තක් තමයි සාසනාලෝක වැඩසටහන කියලා කියන්නේ. අනාගතයේ මහ යතිවරයාණන් වහන්සේ වීමට පෙරමන් තනන මේ පොඩි හාමුදුරුවෝ රැකගන්න එක අපේ වටිනාකම කාලීන අවශ්‍යතාවයේ බවට පත් වෙලා තිබෙනවා. ඉතින් එවැනි වටිනාකමක අරුත ගැන පුංචි අනුශාසනාවක් සිදු කරන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් ආරාධනා කරන්නේ ඓතිහාසික ශ්‍රී සංඛපාල රජමහා විහාරවාසී ගොඩකවෙල මහින්දාරාම විද්‍යායතන පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පූජනීය මහගම නන්දරතන ගෞරවනීය ස්වාමින් වහන්සේට.
1: තෙරුවන් සරණයි.

මාලිකාවත් එවගේම ලක්කඬ ගුවන් විදුලි සේවයත් 2012 වර්ෂයේ කිරිවෙහෙර පුදබිමේදී ආරම්භ කරන්නට යෙදුණු ඒ වැඩසටහන් මාලාවේ 140 වෙනි වැඩසටහන අද දවසේදී ඓතිහාසික සංඝපාල රාජමහා විහාරාධිපති බණ්ඩත්තර මහා විද්‍යාලයේ විදුහල්පති ගරු කටේතු අත්තුඩාවේ ධම්මාරාම නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා මත ඓතිහාසික සංඝපාල රාජමහා විහාර භාරකාර පිරිවෙන් කෘත්‍යාධිකාරී මුළුදිවයිනටම සාම වෙනිසුරු ගරු කටේතු කොකාවල කෝසල නායක හාමුදුරුවන් වහන්සේගේ මූලික මඟ පෙන්වීම යටතේ සිද්ධ කරන මොහොත මේ සම්බුද්ධ ශාසනය රැකගන්නට අනාගතයේ බාරගන්නට ඉන්න ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේලාට මහත් ශක්තියක් වෙමින් අද දවසේදී ඊටාම ධර්ම දානමය මහා පින්කමක් මේ ඉෂ්ට සිද්ධ කරන්නේ ස්වාධීන රූපවාහිනී නාලිකාවත් එවාගෙම ලක්කඬ ගුවන් විදුලි සේවයත් මේ වෙනකොට 140 වතාවක් මේ ශාසනාලෝක වැඩසටහන ඉදිරිපත් කරලා දහසකුත් භික්ෂූන් වහන්සේලාට පොඩි හාමුදුරුවන් වහන්සේලාට තමන් වහන්සේලාගේ ධර්ම ඥාණය වර්ධනය කරගන්නට ඉඩ හසර ලබා දීලා තියෙනවා. ඒ වගේම ඊට සමගාමීවම මේ පුංචි හාමුදුරුවන් වහන්සේලාව මේ ශාසනයට භාර කරපු තමන්ගේ කුසින් වදපු තමන්ගේ පුංචි පුතාව මේ ශාසනයට භාර කරපු අම්මා තාත්තා වෙනුවෙන් උපහාර දැක්වීමත් මේ හා සමගාමීවම සිද්ධ කරනවා. මේ පින්කම් දෙකම මහා ආනිසංසදායක වටිනා කියන පින්කමක්. ඒ වගේම කාලෝචිත විතාම වැදගත් වටිනා කියන පින්කමක් මේ ස්වාධීන රූපවාහිනිය මූලික වෙලා මේ ඉෂ්ට සිද්ධ කරනු ලබන්නේ. මේ පොඩි හාමුදුරුවන් වහන්සේලා කියන්නේ පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය අනාගතයේදී බාර ගන්න ඉන්න පිරිස. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යෝහවේ ධාරෝ භික්ඛෝ යුද්ධත බුද්ධ ශාසනේ සෝයිමං ලෝකම් පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා. මේ පොඩි හාමුදුරුවන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා මේ ශාසන ප්‍රතිපදාවේ හැසිරීම කියන්නෙම හරියට උන්වහන්සේලා වලා ගැබින් මිදුණු සඳක් වගේ මේ මුළු ලෝකේම ආලෝකමත් කරනවා. අපිට පොඩි හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න තියෙන්නේ උතුම් වූ ධර්ම ඥානය වර්ධනය කරගෙන අනාගතයේදී තමන්ට සිව්පසයෙන් උපස්ථාන කරන මේ උපාසක උපාසිකාවන්ට නිසි මඟ පෙන්වමින් තමන් වහන්සේ බලාපොරොත්තු වන උතුම් වූ නිවන් මාර්ගයේ ගමන් කිරීම තමයි මේ පොඩි හාමුදුරුවන් වහන්සේලාගෙන් අපිට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. ඉතින් ඒ අනුව මේ පුංචි හාමුදුරුවන් වහන්සේලාට මේ සසුන් දිවිය ගෙවන්නට ශක්තියක් වෙන එක ඉතාම කාලෝචිත ක්‍රියාවක්. එදා මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපිට මේ සම්බුද්ධ ශාසනය නැත්තම් බුදු සසුන ලැබුණු දවසේ ඉඳලා අපේ අනාදිමත් කාලයක ඉඳලා අපේ පින්වත් උපාසක උපාසිකාවෝ තමයි පන්සලේ හාමුදුරුවන් රැකබලා ගත්තේ. මේ පොඩි හාමුදුරුවන් වහන්සේලාව රැකබලා ගත්තේ මේ පින්වත් උපාසක උපාසිකාවන් හැමදෙනා. ඒ වගේම මේ පොඩි හාමුදුරුවන් වහන්සේලා කෙලිලොල් අවධියක් ගත කරන කාල සීමාව උන්වහන්සේලා ඔබේ ගෙදර ඉන්න දරුවට වඩා හාත්පසින්ම වෙනස්ව මේ ශාසනයට ගැළපෙන විදිහට උන්වහන්සේලාගේ නිවුණු ගති පැවතුම් වලින් යුක්තව මේ ශාසන ප්‍රතිපදාවේ හැසිරෙන්නේ. ඒක නිසා අද දවස අපේ මහින්දාගමනය සිහිපත් කරන දවසේදී ඔබ මේ සිද්ධ කරන්නේ ස්වාධීන රූපවාහිනිය ලක්කඬ ගුවන් විදුලි සේවය ඒ වගේම ඒ හඳා දායකත්වයේ දක්වන පින්වත් පිරිස උතුම් වූ ධර්ම දානමය මහා පින්කමක්. මේ බණ පොතක් පූජා කරන බණ පොතක් පාසා මේ පොඩි හාමුදුරුවන් වහන්සේලා තමන්ගේ ධර්ම ඥානය වඩවාගෙන උන්වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් තවත් කෙනෙකුට ධර්මානුශාසනාවක් පවත්වනකොට ඒ හැම පිනක්ම මේ පින්කම හා සම්බන්ධ වෙන හැම කෙනාටම ලැබෙනවා. ඒ වගේම විශේෂම කාරණාව තමයි අද දවසේදී මේ පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ දයාබර දෙමව්පියන් අගය කිරීම මේක බොහෝ තැන්වල සිද්ධ වෙන්නේ නැති ඉතාම වටිනා කියන කාරණාවක්. මොකද එදා ධර්මාශෝක රජතුමා මොග්ගලී පුත්තම තිස්ස මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ ශාසනේ මහා පින්කම් රාශියක් ඉෂ්ට සිද්ධ කරපු කෙනෙක් හැටියට මේ ශාසනය පිළිබඳ වහන කොට කිව්වේ ඔබ ශාසනේ දායකයෙකු මිස දායකත්වයේ දක්වපු කෙනෙක් නෙමෙයි.
ශාසනයේ ඥාතිත්වය ලබන්න

0: නම් ශාසනයේ දායකයෙක් බවට පත් වෙන්න නම් ඔබ ඔබේ දරුවෙක් මේ ශාසනයට පැවිදි කරන්නට ඕනේ. ඒ අනුව තමයි අපිට අද මේ උතුම් මහින්දාගමනේ සිහිපත් කරන දවසේදී මිහිඳු මහරහතන් වහන්සේත් ඒ වගේම සංඝමිත්තා තෙරණියත් මේ ශාසනයට ඇතුළත් වුණේ. ඒක නිසා මේ ආදරණීය අම්මා තාත්තා මහා දාන පාරමිතාවක් පුරපු පිරිසක්, හැම කෙනාටම කරන්න බැරි දෙයක් පුරපු පිරිසක්, තමන්ගේ සෙනෙහසින් තමන් දස මාසයක් උස තුළ තියාගෙන මේ ලෝකයට බිහි කරපු තමන්ගේ දරුවව මේ සම්බුද්ධ ශාසනයට පූජා කරපු ආදරණීය අම්මත්, තමන්ගේ දහඩිය හෙළලා තමන් පෝෂණය කරපු දරුවව මේ ශාසනයට පූජා කරපු තාත්තවත් අගය කිරීම ස්වාධීන රූපවාහිනියේ සභාපතිතුමන් ලක්කඩ ගුවන් විදුලි සේවය ඇතුළේ කාර්ය මණ්ඩලයේ හැම දිනාම සිද්ධ කරන මහා පින්කමක්, මහා කෘතවේදී පින්කමක්. මොකද අපි මේ වගේ අගය කිරීමක් සිද්ධ කරාම මේක මහා ධෛර්යයක් බවට පත් වෙනවා. මේ දෙමව්පියන්ට මහා අභිමානයක් බවට ඒක පත් වෙනවා. ඒක නිසා අද දවසේදී මේ සිද්ධ කරන්නේ මහා පින්කමක්. ඒක නිසා මේ පොඩි හාමුදුරුවන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය සුරකිමින් අර වලා ගැබෙන් මිදුණු සඳක් මෙන් අනාගතයේදී මේ ශාසනය බාර අරගෙන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලා, ධර්මය දේශනා කරන විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේලා බිහි කරන මේ වගේ කටයුත්තකට දිරිදීමත් මේ හැම දිනාටම මහා පින්කමක්. ඉතින් ඒ අනුව අද දවසේදී මේ සිද්ධ කරගත්ත කුසල ධර්මයන්ගේ බලේ ශක්තිය, විශේෂයෙන් ධර්ම දානමේ මහා කුසල ශක්තියෙන් ස්වාධීන රූපවාහිනියේ සභාපතිතුමන් ලක්කඬ ගුවන්විදුලි සේවයේ සභාපතිතුමන්, ඒ වගේම කාර්ය මණ්ඩලය, ඒ වගේම මේ සඳහා අනුග්‍රාහක බවතුන් බොහෝ විශාල ප්‍රමාණයක් සාසනික උන්නතිය වෙනුවෙන් මේ කටයුතු සඳහා එදා 2012 වර්ෂයේ ඉඳලා අද වෙනකම්ම දක්වලා තියෙනවා. ඒ සාසනික උන්නතිය වෙනුවෙන් අනුග්‍රහය දක්වන සියලු දෙනාටමත් උතුම් වූ තුනුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තියේ වර්ධනය වේවා. හැම දිනාටම මේ ධර්ම දානමේ මහා පිණෙන් උතුම් වූ නිවන් අවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
1: මෙවැනි උතුම් පින්කමක වටිනාකම පිළිබඳව කෙටි වූත් ඉතාම වටිනා අනුශාසනාවක් සිදු කරන්නට යෙදුණු ඓතිහාසික ශ්‍රී සංඝපාල රජ මහා විහාරවාසී ගොඩකවල මහින්දාරාම විද්‍යායතන පිරිවෙනෙහි පරිවේනාධිපති ශාස්ත්‍රවේදී පූජනීය මහගම නන්දරතන ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත අපේ ගෞරව නමස්කාර පෙරදරි ස්තුතිය පිරිනමා සිටිනවා. ඒ වගේම අනිකුත් නායක ස්වාමින් වහන්සේලා දෙනම වෙනුවෙනුත් අපේ ගෞරව ප්‍රණාමය පිරිනමා සිටිනවා. ඉතින් ශාසනාලෝක වැඩසටහනේ දෙමව්පියන් වෙත සිදු කෙරෙන පරිත්‍යාග අපි මුලින්ම පුංචි හාමුදුරුවන් වෙත ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මතක් කරන්නට ඕන ශාන්ති ට්‍රැවල්ස් ආයතනයේ ගරු අධිපතිතුමන් සුමිත් පලිහවඩන මැතිතුමන් සහභාගි වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන ශාසනාලෝක වැඩසටහන හා අත්වැල් බැඳගන්න ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ගරු උපසභාපති සහ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මැතිතුමන්, බෞද්ධාලෝක පදනමේ අධ්‍යක්ෂිකා සමන්තා සුමතිපාල මැතිනිය, සුමති හෝල්ඩින්ස් හි අධ්‍යක්ෂ චතු සුමතිපාල මැතිතුමා ඇතුළු පිරිසත් මේ අවස්ථාවට එක්වන වග අපි මතක් කර සිටිනවා. ඒ වගේම කසාගල සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින් සාමාන්‍ය අධිකාරී ගයාන් ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් එකතු වෙනවා. දැන් මම පිළිවෙලින් අපේ අනුග්‍රහක භවතුන් පිළිබඳව සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතර දෙමව්පියන් ගිහිල්ලා ඒ පරිත්‍යාගයන් පුංචි හාමුදුරුවෝ වෙතින් ලබා ගන්න දසුන් ඔබට දකින්නට පුළුවන්. බුදු පිළිම පරිත්‍යාගයෙන් නිරතුරු අපහාත්වල් බැඳගන්නේ දෙහිවල තිසාරා ආර්ට් සෙන්ටර් අධිපති ස්වර්ණා නීලවල මහත්මිය සහ දියණිය තිසාරා නීලවල විසින් එම පරිත්‍යාගයන් සිදු කරනවා. දිගු කලක පටන් ස්වාධීන රූපවාහිනිය හා අත්වැල් බැඳ ගනිමින් මේ කටයුත්ත සිදු කරනවා. තලවතුගොඩ සහ කොට්ටාව කුමාරගේ ට්‍රේඩර්ස් අධිපති තිලක් කුමාරගේ මැතිතුමාගේ දායකත්වය ඇතිව සුදු සාරි මේ අම්මල වෙනුවෙන්, පුංචි හාමුදුරුවන්ගේ අම්මල වෙනුවෙන් පරිත්‍යාග කරනවා. ඉතින් ඊට පස්සේ අපි මතක් කර සිටිනවා ග්‍රන්ථ පරිත්‍යාගය පිළිබඳව. රත්නපුර විමල් ජේම්ස් ආයතනයේ විසින් ග්‍රන්ථ පරිත්‍යාග සිදු කරනවා. විමල් ජේම්ස් අධිපති විමලසේන සූර්යරච්චි මහතා සහ ඒ වෙනුවෙන් දායකත්වයේ දැක්වූ සියලු දෙනාවත් අපි ගෞරව කෘතවේදීව සිහිපත් කර සිටිනවා. ඉතින් අපේ හාමුදුරු අනුශාසනා කළා වගේ වාර 150කට ආසන්න වැඩසටහන් ප්‍රමාණයක් ශාසනාලෝක වැඩසටහනේ අප දියත් කළා. ඒ වැඩසටහන් වලින් බොහොමයකදී බොහොමයක පාසා අපහාතල් බඳගත් ආයතනයක් තමයි පිරිසක් තමයි ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උපසභාපතිතුමන් ඒ වගේම බෞද්ධ ආලෝක පදනමේ සභාපතිතුමන් ජගත් සුමතිපාල මැතිතුමන් ඒ වගේම බෞද්ධ ආලෝක පදනමේ අධ්‍යක්ෂිකා සමන්තා සුමතිපාල මැතිනිය ඒ වගේම සුමති හෝල්ඩින්ග්ස්හි අධ්‍යක්ෂ චතු සුමතිපාල මැතිතුමා ඇතුළු පිරිස ඔවුන් අද පුංචි සාමණේර ස්වාමින් වහන්සේ වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කිරීමෙන් අපහා අත්වැල් බැඳ ගන්න වගත් අප මතක් කරන්නට ඕන ඔවුන්ගේ පැමිණීමත් අප අදවසේ අපේ වැඩසටහනට ආලෝකයක් එක්වන වග අප මතක් කර සිටිනවා. මහරගම නාවින්න සෞසෙත් පූජා භාණ්ඩ ආයතනය සිවුරු පිරිකර පරිත්‍යාග කරනවා. අප මීට ප්‍රථමත් සඳහන් කළා ශාන්ති ට්‍රැවල්ස් ආයතනයේ අධිපතිතුමන් සුමිත් පලියවඩන මහතාගේ මූලිකත්වයේ ඇතිව පිරිකර පරිත්‍යාග කිරීමත් සිදු කරනවා. ඒ වගේම දෙමව්පියන් වෙත වියලි ආහාර සහ මූල්‍යමය පරිත්‍යාග සිදු කරන්නටත් බලාපොරොත්තුෙන් සිටින වග අපි මතක් කරන්නට ඕන. ස්වාධීන රූපවාහිනිය සවනක් රැස් පෝදා විකාශය ඔබට ගෙනීමේදී වගා බිමයි සරු දිවියයි යන තේමාවෙන් කසාගල සමූහ ව්‍යාපාරය ඒ වගේම අපේ රටේ ඉතාම විශ්වසනීය ඒ වගේම දඹදිව වන්දනාවට සුදුසුම තැන ශාන්ති ට්‍රැවල්ස් ආයතනය එවගේම සදේශී කර්මාන්ත ආයතනය කොත්මලේ ආයතනය මේ සියලු ආයතනත් අත්වැල් බැඳගන්න වග අපි මතක් කර සිටින්නට කැමැතියි. කසාගල සමූහ ව්‍යාපාරයේ දායකත්වයේ ඇතිව අනුග්‍රහක සම්මාදමින් අපි දෙමව්පියන් වෙත වියලි ආහාර පරිත්‍යාග කරන්නටත් සූදානම්. ඉන් අනතුරුව මූල්‍ය පරිත්‍යාගයන් සිදු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. සරසවි පොත් සමාගමේ අධිපතිතුමන් HD ප්‍රේමසිරි මැතිතුමන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන්න අපි අවස්ථාවක් බවට පත් කරගන්නේ එතුමාගේ මැදිහත් වීමෙන් එතුමාගේ අනුශාසකත්වයේ මත සරසවි පොත් සමාගම මගින් පුංචි හාමුදුරුවරුන් වෙත වවුචර් ලබා දීමේ කටයුතු සිදු කරන වගත් අපි මතක් කර සිටිනවා. ඉමාශී ප්‍රකාශන ආයතනයේ පිළිබඳව මතක් කරන්නට ඕන. එහි අධිපතිතුමා විමල් දිසානායක මැතිතුමන් ප්‍රමුඛ ආයතනයේ කාර්ය මණ්ඩලයේ දායකත්වයේ ඇතිව ඉමාශී පොත් ප්‍රකාශකයන් විසින් විශේෂ පරිත්‍යාගයන් අද දවසේ පුංචි හාමුදුරුවරුන් වෙත ලබා දීමට කටයුතු කරනවා කියන කාරණාවත් අපි මතක් කරනවා. ඔබ දකින්නේ අනුග්‍රාහක බවතුන් දායක මහත්ම මහත්මීන් බොහෝ පිරිසක් මේ වැඩසටහන හා අත්වැල් බැඳ ගන්නවා. ඒ අත්වැල් බැඳ ගැනීමේ සුවිශේෂම හේතුව බවට පත් වෙන්නේ අපි මේ පුංචි සාමණේරවරු සාමණේර හිමිවරු ඉතාම ගෞරව පෙරදැරිව රැකගත යුතුයි. අනාගතයේ සසුන රැකගන්න දහම ඉදිරියට රැගෙන යන්න ඉන්නේ අපේ මේ පුංචි හාමුදුරුවරු. ඒ නිසා උන්වහන්සේ රැක ගැනීම සාසනික කටයුත්තක් බවට පත් වෙනවා. කසාගල සමූහ ව්‍යාපාරයේ නිරන්තරයෙන් අපහත්වැල් බැඳ ගන්නවා වගේම එහි සාමාන්‍ය අධිකාරීතුමා ගයන් ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන් අනිකුත් සෙසු නිලධාරීන් සියලු දෙනාම එකතු වෙලා දෙමව්පියන් වෙත වියලි ආහාර පාර්සල් මේ විදිහට ලබා දීමේ කටයුත්ත තමයි සිදු කරමින් ඉන්නේ. ඊට පස්සේ අපි මතක් කළ යුතුම කාරණාවක් තමයි මූල්‍ය පරිත්‍යාගයන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි අධිකාරී චිත්‍රා බොතේජු කොළතුංග මහත්මිය කියන්නේ අපේ වැඩසටහන හා ආරම්භයේ පටන්ම අත්වැල් බැඳගත්න කෙනෙක්. ඉතින් චිත්‍රා බොතේජු කොළතුංග මැතිනිය කිට්සිරි පසිඳු කෙමිදු යන මහත්වරුන් සමග එකතු වෙලා රුපියල් 5000 බැගින් මූල්‍ය පරිත්‍යාගයන් දෙමව්පියන් වෙත සිදු කරන ආකාරය ඔබ දකිනවා. මේ සියලු දෙනාම එකතු වෙලා ඒ කටයුත්ත සිදු කරන ආකාරය අපි දකිනවා. ඒ වගේම කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව අප මතක් කළොත් ඔවුන් අද දවසේ මේ දෙමව්පියන් වෙත මූල්‍ය පරිත්‍යාගයන් සිදු කරන්න අවස්ථාවක් බවට පත් කරගන්නවා සාසනාලෝක වැඩසටහනේදී. ඉතින් කියා නිම කරන්න බැරි පරිෂ්කාර පරිත්‍යාග අපේ වැඩසටහන තුළ පිරිනැමෙනවා. මේට හේතුව ස්වාධීන රූපවාහිනිය හා අත්වැල් බැඳ ගනිමින් වාර 150කට ආසන්න කාලයක් තිස්සේ අපි රැගෙන එන සාසනාලෝක වැඩසටහනට තිබෙන ඇල්ම උනන්දුව සහ සාසනික ලැබියාව නිසාමයි කියන කාරණාව අපි මතක් කරන්න ඕන. ඉතින් පුංචි හාමුදුරුවරුන්ගේ සාසනික කටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය ධර්ම ශාස්ත්‍රීය පොත් පරිෂ්කාර විදිහට පූජා කළා. සිවුරු පූජා කළා. ඒ වගේම තවත් පරිස්කාරයන් පූජා කිරීම සිදු කළා. ඒ වගේම දෙමව්පියන් වෙත උපහාර තිලින මූල්‍යමය පරිත්‍යාග වේලි ආහාර ආදිය පරිත්‍යාග කරන්නත් අපි අවස්ථාවක් බවට පත් කරගත්තා. ඒ අතරතුර මේ අද දවසේ වැඩම කරපු පුංචි හාමුදුරුවන්ට මේ ඇසිදිසි මාධ්‍යෙන් ධර්මප්‍රචාරයේ යෙදෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ පෙරහුරුවක් ලබා දෙන්නත් අපේ වැඩසටහනේ අපි අවස්ථාවක් වෙන් කරනවා. ඒ සඳහා තමයි මේ කාලය වෙන් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ගෞරවයෙන් ආරාධනා කරන්නේ ගල්කන්දේ සෝභිත පොඩි හාමුදුරුවන්ටත්, තෝරගල සුචේත පොඩි හාමුදුරුවන්ට.
2: ගලවන්න මම යන්නේ.

මුළු පිම් බිමම හරි එළියයි.

පොසොන් පොහෝ දින වටිනාකමත් සංකපාල රජමහා විහාරයේ ඉපැරණි ඓතිහාසික පසුබිමත් ඊටත් එහා ගිය මව්පිය සෙනෙහසේ අරුමයත් ඒ කවි බණ තුලින් අපේ පුංචි හාමුදුරුව ඉතාම මනාවට අනුශාසනා කළා. පූජනීය ගල්කන්දේ සෝභිත පොඩි හාමුදුරුවොත් තෝරගල සුචේත පොඩි හාමුදුරුවන්ටත් අපි ගෞරව නමස්කාර පෙරදරි ස්තුතිය පිරිනමනවා. අනිත් පොඩි හාමුදුරුව සියලු දෙනාත් ඒ වගේම දක්ෂ අය. හැබැයි අපේ කල් වේලා තියෙන වෙලාව අනුව තමයි අපි වැඩසටහන සිදු කරන්නේ. ඉතින් උන්වහන්සේලාටත් අපේ ගෞරවය පිරිනමා සිටින්නට අපි සූදානමින් සිටිනවා. ඉතින් අද දවසේ සාසනාලෝක වැඩසටහන වෙනුවෙන් අනුශාසනාව සිදු කරන්නට යෙදුණු ඓතිහාසික ශ්‍රී සංකපාල රජ මහා විහාර වාසී ගොඩක්වෙල මහින්දාරාම විද්‍යායතන පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති ශාස්ත්‍රවේදී මහගම නන්දරතන ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත පරිස්කාර පූජා කිරීමේ අවස්ථාව කසාගල සමූහ ව්‍යාපාරය වෙනුවෙන් එහි සාමාන්‍ය අධිකාරී ගයාන් ප්‍රනාන්දු මැතිතුමන්ට අපි ඒ වෙනුවෙන් ආරාධනා කර සිටිනවා. ඉතින් අද සංකපාල රජ මහා විහාරස්ථානයේ සිට මහාන කළ යතිපර පුරක් උදෙසා පිදෙන සාසනාලෝක වැඩසටහන අපේ දියත් කළා. මේ උතුම් සාසනික කටයුත්ත ඉදිරිපුන් පොහෝ දිනවලත් ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙමින් අපි සම්බන්ධතාව වික්‍රමසිංහපුර ප්‍රධාන සම්බන්ධතා මැදිරියට ලබා දෙනවා.

0: වෙලාව පෙරවරු 10යි විනාඩි 10යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් NLB

ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: දිවයින ප්‍රදේශ රසකට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි අද්දිනේත් බලාපොරොත්තු විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගබෝ සහ වයඹ පළාත්වල මෙන්ම ගල්ල මාතර මහනුවර සහ නොරිලිය දිස්ත්‍රික්කයට අයත් ඌව පළාතේ අම්පාර සහ වඩකලප දිස්ත්‍රික්වලත් පස්සරු දෙකෙන් පසුව වැසි හෝගිගුරුම් සැත වැසියට ගැනීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන 5 කිලෝමීටර 30 40 අතර තරමක තද සුළන් ඇති විය හැකි බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. වැසි සමග ඇති විය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
2: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
3: මෙම වසර තුලදී දෙවත සිය රටා බල පැමිණෙන බව බංග්ලාදේශ හිටපු අක්‍රාමාත්‍ය ෂේක් හසීනා ප්‍රකාශ කර තිබෙනවා. නවදිල්ලේ පැවති විශේෂ බාධ සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කර ඇත. 78 වන වියේ පසුවන ෂේක් හසීනා ඇගේ වයස 15ක දැඩි පාලනයට එරෙහිව සිසුන් මෙහෙවූ දෙවත ජනතා විරෝධය හමුවේ 2024 වසරේ අගෝස්තු මාසයේදී ඉන්දියාවට පලා ගියා. ඉන්දිය මාධ්‍ය නාලිකාවක් සමග පැවති සමුග සාකච්ඡාවකදී හසීනා කියා සිටියේ තමන් මරණයට බිය නොවන බවත් තමන්ට එරෙහිව ලබා දී ඇති අධිකරණ තීන්දුව නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී සහ දේශපාලන අරමුණු මත පදනම් වූ වක් බවයි. පසුගිය නොවැම්බර් මාසයේදී ඩකා නුවර අධිකරණයක් මගින් ප්‍රචණ්ඩත්වයට අනුබල දීම, ඝාතනය කිරීමට අණදීම සහ සාහසික ක්‍රියා වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ෂේක් හසීනා වැරදිකාරී කරමින් ඇයට මරණීය දඬුවම් නියම කළා. මේනිද ලක්කඩ ප්‍රවෘත්ති පෙරවර 11ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: සුබදසනක් උදේ 10යි විනාඩි 14යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: ක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10යි විනාඩි 19යි වෙලාව උතුම් පසන්පුර පසලස්සක පොහොව දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අපි සූදානම් මේ දවසේ ඔබට වාසනාව ගෙනාව ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටික බලන්න මුලින්ම අපි සූදානම් වෙන්නේ මහජන සම්පත බලන්න 6232 නිදිනුම් වාරයේ තමයි මේ දවසේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ G අක්ෂරයේ වෙනකොට ජය අංක අංක 5 අංක 6 අංක 7 අංක 1 අංක 8 සහ අංක 8 ගොවිසෙත K අක්ෂරයත් එක්ක අංක 28 අංක 39 අංක 69 සහ අංක 79 මෙගා පව V අක්ෂරයත් එක්ක සුපිරි අංක යුනේ අංක 11 ජය අංක අංක 10 අංක 17 අංක 27 සහ අංක 63 ධන නිධානය D අක්ෂරයත් එක්ක ජය අංක අංක 13 අංක 25 අංක 69 සහ අංක 82 හනහන බලමු කටක ලග්නයත් එක්ක ජය අංක උනේ අංක 9 අංක 37 අංක 47 සහ අංක 61 අද සම්පත G අක්ෂරයත් එක්ක අංක 7 අංක 1 අංක 8 සහ නැවතත් අංක 8 NLB ජය බලමු K අක්ෂරයත් එක්ක අංක 4 අංක 5 අංක බිංදුව සහ අංක 5 සුබ දවසක් වෘෂභ ලග්නයත් එක්ක ජය අංක උනේ අංක 11 අංක 37 සහ අංක 62 ඔබට වාසනාව ගෙනාවේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උදේ 10යි විනාඩි 20යි
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 32 ඇල්හේන පාර මහරගම
4: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
0: ටේකියා සුරකින් මගතොට. ලකාණ්ඩ රේඩියෝ ITN

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී
4: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
0: සාන්තිය

රජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඝපාල රජමහා විහාරයේ සිටයි.

ඇතැම් ගල්ලෙන්වල මධ්‍ය ශිලා යුගයට අයත් බලංගොඩ මානවයා විසූ බවටද සාධක දැකගන්නට පුළුවන්. ක්‍රිස්තු පූර්ව 161-137 කාලයේ රජකම් කළ දුටුගැමුණු රජතුමා විසින් විජිතපුර සටන ජයගත් පසු තම දසමහා යෝධීන්ට ගම්වර ප්‍රධානය කළා. එහිදී මොනරාගල මාලිගාවිල ප්‍රදේශයෙන් පැමිණි යෝධයෙකු වූ පුසදේවත හිමි වූයේ පල්ලිවැද්ද ගම්වරයයි. පුසදේව යනු දුටුගැමුණු රජුගේ හමුදාවේ හත් පිඹීමේ හා දුනු ශිල්පයේ අති දක්ෂ සැණවියෙක්. මෙම ගම්වරය පිළිගත් පුසදේව යෝධයා තම හිතවතුන් සමග එහි පදිංචියට පැමිණ ගම්මානයක් ගොඩනගා ගත්තා. සංකපාල විහාරයේ ගොඩනගනු ලැබූ පුසදේව ඉන් ටික කලකට පසුව ජීවිතය ගැන කලකිරී පැවිදි දිවියට එළඹුණා. පුසදේව හිමියන් පසු කලෙක විදසුන් වඩා රහත් වූ බවටද ඓතිහාසික තොරතුරුවල සඳහන් වෙනවා. එළාර දුටුගැමුණු යුද්ධයේදී පුසදේව යෝධයා විසින් එහි ජයගොස නංවන ලදැයි කියන දක්ෂිණාවෘත හක්ගෙඩිය මෙම ගලමුදුනේ නිදන් කර ඇතැයි විශ්වාස කරනවා. මීට අමතරව ඔහුගේ ජය සංකේතයේ වශයෙන් පැවති හක්ගෙඩියේ ලාංඡනය වත්මන් ප්‍රධාන විහාරයේ පිහිටි ගල්ලනේ කොටා තිබෙනු දක්නට පුළුවන්. හක්ගෙඩියට සංකේ යන නම භාවිත කිරීම නිසා මෙම විහාරයට සංකපාල යන නම ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. සංකපාල විහාර භූමිය තුල ඇති කටාරම් සහිත ගල්ලෙන් ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටි ආවාස කුටි බව කියවෙනවා. සංකපාල කඳුපාමුල පිහිටි පැරණි ගල්ලෙන් කීපයකින් තුනක් මේ වන විට බුදු මෙදුරු වශයෙන් සකස් කර තිබෙනවා. පුස්සදේව රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඉදිකලායයි සැලකෙන දාගැබක් විහාරයට කිලෝමීටර් දෙකක් පමණ දුරින් එනම් ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට ආසන්නව ගල් තලාවක ඉදිකර තිබෙන අයුරු දැකගන්නට පුළුවන්. මෙම ස්ථානය අද පුස්සදේව සොහොන නමින් හඳුන්වනවා.

රාජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඝපාල රජමහා විහාරයේ සිටයි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: උදේ 10යි විනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
1: උදේ 10 විනාඩි 32යි වෙලාව. මේ වෙලාවට මතක් කරනෝනි පැල්වත නිෂ්පාදන ගැන. සිරසියක් දේශීය දෙයක් ස්වභාවික දෙයක් අපේ රටේ නිෂ්පාදනයක් නිසා. ඔයාට පැල්වත නිෂ්පාදන මිලදී ගැනීමේදී බයක් සැකක් වෙන්න දෙයක් නැහැ. පැල්වත පීටියක ගැන අපි දන්නවා කිරිපිටියක මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙම මිලදී ගන්න පුළුවන්. ඔයාගේ කැමැත්තට ඔයාට හරියන විදිහට. ඒ අරුණහම් පැල්වත අයිස්ක්‍රීම් ගිතෙල් මී කිරි මේ කියන හැම දෙයක්ම තවාට සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් ළගම වෙළඳසැලෙන් වෙන්න පුළුවන් විශ්වාසයෙන් මිලදී ගන්න පැල්වත්ත කියන නමින්වා.

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවිසෙන හේවා.
1: FM 93.5 FM 93.7 ලකාණ්ඩ Radio ITN.

0: කඩහන්ගෙන වෙලාව උදේ 10යි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙනදපුලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
1: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවිය හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
6: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත්
7: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

සමයක් වේවා RDB බැංකුව FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

උදේ 10යි විනාඩි 52යි වෙලාව. මේ වෙලාවට මතක් කරන දෙයක් තියෙනවා. වාසනාව හොය හොයා යන්න දෙයක් නැහැ. දැන් ඔයාගේ වාසනාව ඔයා ළඟමයි තියෙනවා. ඔයාගේ ළඟමයි කැරකෙන්නේ. ඔයාට තියෙන්නේ ගිහින් අරගන්න විතරයි. ඒකත් පුංචි රුපියල් 40කින් ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න. ඒකට තමයි අපි කියන්නේ මෙගා පව ලොතරැයියක් ගන්න කියලා. දැන් ඔයා දන්න රුපියල් කෝටි 47ක. එතකොට රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාදුන් ලංකාවේ එකම ලොතරැයිය තමයි එනෙඩි මෙගා පව ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් යලිත් වරක් මේ වාර්තාව අලුත් කරමින් ඔන්න දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දවන්තම මෙගා සුපිරිතෑගට අමතරව රුපියල් කෝටියක පව සුපිරිතෑගක් එක්ක දැන් ඔයාට ග්‍රෑන්ඩ් සුපිරිතෑගකට සුපිරි මෝටර රථයක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම ඔයාට ගොඩ යන්න පුළුවන් පුංචි රුපියල් 40ක් විතරයි වියදම් කරන්න තියෙන්නේ. වැඩි වැඩියෙන් මෙගා පව ලොතරැයිය මිලදී ගන්න. එතෙක්ම මේ වෙලාවට මතක් කරනෝනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. අපි හැමෝම කතා කරන ක්‍රියාශ්‍රිත නිෂ්පාදන අතර තියෙන හොඳම කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, එතකොට බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල්, මී කිරි, මේ හැමදේම ඔබ ගන්නේ පැල්වත්ත කියන නමින් කියලා මම දන්නවා. එහෙම ගන්නකොට අපේ රටේ සල්ලි, අපේ රටේ මිතුරු වෙන සහ ඒ හරහා අමතර ආදායමක් අපේ කිරිගොවීන්ට උපයා ගන්න පුළුවන් හම්බ වෙනවා. කිරිගොවීන් 2000කට වඩා සංඛ්‍යාවක් ඔන්න පැල්වත්ත නිෂ්පාදනත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නේ. ඉතින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් ඔයාට පුළුවන්කම තියෙනවා පැල්වත්ත නිෂ්පාදන බයක් නැතුව, සැකයක් නැතුව මෙලදී ගන්න. උදේ 10යි විනාඩි 54යි දැන්.

0: වෙලාව පෙරවර කළ හයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: දිවිනි ප්‍රදේශ රසික සිද වූ ව්‍යාරතුරුවලෙන් පුද්ගලයන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මදුරාගොඩ පොලිස් වසමේ මතලේ කුරුණෑගල මාර්ගයේදී මතලේ දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටි අනතුරක් සිදු වුණා. අනතුරෙන් යතුරු පැදිකරු තුවල් ලබා හෘදීකම රෝහලට ඇතුළත් කරන විට මේ ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. හඳුන්ගබුව පොලිස් වසමේ හෙට්ටිපොළ වස්කමූ ප්‍රදේශයේදී යතුරුපැදියක මොන්රිකු ගැටීමෙන් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් යතුරුපැදි කරුතුවල් ලබා මහියංගර රෝහලේ ප්‍රතිකාර ලැබී සිටියේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහව පාදලිය අනුරාධපුර මාර්ගයේ ත්‍රිරූත රථයක් බස් රථයක ගැටි සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පදියතලාව පොලිස් වසමේ පෙරතෙඩිය වෙංකලඩි මාර්ගයේ සිදු වූ අනතුරකින් යතුරු පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ බිබිල දෙස සිට පදියතලාව දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන්. ප්‍රංශයේ කුඩා ගුවන් යානයක් කඩා වැටි 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පැරෂුට් පැනීමේ නිරතව සිටි පිරිසක් රැගත් ගුවන් යානයකුයි කඩා වැටි ඇත්තේ. අනතුරු සිදුවෙද්දී ප්‍රංශයේ සරදිග ප්‍රදේශයේ පිහිටි ටොම්බ්ලේන් නගරයේදී මේගේ පිරිස අතර යානයේ ගුවන් නියමුවා පැරෂුට් උපදේශකයන් 5 දෙනෙකු සහ සිසුන් 5 දෙනෙකු ඇතුළත්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
2: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN
3: 11 වෙනාඩි 5යි.

0: එකොළහයි විනාඩිය එකොළහයි.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: අබුදු මිහිඳු හිමි. පූජ්‍ය ගෝලදෙණියේ සීවලී ස්වාමීන් වහන්සේ.
1: උතුම් ලෝතුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

ආය ජම්බු දීපා ඉදාගත අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව මේ ශ්‍රී ලංකා වාසී හැමදෙනාටම අමුතුවෙන් හඳුන්වන්න අවශ්‍ය කරන්නේ අනුබුදු කියන වචනයෙන්ම අපිට වැටහෙන්නේ අනේ තවත් අපිට බුදුරජාණන් වහන්සේ කෙනෙක් හා සමානයි කියන එකයි. ඒ ආකාරයෙන් තමයි අපිට මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වන්න තියෙන්නේ. මේ අනුව බැලුවම මේ කියන ගාථාවෙන් උන්වහන්සේ සඳහන් කරන්නේ කුමක්ද? සමනාමයන් මහරජ ධම්ම රාජස්ස ශාවකා අපි ශ්‍රමණය වෙමු. කාගේද? ධම්ම රාජස්ස ශාවකා ධර්ම රාජානන් වහන්සේගේ. මහරජ තවේව අනුකම්පාය ඔබට අනුකම්පා පිණිස ජම්බු දීපා දඹ දිව සිට ඉදහාගතා මෙහි පැමිණියමු. මෙන්න මෙහෙම ආරම්භ වෙන අවස්ථාවේ එහෙමනම් අපිට පැහැදිලි මිහිඳු සංස්කෘතිය ආරම්භ වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා. මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සමරන මොහොතේ ඔබ හැමදෙනාටමත් උතුම් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් ඔබ හැමදෙනාටම තිබෙනා වූ සියලුම ලෙඩදුක් කරදර බාධක දුරු වෙලා සියලු සිත ශාන්තියම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඔබට තෙරුවන් සරණයි.

එකොළහයි විනාඩි විස්සයි වෙලාව ලක්ක දහගෙන ඉන්න ගමන් දැංගුදේ ඉදම්ම ඔයා ITN සවනක් රැස් වැඩසටහන් සමගාමීව ලක්කඩ බුද්ධරශ්මිත් එක්ක එකතු වුණා සජීව ශ්‍රවණය කර. ඉතින් දැන් ඔයාට පුළුවන්කම තියෙනවා හොන දවල් එක වෙනකම් FM 93.5 FM 93.7 ලක්කඩ අහගෙන ඉන්න සිංදු අහන අද පෝය දවසේ. ඒ ගමන් ඔයාට මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදක ගැන. පැල්වත්ත කියලා කියන්නේ ලංකාවේ කිරිපිටි නිෂ්පාදකින් අතර අංක එක. ඒ නිසා කිරිපිටි පැකට් එකක් ගන්න ගියත් යෝගට් එතකොට බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මිගිරි මේ වගේ රේන්ජ් එකක්ම තියෙනවා පැලවත්ත කියන නමින්. ඉතින් මේ හැමදේම ඔයා ගන්න ගියාම පැලවත්ත කියන නමින් මිලදී ගන්න මතක කරන්න එපා. පැලවත්ත කියන නම කියලා කියන්නේ අපේ දේශීය දෙයක්, ස්වභාවික දෙයක්, බයක් සැකක් නැතුව වගේ පුංචි දරුවගේ ඉඳලා ලොකු පොඩි ભેද නැතුව ඔයාට දෙන්න පුළුවන් බයක් නැතුව. ඉතින් කිරි ආශ්‍රිත නිෂ්පාදන ගැන අපි වැඩි වැඩියෙන් කතා කරනකොට දැන් බලනවනේ නේද, ඒක හොඳ දෙයක් වෙන්න ඕනේ, ඒක ಗುಣ දෙයක් දෙන්න ඕනේ, ඒක පෝෂණයේ තියෙන දෙයක් දෙන්න ඕනේ, ඒ වගේ දේවල් අපි හිතනවා. ඉතින් ඒ අතර තියෙන පෝෂදායීම ಗುಣදායීම දෙයක් තමයි පැලවත්ත කියලා කියන්නේ. පැලවත්ත කිරිපිටියක මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකේම මිලදී ගන්නට පුළුවන්කම තියෙනවා. එතනින් ගියාට පස්සේ අර කියපු නිෂ්පාදනත් වාට පුළුවන්කම තියෙනවා. මේ නිෂ්පාදනය මිලදී ගන්නකොට අපේ රටේ සැලි අපේ රටේ මිතුරු වෙනව විතරක් නෙවෙයි, කිරිගොවින් 2000කට අධික සංඛ්‍යාවක් කරන පැලවත්ත කර්මන්ත ශාලාවත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා. ඉතින් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරන්නට ඔබට මේ හරහා හැකියාව තියෙනවා. ඒ නිසා ළඟම වෙළඳසැලට ගියත්, සුපිරි වෙළඳසැලට ගියත් ඔකිරි ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගන්නකොට පැලවත්ත කියන නමින්ම මිලදී ගන්න අමතක කරන්න එපා. එකොළහයි විනාඩි 21.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: එකොළහයි විනාඩි විසිහයයි.
2: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොකසෝදනය ක්‍රිමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾ ತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಕ್ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000 ದಕ್ವಾ ಮಿಲತಿಗೆ ನಿಮ್ಮ ಸಂದಹ ನಯ ಸಹನೆಯಕ್ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯೈ.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.
2: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.

0: FM 93.7 Lakhana Radio ITN
1: 11 විනාඩි 32යි දැන්
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ දොක්කිකිවානේ මට මෙමරි ලොස් කියීලා
4: මෙමරි ලොස් කෝද ඩොක්ට යාද සුන්නද
3: මම කිරිති බුණ්‍ය අය සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන අයමට
4: සුපරි ඩොක්ටර්නේ ඩොක්ට හරියටම කියල තියෙනවානේ
5: හිනා වෙවි සිින්දුව හන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දි ටියුන් කරලා තියාගන්න.
1: Evening Drive with Chamit and Charu.
5: සම අනුග්‍රහය.
1: රසයෙනුත් ඉහළ. ගුණයෙනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලකන්ඩ රේඩියෝ ITN

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ikala hai minadi 38 den.
2: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකන මොඩින් ඒසල්
3: සම අනුග්‍රහය.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

0: එකොළහයි විනාඩි 44යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: එකොළහයි විනාඩි 45යි වෙලාව. අද ඔයා දන්නවා අද පොසොන් පොහොයට සමගාමි YTN ලක්හඬ පෝදා විකාශය අද සංඛපාල රජමහා විහාරස්ථානයේ සිට පැවැත්වෙන උදේද. ඉතින් මේ පිළිබඳ විස්තර දැනගන්න අපි සූදානම් සම්බන්ධ කරගන්න මේ වෙලාවේ මනෝජ් ගොඩවිතාරණව අපි සම්බන්ධ කරගෙන බලමු දැන් එහි තත්වය කොහොමද කියලා. අයිබෝවන් සුබ උදැසනක් මනෝජ්.
2: අයිබෝවන් සුබ උදැසනක්. අපි ඉතාමත්ම බැසි සිටින්නින් ඉන්නේ ඓතිහාසික පාටපැද්ද ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ සිට. දැන් මේ මොහොතේදී ධර්ම සාකච්ඡාවයි පැවැත්වෙමින් තිබෙන

0: වැඩමව අවදාළ සිටිනවා මේ සාකච්ඡාව සඳහා. ඒ වගේම ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත විද්‍යානිධි සාහිත්‍යවේදී ඉතිහාස පර්යේෂක ශ්‍යාමරාග ත්‍යාගලාභී ප්‍රවීණ දේශක මාධව විශ්වනාත් සාරංගදේව මහතාත් මේ ධර්ම සාකච්ඡාව සඳහා එකතු වෙලා ඉන්නවා. ඉතින් වටිනා ධර්ම කරුණු රැසක් මේ මොහොතේ ඉදිරිත් අපි මේ ධර්ම සාකච්ඡාවෙන් බෙදා හදා දුන්න මේ පැමිණ සිටින දහස් සංඛ්‍යාත සැබැවතුන්ට අද පෙරවරුවේ ස්වාධීන රූපවාහිනී සවනත්තක් සැරසටහන ආරම්භ කළ මොහොතේ පටන්ම සුදු ඇතනි සරසුරුණු උත්සවයෙන් විශාල පිරිසක් පේවස් සමාද ගෙමින් මේ පින්බිමේ සිට අප ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ පවත්වන්නා වූ මේ වැඩසටහන් සඳහා ඒකාත්මිකව සිටින ආකාරයක් තමයි අපිට මේ මොහොත වෙන විටත් දක්නට පුළුවන්කම ලැබෙන්නේ. තවත් ස්වල්ප වේලාවකින් අපි සූදානම් දහවල් බුද්ධ පූජාව සඳහා මේ සදැවතුන්ට ඉදහසර වෙන් කර දෙන්නට. ඒ වගේම අපි විශේෂයෙන්ම සේකප් කරන්න තෝරන ලක්කන ශාසනාලෝක වැඩසටහන පෙරවරුන අවධියට ඉතාමත්ම සාර්ථකව පවත්වන්නට යෙදුණ වගකීමෙන් යුත් මාධ්‍යගෙන පිළිතුර ලක්කන්ට මතු බුදුසසුනේ චිරස්ථිති ඒකායන පරමාර්ථය කර ගනිමින් එක දවසදී මහා යතිවරයන් වහන්සේලා බවට පත්වීමට සිටින කුඩා ස්වාමණේර ස්වාමීන් වහන්සේට පිරිවෙන් අධ්‍යාපනයට ඉතාමත්ම වටිනා ධර්ම ග්‍රන්ථ අපි පූජා කළා. ඒ වගේම උන්වහන්සේලාගේ දෙමව්පියනුත් කැඳවාගෙන දරුවෙක් ශාසනයට පූජා කරමින් සිද්ධ කළා වූ ඒ යුග මෙහෙවරාගෙමින් ඒ දෙමව්පියන්ටත් විශේෂ පූජෝපහාරයන් අපි මේ පින්දුනේ සිට සිදු කළ බව ඉතාමත්ම සදහැසින් යුක්තව සේපත් කරන්නට කැමති. ඉතින් මෙයයි මේ මොහොතේ මේ පින්දුමේ සිටින සිට අපි ඔබට තොරතුරු සමීප කරන්න පුළුවන්කම ලැබෙන සත්‍ය විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ අපිට අපිත් එක්ක මේ කටයුත්තේදී අත්කල් බඳගෙන ඉන්න අපගේ අනුග්‍රාහක බවතුන් රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවයේ ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලි අනුපාතයක් ඔබට පිරිනමන RDB බැංකුව මේ කටයුත්තේදී අපිත් එක්ක ප්‍රතිසිතින් ඒකාත්මිකව සිටිනවා. ඒ වගේම කසාගල සමූහ ව්‍යාපාරයේ දිවෙන පුරා කසාගල ග්‍රීන් සුපර් ගෙටින් අඩුම මිලක් නැවුම් වෙනසක් ලබා දෙමින් තෝරාගත් බෙල්පත් වලට බාණ්ඩ නිවසට රැගෙන යාම සඳහා නොමිලේම ප්‍රවාහන පාසුකමක් ලබා දෙන කසාගල ග්‍රීන් සුපර් ආයතනයත් අද දවසේදී තාමත්ම බුද්ධ අක්ෂරින් යුක්තව මේ ආගමික වැඩසටහන සඳහා ඒකාත්මික සිටින ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය විසුරුවාහරණු ලබන. එමනම් අපි නැවතත් මොහොතට සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙමින් නැවතත් ප්‍රධාන සම්බන්ධතා මැදිරියට අවස්ථාව ලබා දෙනවා.
1: සූති මනෝජ් අපිට සංකපාල විහාරස්ථානයේ නවතම තොරතුරු ගෙනාවට. දැන් අපි 11:48 වෙලාව හයිත් සිඳුවක් අහලා මේ පැත්තට එමු.
2: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවි සැනහේවා. FM 93.5 FM 93.7 ලංකාණ්ඩ Radio ITN

0: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
1: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

11 විනාඩි 53 වෙලාව ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට යන්න තෝරි අපි ඊට කලින් අට මතක් කරන්න ඕනේ. ඔයාගේ වාසනාව ගැන අපි නිරතුරුව මතක් කරනවා ඔයාට හැම වෙලේම. මොකද පුංචි රුපියල් 40කින් ඔයාගේ වාසනාව ඔයාට ගන්න පුළුවන් කියන්නේ අපිට ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් chance එකක්. දැන් ගොඩාක් දේවල් ඕනේ කියලා හිතනවනේ හැමෝම මොනා හරි දෙයකින් ඉස්සරහට යන්න බැලුවාම ඒකට ගොඩාක් දේවල් අපිට ඕන වෙනවා. සල්ලි ඕන වෙනවා, සමහර ස්ථාන ඕන වෙනවනේ. මේ වගේ දේවල් ගොඩාක් ඕනේ කියලා හිතාගෙන අපි සමහර වෙලාවට අපි ඉස්සරහට තියෙන අඩිය පිටිපස්සට ගන්නවා. ආයිත් මේ දේවල් මට නැහැනි කියලා. හැබැයි අපේ ළඟම කැරකෙනවා ඔයාගේ වාසනාව, ඔයාගේ ඉස්සරහ අනාගතේ ලස්සන කරන්න පුළුවන් දේවල්. ඉතින් පුංචි රුපියල් 40ක් වියදම් කළා මෙගා පවර් ටිකට් එකක් ගන්නකින් ඔන්න ඔයාට ඒ chance එක ලැබෙනවා කියලා මම මතක් කරනවා. ඉතින් රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70 දිනාදුන් ලංකාවේ එකම ලොතරැයික තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. ඉතින් දැන් ඔයාට යලිත් වරක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවන්තම මෙගා සුපිරි තෑගට අමතරව රුපියල් කෝටි පවර් සුපිරි තෑගක් එක්ක ඕන දැන් ග්‍රෑන්ඩ් එකේ යන්න පුළුවන් සුපිරි මෝටර රථයක් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා ග්‍රෑන්ඩ් සුපිරි තෑගට. ඉතින් මේ හැමදේම ඔයාට ලැබෙන්නේ පුංචි රුපියල් 40ක් රුපියල් 40කින් වියදම් කරන ලොතරැයියකින්. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා හැමදාම ඔන්න සැරෙන් සැරේට ළඟම ලොතරැයික උඩුවේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා මෙගා පවර් ලොතරැයියක් ගත්තොත් මේ හේන මේ වගේ වාසනාව ඔයා ලැගටම ගන්න ඕන හැකියාව තියෙනවා. ඒ වගේම පැල්වත නිෂ්පාදන මතක් කරන්න ඕනේ දේශීය දෙයක්, අපේ රටේම දෙයක්. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. පුංචි දරුවගෙන් නම් ලොකු කුඩා පොඩි ભેදයක් නැතුව ඔයාට දෙන්න පුළුවන් නිෂ්පාදන අතරින ප්‍රමුඛයා තමයි කිරිපිටි නිෂ්පාදන අතරින ප්‍රමුඛයා තමයි පැල්වත කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා පැල්වත කිරිපිටියකට අමතරව පැල්වත යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල්, මීකිරි. මේ කියන හැම දෙයක්ම පැල්වත නමේ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා දන්නවා. පැල්වත කර්මාන්ත ශාලාවත් එක්ක කිරිගොවීන් 20,000කට අධික සංඛ්‍යාවක් අත්වල බැඳගෙන ඉන්නෝ. ඉතින් ඒ හරහා ඔවුන්ට පුළුවන් ඔබ පැල්වත නිෂ්පාදන ගත්තොත් ඔන්න පුළුවන්කම තියෙනවා ඔවුන්ගේ ආර්ථිකයත් ශක්තිමත් කරන්න. එහෙනම් අපි සිංදුවක් අහලා ප්‍රවෘත්ති අහලා අයි මේ පැතට එමු. 11:55.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: zastale.
1: මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධහම රැගෙන ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් පොහොය අදයි. පොසොන් උදාවත් සමග අනුරාධපුරයේ බුල්කර ගනිමින් රටපුරා ප්‍රතිපත්ති ආමිස පූජා. ශිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීමට එක්ව කැපවීම සැමකේ වගකීමයි. ජනපතිගෙන් පොසොන් දෙන පණිවිඩයක්. ඩෙංගු අධි අවතානම ඉහළට. කාලකුණෙන් අවවාදාත්මක නිවේදනයක්. ප්‍රහාර නැවැත්වීමට ඉරානය එකඟ වුණා. සාකච්ඡා අරඹන බව ඇමරිකාව කියයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලක්කලින ආරච්චි. ලක්වාසී ජනතාව බුදුන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගයට යොමු කළ උතුම් පොසොන් පුන් පොහොය දිනේ අදටියේදී තිබෙනවා. අනුබුදු විහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ටිය උට්ටිය සම්බල බද්දසාල යන ස්වාමීන් වහන්සේද සුමන සාමණේරයන් වහන්සේ සහ පණ්ඩුකු උපාසක යන ධර්මදූත පිරිස සදහම් පණිවිඩය රැගෙන අද වැඩි දිනක ලක්දිවට පැමිණියා. මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජතුමා හමුවන විට රජු ඇතුළු පිරිස මුව දඩයමේ නිරත වූ බව ඉතිහාසයේ සඳහන්. රජතුමාට චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරමින් ලක්දිව බුදුදහම පිහිටවීමේ ආරම්භය සිටුවන් වූයේද අද වැනි උතුම් දිනකයි. දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායකත්වයෙන් පැවැත්වූ තුන්වන ධර්ම සංගායනාවෙන් පසු රටවල් 9කට ධර්මදූත කණ්ඩායම් පිටත් කර හැරුණු බව ශාසන ඉතිහාසයේ සඳහන්. එම ධර්මදූත ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ වඩාත් සාර්ථක වුණා. එවකට ලක්දිව පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රටවැසියන් බුදුදහම වැළඳ ගත්තා. බුදුදහම ව්‍යාප්ත වීමත් සමග මෙරට ආගමික, සමාජීය, සංස්කෘතික හා ආර්ථික යන ක්ෂේත්‍රවල පුනර්ජීවය ස්ථවුණා. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් පසු දින අනුරාධපුරයේදී දේශනා කළ විමානවත්තු, පේතවත්තු හා සච්ච සංයුක්ත දේශනාව අසා අනුලාදේවි ඇතුළු 500ක් කාන්තාවන් සෝවාන් ඵලයට පත් වුණා. ලාංකීය ජනතාව ලොව කිසිම සංස්කෘතියකට ගැති නොවේ ස්වාධීන ලෙස රැගී සිටියේ අද වැඩි පොසොන් පුර පසළොස්වක පොහොය දිනේ ලැබුණු බුද්ධහමී ආලෝකයේ ඔස්සේ. මේ උතුම් පූජනීය දිනේදී දෙවිනි සෑම විහෙර විහාරස්ථානයක ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහොය දිනකම ගෙනෙන සවන ක්‍රස් වැඩසටහන් අද පැවැත්ුණේ ඇබිලිපිටිය පල්ලිබැද්ද ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිටයි. විහාරේ භාරකාර පූජ්‍ය කොකවල කෝසල ස්වාමීන් වහන්සේ උදෑසන ධර්මදේශනාව සිදු කළා. දානශීල භාවනා ආදී පින්කම් රැසක් අද දවස පුරා ගෙනීමට කටයුතු යොදා තිබෙනවා. සෑම පොහොය දිනකම ලක්හඬ ගුවන්විදුලිය ගෙනෙන ශාසනාලෝක වැඩසටහනද මෙවර විකාශය කෙරෙන්නේ සංඝපාල රජමහා විහාරස්ථානයේ සිටයි. මේ පිළිබත්තුරු තුරුකෙනේඩ අපනියෝජිත මනෝජ් කොඩවිතාරණ.
2: අද පොසොන් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් ස්වාධීන රූපවාහිනිය ලක්හඬ ගුවන්විදුලිය බැතිසිතින් ගෙනෙනු ලබන පෝදා විකාශය අපි විසුරුවා හරිනු ලබන්නේ ඇඹිලිපිටිය පල්ලිබැද්ද ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථාන පින්බිම කේන්ද්‍ර කරගනිමින් අද පෙරවරුවේ සිටම සුදුවතන සරසුණු ඔසෝසයන් විශාල පිරිසක් මේ පින්බිමේ පෙහෙවස් සමාදන් වෙමින් මේ පෝදා වැඩසටහන් සමගින් ඒකාත්මිකව සිටින ආකාරයක් තමයි අපිට අද පෙරවරුවේ සිටම දක්නට පුළුවන්කම ලැබෙන්නේ. ශාසනාලෝක වැඩසටහනත් සාර්ථකව පවත්වන්නට යෙදුණා. විශේෂයෙන්ම ලක්හඬ ගුවන්විදුලිය වගකීමෙන් යුතු මාධ්‍ය ජාලයක් විදිහට මාධ්‍ය ආයතනයක් විදිහට මතු බුදුසසුනේ චිරස්ථිතිය ඒකායන පරමාර්ථය කරගනිමින් තමයි මේ ශාසනාලෝක වැඩසටහන සිදු කරන්නේ. එහිදී අනාගතයේදී මහා යතිවරයාණන් වහන්සේලා බවට පත්වීමේ ඒකායන පැතුමෙන් යුතුව අද දවසේදි පිරිවෙන් වල අධ්‍යාපනය ලබන පුංචි සාමණේර ස්වාමීන් වහන්සේට වටිනා ධර්ම ග්‍රන්ථ ඒ වගේම අධ්‍යාපනික උපකරණ පූජා කිරීම සිද්ධ කරනවා. ඒ වගේමයි උන්වහන්සේලා ශාසනයට පූජා කළ දෙමව්පියන්වත් අපි කැඳවාගෙන මේ දෙමව්පියන්ටත් විශේෂ පූජෝපහාරයන් විශේෂ උපහාරයන් විශේෂ පරිත්‍යාගයන් සිද්ධ කරනවා. දරුවෙක් ශාසනයට පූජා කරමින් සිද්ධ කළා වූ ඒ යුග මෙහෙවරාගෙමින් ලක්කඬ ශාසනාලෝක වැඩසටහන පින්කමත් අපි සිද්ධ කළා පෙරවරුණ වැතියට. විශේෂයෙන්ම අපි මෙහිදී සිහිපත් කරන්නට ඕනේ අපිත් සමග සිටි අනුග්‍රහක බවතුන් RDB බැංකුව රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලි අනුපාතයක් ඔබට පිරිනමන RDB බැංකුව මේ කටයුත්තේදී අපිත් එක්ක ඉතාමත්ම සදැසිතින් එකතුව සිටියා. ඒ වගේම කසාගල සමූහ ව්‍යාපාරය විශේෂයෙන්ම දිවෙනපුරා කසාගල ග්‍රීන් සුපර් වෙතින් අඩුම මිලක් සමගින් නැවුම් වෙනසක් ලබා දෙනවා. තෝරාගත් භාණ්ඩ බිල්පත්වලට නිවසට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දෙන අතරතුර ඔවුන් මේ ආගමික වැඩසටහන සමගින් ඉතාමත්ම බැතිසිතින් යුක්තව අපිත් සමගින් එකතු වෙලා මේට දායකත්වය ලබා දෙන බව අපි සිහිපත් කරන්නට ඕනේ. ඉතින් මේ අනුග්‍රහක බවතුන් සමගින් අපි අද දවස පුරාවටම ලක්කඬ ඒ වගේම ස්වාධීන රූපවාහිනිය ඇඹිලිපිටිය පල්ලේ පැද්ද ශ්‍රී සංකපාල රජ මහා විහාරස්ථාන පින්බිමේ සිට ආගමික වැඩසටහන නිරවහරණ ලබනවා. විශේෂයෙන්ම අද පස්වරු 3:30ට ධර්මදේශනය පැවැත්වෙනවා. මෙහිදී මල්වතු පාර්ශ්වයේ සබරගමු පළාත් ද්විතීයි අධිකරණ සංඝනායක සාහිත්‍ය ශූරී පූජ්‍ය කොම්පිටියේ ශ්‍රී සුසීල නාහිමිපාණන් වහන්සේ තමයි පස්වරු 3:30ට ධර්මදේශනය පවත්වන්නේ. ඒ සමගින් එක්තු වන්නට කියලා අපි ආරාධනා කරනවා. අපි ඔබට ආරාධනා කරනවා දවස පුරාමට අපිත් එක්ක රැඳී සිටින්නට කියලා. මම ලක්කඬ ප්‍රවෘත්ති වෙනුවෙන් මනෝජ් බඩවිතාරණ ඇඹිලිපිටිය පල්ලේ පැද්ද ශ්‍රී සංකපාල රජ මහා විහාරස්ථාන පින්බිමේ සිට
1: ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩගීමට එක්ව කැපවීම සීලු දෙනාට අත් දවසේ පැවරී ඇති අත්හල නොහැකි වක්කීමක් බව ජනාධිපති අනුකුමාර සාරක මහතා පවසනවා. පොසොන්පුර පසළොස්වක පොහොය දින වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. ජාතියක් ලෙස නැගී සිටීමේ ශක්තිමත් අත්තිවාරමක් අධ්‍යාපනයේ පරිවර්තනයක් ඇති කළ බුද්ධහම පන්සල පිරිවෙන බවට පත් කරමින් සමාජ බෙහෙවරීටු කළා. එවන් අභිමානවත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක වත්මන් උරුමකරුවන් වන අප සීලු දෙනා සමාජය තුලින් වියකී යන සාරධර්ම ආහාර පද්ධතීන් යළි කැඳවාගෙන එමින් ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට කැපවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා. පාර්ලිමේන්තුව රාජ්‍යායතන ඇතුළු සියලු සන්දර්භයන් තුළට ශිෂ්ටත්වය කැඳවාගෙන එමේ අරගලයේ නිරතව සිටින බවද ජනාධිපතිවරයා සිහිපත් කරනවා. මෙම පොසොන් පුන් පොහොය දිනේ සැමගේ හදවත් දයාවෙන් කරුණාවෙන් හා ප්‍රඥාවෙන් ආලෝකමත් වේවායි ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් පෙන්වා දෙනවා. පොසොන් පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරන්නේ පොසොන් පොහොය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ආගමික සිදුවීමක් පමණක් නොව ජාතික චින්තනය, සංස්කෘතිය හා සදාචාරාත්මක ජීවන රටාව පරිවර්තනය කළ ඓතිහාසික සංසිද්ධියක් බවයි. අද අපේ රට නව බලාපොරොත්තු සහිත භාවතකට යොමු වී ඇති අතර එය සාර්ථක කර ගැනීමට සියලු දෙනා එක් විය යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙනවා. ජාතික පොසොන් උත්සවයේ ඓතිහාසික බිහිතලේ අනුරාධපුර රටබස්ථානයේ සහ තන්ත්‍රි බලයේ රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. මේ වන විට අතිවිශාල පිරිසක් එම පූජා නගරය වෙත පැමිණීමේ සිටින අතර පරිසරයට හානි නොකරමින් ආගමික වතාවත් වල නිරත වන ලෙස වැඩ බලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැට්නුවැවේ ජානතිලක ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා. අනුරාධපුරයේ වෙත පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් රසක් සැලසීමට නගර සභාව ඇතුළු අංශ පීවර ගෙන තිබෙනවා. කැලිකසල බැහැර කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන දිරණ සහ නොදිරණ කසල ක්‍රමවත් ලෙස බැහැර කරන බෙන් පොසොන් කමිටුව ජනතාවකින් ඉල්ලා සිටිනවා. මේ අතර ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. පොසොන් පොහොය පුරා නිලැඳු බෙන් නිලධාරීන් 3000කට වැඩි පිරිසක් ඇතුළු නිලධාරීන් 4000කට අධික පිරිසක් රාජකාරීවල යොදවා ඇති බව උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා පවසනවා. මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් දෙවෙනි පුරා දන්සල් 10000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ පවසනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දන්සල් පැවැත්වීම අනිවාර්ය වන අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරීක්ෂා කරනු ඇතැයි අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව පමණක් දන්සල් 200කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙනවා. එම දන්සල් සඳහා අනුරාධපුර නගරසභාවේ විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. දක්ෂ විනයානුකූල තණ්ඩ පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් බලදක්ෂ ව්‍යාපාරි සිදුකරන මෙහෙවර අගය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරි පවසනවා. ජාතික බලදක්ෂ පොසොන් කලාපය ඊයේ පස්වරේ විවෘත කරමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.
0: ජාති ආගම් හෝ වෙනත් දේවල් වලින් කිසිම ભેදවලින් තොරව සැමට සහෝදරත්වයෙන් සැලකීම සහ කණ්ඩායම් හැඟීමෙන් යුතුව සහයෝගිතාවෙන් වැඩ කිරීමද බාලදක්ෂයන් යුතු ප්‍රධාන ලක්ෂණයක් බව මම සිහිපත් කරන්න කැමැති. විශේෂයෙන්ම ඕනෑම අභියෝගයකදී නොසැලී සිනාමුසු මුහුණින් යුතුව බාධක ජය ගැනීමට කටයුතු කරන ධෛර්යවන්තභාවයද බාලදක්ෂයන් සතුව තිබිය යුතුයි. මෙවැනි වටිනා සමාජ සත්කාර සහ සංස්කෘතික වැඩසටහන් බාලදක්ෂ ව්‍යාපාරය හරහා සංවිධානය කිරීම මගින් දරුවන් තුළ කුඩා කල සිටම පරාර්ථකාමිත්වය, නායකත්ව ගුණාංග සහ සමාජ වගකීම් පිළිබඳ හැඟීමක් ඇතිවෙනවා. අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ, අධ්‍යාපන පද්ධතිය තුළ, අපේ තරුණ තරුණියන් තුළ අපි වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන ගුණාංග තමයි මේවා. ඒ නිසාම තමයි අපි බාලදක්ෂ ව්‍යාපාරය අපේ පාසල් පද්ධතිවල තුළ ශක්තිමත් වෙනවා දකින්න කැමති. විශේෂයෙන්ම මෙවැනි ආගමික උත්සව කේන්ද්‍ර කර ගනිමින් කෙරෙන වැඩසටහන් තුළින් දරුවන්ගේ අධ්‍යාත්මිකව මෙන්ම ගුණධර්ම අතින්ද පෝෂණය වෙනවා. අනාගතයේදී රටට හිත ඇති මානව දයාවෙන් පිරුණු ශක්තිමත් පුරවැසියන් බිහි කිරීමට එය ඍජුවම දායක වෙන කරුණකි.
1: පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන දන්සැල් ආශ්‍රිතව ඉවතිලන ද්‍රව්‍ය හේතුවෙන් ඩෙංගු ඉහළයාම අවතාරමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් දන්සැල් සඳහා භාවිත කරන ප්ලාස්ටික් ඇතුළු බඳුන් බැහැර කිරීමේදී විශේෂ අවධානය යොමු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 51,000 ඉක්මවන අතර ඩෙංගු බඳ සංඛ්‍යාවද 31ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු අධි අවධානම හමුවේ දිවස ඇතුළු සියලු පරිශ්‍ර පිරිසිදු කිරීමේ ඩෙංගු මර්ධන වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මෙම දීර්ඝ සතියන්තයේ ඩෙංගු බදුරුවා බැඩලීමේ ශ්‍රමදාන සඳහා යොදා ගන්නා ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පෙර ඩොවු ආකාරයෙන් ශ්‍රී ලංකාවට විද්වත් සහභාගීතාව ලැබෙන බව ද්‍යෝජාමාත්‍ය ආචාර්ය කෞශල් ආරියරත්න පවසනවා. ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය වාර්ෂිකව විද්‍යාත්මක සෙස් සහ සම්මාන ප්‍රදාන උත්සවය අමතමින් ද්‍යෝජාමාත්‍යවරිය මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමයේ සංවිධානය කළ 44වන ජාත්‍යන්තර සමුළුව කොළඹදී පැවැත්තුණා. 2026 වර්ෂයේ වාර්ෂික විද්‍යාත්මක සෙස් සහ සම්මාන ප්‍රධානෝත්සවය බෙහිදී පැවැත්තුණා. ප්‍රධාන ආරාධ්‍යා වූයේ ද්‍යෝජාමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්නයි. දෙස් විදෙස් ඖෂධවේදීන් පරීක්ෂකයන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ජාත්‍යන්තර සහභාගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් උපාය භාගික කිවිසුම අත්සන් කිරීමද මෙහිදී සිදු වුණා. ලෝක ඖෂධ විද්‍යා සංගමයේ දකුණු ආසියාව භාර උපසභාපති මංජුරි ගුරාට් මහත්මිය, ආසියා ඖෂධ විද්‍යා සංගමයේ සභාපති ආචාර්ය යොලන්ටා රොබෙල්ස්, එහි ලේකම් ක්‍රිස්ටීන් බොනෝසා, දකුණු ආසියා ඖෂධ විද්‍යා සංගමයේ නියෝජිත සභාපති මහාචාර්ය චාලි චන්, ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමයේ සභාපති ප්‍රියන්ත සහබන්තු, මහලේකම් දිල්මිනි උඩුගම්පල යන මහත් මහත්මීන් ඊට එක්ව සිටියා. දිවයිනේ ප්‍රදේශ වැසකට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි අදිනේ බලාපොරොත්තු විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගල්, බාතර, බහනුවර සහ නොරලිය දිස්ත්‍රික් ඊට අයත්. ඌව පළාතේ අම්පාර සහ බඩකල්පෝ දිස්ත්‍රික් වලත් පසුරු දෙකෙන් පසුව වැසි හෝගිගුරුම් සැත වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරු බැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර 30-40 අතර තරමක තද සුළන් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. වැස්සඹක ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. රුපියල් 15,000ක්ව පැවති පොහොර සහනාධාරය 25,000ක් දක්වා වැඩි කර ඇති බැවින් එය ප්‍රමාණවත් මුදලක් බවයි රාජාංගනී ගොවීන් පවසන්නේ. විවිධ අඩුපාඩු පවසමින් උද්ඝෝෂණය කරන්නේ සැබෑ ගොවීන් නොවන බවයි ඔවුන් සඳහන් කළේ. රාජංකඩේ දිරි ගොවි පෙරමුණ සංවිධාන කළ බාධ්‍ය හමුවක් රාජංකඩේ දී පැවැත්තුණා. රාජාංගන ව්‍යාපාරයෙහි අක්කරක පළදාව වි බුසල් සීය ඉක්මවා යන බව එම ගොවි පෙරමුණේ සභාපති තිලක් ලාල් මහතා පැවසුවා. වි කිලෝවක් රුපියල් 100ට අලෙවි කළද කිලෝ 2000ක ආදායම රුපියල් ලක්ෂ 2ක් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
3: අපි ගොවි ජනතාව විදියට බැටකයපු දුක් විඳපු ඇත්ත සැබෑ ගොයියෝ. අපිට මතකයි අපි පෝරමිටියේ රුපියල් 40,000ට ගැව්වා. අපිට තෙල් ටික තියුන්නේ නැහැ ගහගන්න. කුඹුර කරගන්න විදිහක් තියුන්නේ නැහැ. අනන්ත දුක් විඳා අපි ගොවි ජනතාව විදියට. ගොවියට කරු අපරාධයෙන් මේ රටේ සමස්ත ලාංකික ගොවියම නැගී හිටියා. නැගීලා එකතුලා තමයි පළවහර ආණ්ඩුව අපි පත් කරගත්තේ. මේ වර්තමාන ආණ්ඩුව ගැන අපිට යම් විශ්වාසයක් තියෙනවා. ගොවිය වෙනුවෙන් යම් සේවාවක් කරනවා කියලා අපි ඇහැට අපිට දැනලා තියෙනවා. කවදාද කුඹුරු අක්කරයක් හානි වුණාට පස්සේ රුපියල් 60,000ක් අක්කරයට එව්වේ. හෙට්ටේ ආරයකට ලක්ෂ 1,000ක් ගෙවි මොන රජයකින්ද ඉතිහාසය කියලා අපි ආනෝ උද්ඝෝෂණය කරන බොරු ගොවියගෙන්. මේ වෙනකොට රජය තීච පොර ටික ගොවියන්ට වීවගාව සඳහා රුපියල් 10,200ට යූරියා මිටිය දොන්න. අද වෙළඳපොලේ රුපියල් 16,500 මේ ලෝක යුද්ධයත් එක්ක උදා වෙච්ච එකක්. ඒ මොහොතත් එක්ක එමෙල වුණාට රජයේ ගොවියට අනිවාර්යෙන් රුපියල් 10,200ට යූරියා මිටිය දොන්න. 10,200 කියන්නේ 17,500 16,000 පොර මිටිය රුපියල් 5,600 එතනත් මේ භාණ්ඩාගාරයෙන් කොහොමද මුදල් වෙන් කළ ගොවියට සාහන දීලා
1: තියෙන්නේ. රජන්කදී ගොවින්ද ඒ පිළිබඳව අදහස් පළ කළා.
4: ගොවියට දෙන්න පුළුවන් උපරිම මැදිහත් වීම මේ ආණ්ඩුව කරමින් ඉන්නවා. ඇලවේලි කැඩුනේ නැති දෙකල් උනේ නැති ඒවට අලුතෙන් දැන්ට මේ වෙනකොට යෝජනා කරගෙන මැනගෙන එහෙම කටයුතු ටික කරනවා. බට රාජාංගනේ පුරාටම තියෙන කඩවලවල ටික හදලා හොඳ ව්‍යාපාරයක ගොවිය විදියට අපට ශක්තිමත්ව අපේ කියාව කරගන්න පුළුවන් වෙයි කියලා පිවෙනුවෙන් නිර්මාණය වෙච්ච ආණ්ඩුවක් කියලා කියනවනේ. මගේ අදහස එහෙමයි
5: කියලා බොරුව පීමිල අඩුයි කියලා ගයක් ගන්න ගිහිල්ලා මේ ගොවිය නොමග යවනවා. ඇත්තටම අර කලි මහතුරු කිව්වාගේ මේ හැබෑ ගොවිය නෙමෙයි පෙනී සිටින්නේ. විපක්ෂයේ ලොකු වමනාවක් තියෙනවා මේ රජේ පෙරලන්න. මේක ගොවියගේ ආණ්ඩුවක්. ගොවියන්ට සහනය දෙන නිරන්තරයෙන්ම සහන ගොවිය අරසාගෙන රැකබලාගෙන ආණ්ඩුවක් කියන එක තමයි කියන්න තියෙන්නේ.
1: දිවිනේ ප්‍රදේශ රසික සිද වූ රියාඩතුරු වලින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මදුරාගොඩ පොලිස් වසමේ මතලේ කුරුණෑගල මාර්ගයේදී මතලේ දෙසට කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරුවතික ගැටි අනතුරක් සිදු වුණා. අනතුරෙන් යතුරු පැදිකරු තෝල ලබා හෘදීකම රෝහලට ඇතුළත් කරන විට බියකුස ඇති බවයි පොලිසිය සඳහන් කළේ. හඳුන් ගබුව පොලිස් වසමේ හෙට්ටිපොල වස්කබු ප්‍රදේශයේදී යතුරු පැදියක මොන්ඩ්‍රෙකු ගැටීමෙන් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගින් ඉවතට පැන ගසක ගැටි අනතුරක් සිදු වුණා. අනතුරෙන් යතුරු පැදිකරු තුවාල ලබා මහියංගනේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහව පාදෙනී අනුරාධපුර මාර්ගයේ ත්‍රිරූත රථයක් බස් රථයකට සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පදිතලාව පොලිස් වසමේ පේරාදෙණිය වෙංකලඩි මාර්ගයේ සිදු වූ අනතුරකින් යතුරු පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ බිබිල දෙස සිට පදිතලාව දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන්. ඇමරිකාව සහ ඉරානයේ කිනිකාට එල්ලකඩ ප්‍රහාර නැවැත්වීමට හා සාකච්ඡා නැවත ආරම්භ කිරීමට එක් වූ බව ඇමරිකාව පවසනවා. පසුගිය සතියන්තයේදී ගල්ෆ් කලාපය හරහා ඉරානය සහ ඇමරිකාව එකිනෙකාට ප්‍රහාර එල්ල කරගත්තා. එහෙත් දෙපාර්ශ්වයම එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමටත් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පවතින ආරවුල විසඳා ගැනීම සඳහාත් හෙට දිනේදී කටර් රාජ්‍ය අගනුවරදී හමුවීමට එක් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. අත්සන් කරන ලද අවබෝධතාගේ විසුමක් පසුබිම් කර ගනිමින් මේ සිදුවනු ඇති. හෝමු සමුද්‍ර සන්ධියේ වාණිජ දැව් ප්‍රහාරවලට ලක්වීමත් සමග ඉරානය සහ ඇමරිකාව අතර නුසන්සුන්තාව උග්‍ර වුණා. ඉරානය සිය මුල් ප්‍රහාරය වගකීම් ප්‍රතික්ෂේප කළද කුවෙත් සහ බහරේන යන රටවල පිහිටි ඇමරිකානු හමුදා පහසුකම් ඉලක්ක කර ගනිමින් ඇමරිකා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරක්ෂි ප්‍රකාශ කළේ මෑතකදී එල්ල වූ ඇමරිකා ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය මෙන්ම අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවයි. ඉන්දීය කණ්ඩායම සමග පැවති 20-20 තරගාවලිය ජයගැනීමට අයර්ලන්තේ කණ්ඩායම සමත් වුණා. ඒ 2-0 ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් තරගය පැවැත්වුණේ බෙල්ෆාස්ට් හිදී. දෙවන තරගයේදී පළමු පඳුර පහර දුන් අයර්ලන්තය පන්දු අර 20 අවසානයේ කඩලු අටක් දැවී ලකුණු 154ක් රැස් කළා. පිළිතුරුනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දු අර 20 අවසානයේ කඩලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 153ක් පමණයි. මෙම තරගාවලි ජයග්‍රහණය 2007 ලොක්කුස්ලාඩයේදී පාකිස්තාන කණ්ඩායම පරාජය කිරීම සහ 2011 ලොක්කුස්ලාඩයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 328ක් හබා ගොස් ලැබූ ජයග්‍රහණය සමග සැසඳිය හැකි බව අයර්ලන්ත ක්‍රීඩක හැරි ටෙක්ට සඳහන් කළා.
6: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධහම රැගෙන ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් පොහොය අදයි. පොසොන් උදාවත් සමග අනුරාධපුරය මුල් කරගෙන රටපුරා ප්‍රතිපත්ති ආමිස පූජා. ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට එක්ව කැපවීම සැබකී වගකීමයි ජනපතිගෙන් පොසොන් දින පණිවිඩය. ඩෙංගු අධි අවතාරම ඉහළට. කාලිගුණෙන් අවවාදාත්මක නිවේදනය. ප්‍රහාර නැවැත්වීමට ඉරානය එකඟ වුණා. සාකච්ඡා අරඹන බව ඇමරිකාව කියයි. මිරිඟ ලකඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුවරු එකට බලාපොරොත්තු වන්න.
6: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
1: දැන් සංචාරයේ විශේෂාංගය.

0: හිත නැවතුණු තැන සංචාරේ සංචාරේ සංචාරේ
1: රට වටේම ඇති වෙරළ සහ මුහුදු තීරය අපේ රටට ගෙන දෙන්නේ සුවිශේෂ සුන්දරත්වයක්. ඒ සුන්දරත්වයේ විඳ ගන්න පුළුවන් ලස්සන වෙරළ තීරයක් තමයි කල්පිටිය කියන්නේ. මේ කලාපයේ සංචාරක ආකර්ෂණයට හේතු ගණනාවක්ම තියෙනවා. සමුද්‍රීය පරිසරය, කලපුව, දූපත් සමූහය, කඩලාන ශාක, ඩොල්ෆින් සහ තල්මසුන් ඒ අතර ප්‍රධාන වෙනවා. තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ බැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගන්නටත් ඔබට පුළුවන්. කල්පිටියේ ලන්දේසි කොටුව තවත් ආකර්ෂණීය ස්ථානයක්. ජල ක්‍රීඩා, සරුංගල් සර්ෆින් වගේම ධීවර කර්මාන්තය ආශ්‍රිත තවත් අත්දැකීම් බොහොමයක් විඳ ගන්න පුළුවන් සංචාරක කලාපයක් තමයි කල්පිටිය කියන්නේ. මේ ගැන අද අපිට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් ඩැඩිපන් මහතා.
2: කල්පිටිය සංචාර කලාප 2007 වර්ෂයේ අපි ගැසට් කළා තියෙනවා. මේක වයම්ප පළාතේ පුත්තලම් ඩිස්ත්‍රික් එකේ කල්පිටිය සහ පුත්තලම් ප්‍රදේශයේ මේ තැන අවෙන්නේ. කොළඹෙන් ඉඳලා කිලෝමීටර් 150ක් වගේ තියෙනවා දුර ප්‍රමාණය. එයාපෝර්ට් එකෙන් ඉඳලා පැය 3-3 මාරෙන් කල්පිටියට යන්න පුළුවන්. කල්පිටියේ තියෙන විශේෂයම තමයි සමුද්‍ර සංචාර ක්‍රියාකාරකම්, ඒ වගේ කලපු ආශ්‍රිත සංචාරය ව්‍යාපාරය, ඒ වගේ කඩලාන වනාන්තරය, ලස්සන වැලිබඳු තියෙන වෙරළ දීරය, ඒ වගේ ඩොල්ෆින් සහ දල්මස් බලන්න පුළුවන්.
1: කල්පිටියට ඉහළින් පිහිටලා තියෙන සුන්දර දූපත් 12 අතිශය මනස්කාන්තයි. දූපත් සංචාරයකට ගියොත් ආපහු දවසක යන්න හිතන තැනක් තමයි කල්පිටිය සංචාරක කලාපය.
2: සංචාරකව නිකන් ඇවිල්ලා ජල ක්‍රීඩාව ඕ නැත්තම් වේල් ඩොල්ෆින් වෝචින් විතරයි කරන්නේ නැතුව දැන් ඒක ඇත්තටම තියෙනවා කල්චර් ට්‍රැඩිෂන් ඒ වගේ එකක් ඇත්තටම වෙනස්. මේ දූපත් තියෙනවා අපිටත් දැන් සංචාර සංවර්ධන අධ්‍යයන දූපත් 12ක් විතර දීලා තියෙනවා. ඒකේ ඇත්තටම අප බලන්න ඒකේ ඉන්නේ ෆිෂින් කමියුනිටි.
1: කඩලාන සහ කලපුව ආසන්න පරිසරයක් සහිත ඒ වගේම සුන්දර දූපත් කලාපයක ධීවර කර්මාන්තයත් සමග වෙනස් ආකාරයේ අත්දැකීමක් මෙහිදී ලබා ගන්න පුළුවන්.
2: ඒ ෆිෂින් කමියුනිටි ගත්තොත් ඒගොල්ලෝ ඇත්තටම දැන් ඒක වෙනස්. ඒගොල්ලෝ උයන විදිය, ඒගොල්ලෝ ඉන්න විදිය ඔක්කොම වෙනස්. ඒක අපි සංචාරක ව්‍යාපාරවල අපි අය දූපද්දික අපි සංවර්ධන කරන දෙනකොට අපි කියන්නේ ඒකත් එක්ක ඉන්ටග්‍රේට් කරලා කරගන්න කියලා. ඒ කමියුනිටිත් එක්ක ඒක ඒගොල්ලොන්ට ඇත්තටම බෙනිෆිට් ගන්න පුළුවන්.
1: ජල ක්‍රීඩාවට සහ වෙනත් ක්‍රියාකාරකම් මෙන්ම කල්පිටිය ආශ්‍රිත ජනතාවගේ සමාජ හා සංස්කෘතික වටිනාකම් අත්විඳීමටත් ඔබට පුළුවන්කම ලැබෙනවා. සංචාරකයන්ගේ සිත් ඇදබැඳ ගන්න මනස්කාන්ත අත්දැකීම් සහිත සියලුම දේ එක දවසකින් ලබාගත හැකි හොඳම සංචාරක කලාපයක් තමයි කල්පිටිය කියන්නේ. අපේ ඒම විදේශීය සංචාරකයන්ටත් ඉතාම පහසුවෙන් මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. මේ සුන්දර කලාපය ආශ්‍රිත පරිසරය මතුවටත් ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම කීමක්.
0: හිත නැවතුණු තැන සංචාරේ සංචාරේ සංචාරේ.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවිසෙන හේවා
0: FM 93.5 FM 93.7 ලක් හඬ රේඩියෝ ITN

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: දවල් 12 විනාඩි 32යි දැන්
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: දවල් 12යි විනාඩි 39යි වෙලාව. ඔයා දන්නවා අද පොසොන් පොහොයට සමගාමීව ITL ලක්කඩ පොදා විකාශය අද උදැසන පටන් සංකපර රජමා විහාරස්ථානයේ සිට පැවැත්වෙනවා. අපි එක්වතාවක් සම්බන්ධතාවය ගත්ත නැවත වතාවක් සූදානම් රජමහා විහාරයේ සිට සංකපර රජමහා විහාරයේ සිට සම්බන්ධ කරගන්න මනෝජ් කොඩවිතාරණව. සුබ දහවලක් මනෝජ්.
1: අයිබන් සුබ දහවලක්. අපි නැවත වතාවක් ඉතාමත්ම සැදැහැසිතින් යුක්තව සම්බන්ධ වෙන්නේ ඇඹිලිපිටිය පල්ලිපැද්ද ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථාන පින්බිමේ සිට. අද ස්වාධීන රූපවාහිනිය ලක්හඬ දවස පුරාම මේ පින්බිමේ සිට පොසොන් පොහොය වෙනුවෙන් පෝදා විකාශය ගෙනෙනු ලබනවා. විශේෂයෙන්ම අද පෙරවරු පටන්ම අපි ආගමික පරිසරාන් රැසක් මේ පින්බිමේ සිට දියත් කළා. මේ පැමිණ සිටින දහස් සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන්ම අපි පස්වරුවේදීත් සූදානම් තවත් ආගමික වැඩසටහන් මේ පින්බිමේ සිට දියත් කරන්නට මේ සැදැහැවතුන් ඒකාත්මිකව සිටින අපගේ වැඩසටහන් පුරා පෙළට ඉතාමත්ම සැදැහැසිතින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව අපිට දැක ගන්නට පුළුවන් මේ පින්කම ආරම්භ කළ මොහොතේ පටන්ම පෙරවරුවේ සොනක් වැඩසටහන ආරම්භ කළ මොහොතේ පටන්ම මේ දක්වාම ඔවුන් ඒකාත්මිකව අපගේ වැඩසටහන් දෙනුවෙන් විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ ලක්හඬ ශාසනාලෝක වැඩසටහන අපි පවත්වන්නට යෙදුණා. ඉතාමත්ම සාර්ථක වේවාගෙම ධර්මදේශනා වැඩසටහන් විශේෂයෙන්ම අපි අද පස්වරු 3:30ට තවත් ධර්මදේශනා පින්කමක් රැගෙනට සූදානම් මේ පින්බිමේ සිට ඉතාමත්ම සදැස්සින් යුක්තව මල්ලතු පාර්ශ්වයේ සබරගම පළාත් ද්විතීයි අධිකරණ සංඝ නායක සාහිත්‍ය ශූරී පූජ්‍ය කොම්පිටියේ ශ්‍රී සුසීල නාහිමිපාණන් වහන්සේගේ ධර්මදේශනය තමයි පස්වරු 3:30 සිට මේ පින්බිමේ සිට අපි විසුරුව හරින්නට සූදානම් වෙන්නේ. එවැගේම අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ ආගමික වැඩසටහන සඳහා අද පොසොන් පෝද ආගමික විකාශය සඳහා බැතිබර දායකත්වය ලබා දෙන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් RDB බැංකුව අපිත් එක්ක අත්කර බඳගෙන ඉන්නවා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලි අනුපාතයක් ඔබට පිරිනමන RDB බැංකුව ඉතාමත්ම සදැසිතින් යුක්තව අපිත් එක්ක මේ වැඩ කටයුතුදී එකතු වෙලා ඉන්නවා. එවැගේම කසාගල සමූහ ව්‍යාපාරය ගැනත් මතක් කරන්නට ඕනේ. දෙවන පුරා කසාගල ක්‍රීන් සුපර් වෙතින් අඩුම මිලක් නැවුම් වෙනසක් සමගින් තෝරාගත් බිල්පත්වලට බාණ්ඩ නිවසටම නොමිලේගෙන යාමේ පහසුකම් සලසා දී තිබෙනවා. ඉතින් ඔවුනුත් මේ පින්කම් මාලාව සඳහා ස්වාධීන රූපවාහිනිය ලක්හඬ සමගින් එකතු වෙලා සිටිනවා. මේ ඇඹිලිපිටියේ ශ්‍රී සංඝපාල රජමහා වරස්ථානයේ ඒ වගේම කසාගල සමූහ ව්‍යාපාරය මේ පැමිණ සිටින දහස් සංඛ්‍යාත සදැවතුන් සඳහා අද දන්සල් පවත්වමින් සිටිනවා. මේ පින්බිමේ සිට අපිට දායකත්වය ලබා දෙනවා. අපේ වැඩසටහන සඳහා අනුග්‍රහකත්වය දක්වන ගමන්ම ඉතින් දැන් මේ මොහොත වෙද්දි සදැවතුන් මේ පින්බිමේ අපගේ වැඩසටහන සඳහා එකව සිටින ආකාරයක් තමයි අපිට දක්නට පුළුවන්කම ලැබෙන්නේ. අපි තවත් මොහොතක සූදානම් තොරතුරු ඔබට සමීප කරන්නට ඇඹිලිපිටියේ ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට.
0: ස්තුති මනෝජ අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් සංඝපාල රජමහා විහාරස්ථානයේ සිටයි අපි සම්බන්ධතාවය ගත්තේ. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා සංඝපාල රජමහා විහාරස්ථානයේ අසල නම් ඔබ ඉන්න ඔබට පුළුවන්කම තියෙනවා සැදැහැසෙතින් එම ස්ථානයත් එක්ක සම්බන්ධ වෙන අද ITL ලක්හඬ පෝදා විකාශයත් සමගින් දවල් 12:42යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දවල් 12:45 යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්?
3: කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
2: hina vevi sindu ahanna fm 93.5 fm 93.7

0: ආසයන්ක්‍රය වීකෙටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අදමම තන්න 01-6779-579.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your knees. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lanka. ITN Max.
3: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අතම ක්‍රියාත්මක වන්න. ඔබ අවට පරිසරය තුල මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
2: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

දවල් 12:54 වෙලාව හෙන යන්න වෙලාව හරි හෙන හැමෝටම මේ ලැබවුතුම් පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය ඔන්න වාසනාවන්ත සුබ පොසොන්පුර පසළොස්වක පොහෝ දිනයක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට ගිහින් ගෙන්නඟ හෙන ආට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

0: වෙලාව පසුරුව එකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමග සැකරුවන්ද දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හොමගම කොට්ටාස අපරාධ විභාෂණ කාර්යාංශය සමත් වුණා. ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කළේ පදුක්ක පොලිස් අසමේ උඩුමුල්ල හා කොට්ටවත්ත ප්‍රදේශයේදී. නීති විරෝධී මත්පැන් ලීටර 75ක් මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා බැරල් 6ක් සුවකිරුණා. සැකරුවන් අවුරුදු 27 හා 48 ඇන් වයසවල පසුවද උඩුමුල්ල පදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. වෙනිසුලාවේ භූමිකම්පාවට ලක් වූ ගොඩනැගිලි සුන්බුන් අතරින් 11 හැවිරිදි පිරිමි දරුවන් දෙනෙකු බේරා ගැනීමට සමත්ව තිබෙනවා. මෙලෙස බේරාගත් මුළු සංඛ්‍යාව 33ක්. ප්‍රබල භූමිකම්පා දෙක සිදුව දින කිහිපයකට පසු මෙලෙස බේරා ගැනීම විශේෂත්වයක්. වෙනිසුලා අන්තර්වාල ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් පැවසුවේ මෙවන විට භූමිකම්පාවෙන් පුද්ගලින් 1450ක් මියකුස තිබවයි. දසදහස් සංඛ්‍යාවක් අතුරුදන්ව තිබෙනවා. මෙවැනි ආපදාවකින් පසු පළමු පැය 48 සිට 72 දක්වා කාලය තුළ ජීවතුන් අතර සිට පුද්ගලයන් සොයා ගැනීම ඉතා වැදගත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අනුපුතු මිහිඳු හිමි. පූජ්‍ය ගෝලදෙණියේ සීවලී ස්වාමීන් වහන්සේ.
1: උතුම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මිහිඳු මහරහතන් වහන්සේ සමරන මේ කාල සීමාව තුළ පින්වතුනේ, උන්වහන්සේ ගැන අපිට මොනතරම් ගෞරවයක් ඇති වෙනවද? මිහිඳු මහරහතන් වහන්සේ පළමුවෙන්ම දෙවන පෑතිස් රජතුමා දුටු මොහොතේ, ඒ රජතුමා අත තිබූ දුන්නත් ඒ තලයත් ඉබේටම බිම වැටුණා. ඒ උන්වහන්සේගේ දර්ශනය නිසා. ඒ අනුව බැලුවම මොනතරම් වෙනසකට මේ රජතුමා පත් වුණාද යන්න අපිට පැහැදිලියි. ඒ වගේම තමයි ඒ රජතුමා අවිහිංසක පුජ්‍යලෙක් හැටියට දැන් මිහිඳු මහරහතන් වහන්සේ ඉදිරියේ සිටිනවා. මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව බොහොම ගෞරවයෙන් මහරජතුමා කටයුතු කරනවා. ඉතින් එහෙමනම් අද දවසේ මේ ආකාරයෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සූඳ ඔබට තව තවත් දැනගන්න පුළුවන්. අද දවසේ එහෙමනම් ඔබ බලාපොරොත්තු වන සියලු සැපත ශාන්තියම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඔබට තෙරුවන් සරණයි.

0: Lakhanda Radio ITN
1: පසරු එකපහ වෙලා විනාඩි 15යි වෙලාව. ආමස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් පොසොන් පොහොය භක්ත්‍යාතරෙන් සමරන ඔබ සියලු දෙනාම තාම ආදරෙන් මම පිළිගන්නෝ. දැන් සාමාන්‍යයෙන් ලෝක කිසිම සතුටක් බෑ ඔබේ හිතෙන් පැන නැගෙන සිතුවිලි තරම් ඔබේ හිතට හානියක් කරන්න. මේ කාරණාව අපි පිළිගන්න ඕනේ. ඒ වගේම තමයි පුහුණු කළ මනසක් තරම් ඔබව රකින වෙනත් මිතුරෙක් ඔබට මේ ලෝකේ හොයාගන්න ලැබෙන්නේ නැහැ. සිතිරි වලට වහල් වෙනවා වෙනුවට ඔබේ හිතේ ස්වාමියා ඔබ කියලා ඔබ අදම තීරණය කළොත් ඔබේ මනස සුවපත් කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. මිනිසාට සතුට හොයාගෙන බාහිර ලෝකෙට යන්න ඕනේ කියන හැඟීම නැති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඔබේ සිතිවිලි වල ප්‍රධානියා කියලා හිතන්න පටන් ගන්නට පස්සේ. ඒතරු සිතිවිලි ඔසේ දුවගෙන ගිහිල්ලා පසුතැවෙන්න කලකිරින දේවල් ඔබ හොයාගෙන යන්නේ නැහැ. එහෙම මොනසෙක්ද උත්සාහ කරන්න. පසරේ කයි වෙනදහසයයි.

0: ලකන්න රේඩියෝ ITN
1: එක පහුවෙලා වෙනාට වෙස්සයි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

0: දින බලා රාත්‍රී හතට ලක්කනේ
1: සංගතිය දහන සංගතිය දහන
2: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවිසෙන හේවා
3: FM 93.5 FM 93.7 ලකන්ද Radio ITN
0: දවල් 1:23යි.

0: ලක්හඬ රේඩියෝ ITN ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයෙන් සඳහා විමසන්න 0777 273 454
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාරු සුන්නද?
1: මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපයි වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
4: batami sudu manidam manidam
5: even in driving chamit and charu

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
1: එකයි වනට දැයි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: Lakhanda Radio ITN.
1: පසරු එකයේ වෙනා

0: ලකන්ඩ රඩියෝ ITN
1: පසර එකයේ වෙනට දෙෙස් අටයි. ජීවිතයක් නැතිකර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදත් මාර්ගී ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.

0: දුකිවම ෂෝයි. හැබැයි ඉතින් එහෙම කියන්න එපා. දිනෙත් දැනගත්තොත් ඒකටත් මට බනි.
1: විශ්වාසම සුදු කියන්නේ මට ඔයගෙන මතක් කරන්න බනි.
0: මං ගිහලා ඒ එකක් හදාගෙන එන්නම්. ඔය දවසම වැඩ කරාම.
2: තිමිර උඩු මත අධ්‍යක්ෂණයක්.
3: ඔයා නිකම්ම ඕකේ කරලා කිසිම දෙයක් චෙක් කරන්න නැතු. එහෙම බෑ. වගකීමෙන් වැඩ කරන්න.
0: ආදී මම වගකීමක් ඇතුව තමයි වැඩ කරේ. ඕක මගේ වැරද්දක් නෙමෙයි.
3: එහෙනම් දැන් කාගේද වැරද්ද?
0: නිකි නිකි.
2: සතිය දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
4: සීනෙක තනි වෙලා.
5: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
2: එකයි වෙනට 46.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: වෙන විපස්සර දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
2: තද සුලන් සහ රළු බූදු ප්‍රදේශ පිළිබඳ අවධාත්මක නිවේදනයක් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ හෙට උදෑසන 11 දක්වා ඉදිරිපැය 24 කාලයක් සඳහා බලපෑත්වෙන පරිදි. ඒ අනුව කන්කසන්තුරේ සිට බණ්ඩාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන බුදු ප්‍රදේශ සඳහා මෙම අවවාදාත්මක නිවේදනය බලපෑත්වෙනවා. මෙම බුදු ප්‍රදේශ වෙලසුලගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි වන අතර එම බුදු ප්‍රදේශ රළු වී හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. හලවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙන්වන බුදු ප්‍රදේශවල මුහුදු රළුස මීටර 2-3 පමණ ඉහළ යාම හැකියාවක්ද පවතිනවා. මේ පිළිබඳ අවධානය කටයුතු කරන ලෙස ධීවර හා ඩාවික ප්‍රජාවට දැනුම් දෙනවා. වෙනිසුලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බන්ධක වහා ඉවත් කරන ලෙස චීනය ඉල්ලීමක් කරනවා. ලොව ඇතැම් රටවල් වෙනිසුලාව වෙත පනවා ඇති ඒකපාර්ශ්වික සම්බන්ධක එරට ආර්ථික හා සමාජීය සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට දැඩි ලෙස බාධා කර ඇති බවයි චීනය පවසන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 62 සිසිවාරයට සමකාමීව පසුගදා පැවති රැස්වීමක් අමතමින් ජිනීවාහේ චීන නියෝජිත පිරිසෙහි අමාත්‍ය උපදේශක මූ ජැන් ෆන්ට් බව සඳහන් කළා. අසාධාරණ එකපාර්ශ්වික සම්බාධක වෙනසුලනු ජනතාවගේ මූලික මානව හිමිකම් වලට බරපතල ලෙස බලපා ඇති බැවින් ඒවා වහා ඉවත් කළ යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළා. මේනක ලක්කඩ ප්‍රවෘත්ති පස්වර තුනට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ
1: හවස දෙකයි විනාඩි 4යි.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: ධන්නවත ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: රාජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍යය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.
1: ශ්‍රී සංඛපාල රජමහා විහාරය සහ ඒ අවට පරිසරය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතකදී කරන ලද ගැනීම් පිළිබඳව මෙහිදී සටහන් කිරීම ඉතා වැදගත්ය. රාජමහා විහාරය පුරා විසිරී ඇති ගුහා 14 සම්බන්ධයෙන් එහි සොයා ගැනීම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබේ. මෙම ගුහාවල බ්‍රාහ්මීය අක්ෂරවලින් කොටා ඇති ලිපි, කතරගම දෙවියන් උදෙසා කැප කළ දේවාලයක් සහ බුදු මැදුරක්ද දැකිය හැකිය. රණශූර පුස්සදේවගේ සොහුන් ගල පර්වතේ පාමුල දැකිය හැකිය. මෙම ගුහාව පිහිටා ඇත්තේ සොහුනෙහි බටහිර පැත්තට මුහුණලාය. එය අඩි 45ක් දිග, අඩි 19ක් පළල සහ අඩි 20ක් උසින් සමන්විතයි. පර්වතය දිගේ කුඩා කටාරමක් දක්නට ලැබුණද සෙල්ලිපි කිසිවක් දක්නට නොලැබේ. පුස්සදේව සොහුන්ගලට ආසන්නව පර්වතය හරහා තපස් ගුහාව පිහිටා ඇත. මෙම ගුහාව අඩි 12ක් දිග, අඩි 7යි අඟල් 8ක් පළල සහ අඩි 10ක උසකින් යුක්ත වේ. මෙය ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ගේ වාසස්ථානයක් බවට ඔප්පු කිරීමට සාක්ෂි තිබේ. ප්‍රදේශයේ ජනතාව එය හඳුන්වන්නේ තපස් ගුහාව යනුවෙනි.

රජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: පසර දෙකයි වෙනාට 22යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබ

0: වෙනුවට රේඩියෝ ITN
1: පස්සර දෙකයි වෙනාඩි දෙයයි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

මෘදු උරුමයක උල්පත මෙහින් තලා පුදබිම අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ මෙහින් තලා පුදබිමේ අම්බස්තල චෛත්‍ය ආසන්නේ අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේ වැඩ සිටි දඹදිව බුද්ධගයාවේ පිහිටි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සංගමිත්තා තෙරණිය විසින් ලක්widetildeට වැඩම වූවා. එම බෝධීන් වහන්සේ මහත් හරසරින් රෝපණය කළේ අනුරාධපුරයේ. එම බෝධිශාඛාවෙන් පළ අටක් හටගත් අතර දිවයිනේ ස්ථාන අටක එම ශාඛාවන් රෝපණය කරනු ලැබුවා. එයින් එක් පළයක් මිහින්තලාවේ රෝපණය කළා. ඒ බුදුරජාණන් වහන්සේ මොහොතක් සමාධි සුවයෙන් වැඩ වුන් මිහින්තලයේ සේලචෛත්‍ය ආසන්නේ. ඒ උතුම් පූජනීය වස්තුව දැහැමි සිතින් වන්දනා කරමු. සාදු.

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ.

0: ලකඩ රඩියෝ ITN
1: පසර දෙකයි වෙනට හතලෙස්සකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා. මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපේ වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
2: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
2: sama anugrahaya
1: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena doma swankriya wiketime yantrika sadambara himikaru ekuwanna adumama tanna 01176479579
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: පස්සර දෙකයි වෙනාඩි 42 වෙලාව. දැන් ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳම විසඳුම ගැන මම ඔයාලට යෝජනා කරන්න කැමති. ඒ තමයි ඩෝමා හෝම් ඔයිල් මේකර් එක. වෙළඳපළේ තියෙන පොල්තල් වෙනුවට ගෙදර තියෙන පහසු වෙන්න නම් පොල්තල් ඔයාගේ අතින් ඉතා ඉක්මනින් හදා ගන්න පුළුවන්. පොල්තල් විතරක් නෙමෙයි සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන රට කජෝ කජෝ සූර්ය කන්ද වටක අප කොහොම එඬර වලින් තෙල් හදා ගන්නත් පුළුවන් කමක් තියෙනවා. ඩෝමා හෝම් ඔයිල් මේකර් එකක් ඔයාගාව තියෙනවා නම් බෙල වෙන රුපියල් 88,000 සම්පූර්ණ යන්ත්‍රයෙන් හදලා තියෙන සුදු යකඩ වලින් එක නිසා ගේවි යාම අවමයි කියන විශ්වාස තියාගන්න පුළුවන්. වැඩි විස්තරයක් ඕන නම් 01176579 කෝල් එකක් ගන්න පුළුවන්. හස දෙකයි වෙනට 49.

0: ලකන්ඩ රේඩියෝ ITN
1: විසේකාරේ
2: මෙතන මගේ දරුවටවත් පාරන්න බෑනේ ඔබ. ඔබට ඉතින් ඔය කවුරුවත්ම නැත්නම් මගේ නමට හරි පවරපක්.
3: මුවා මලේනේ කුයි බොනි මේ දින නැහෙන් අඬනවා නෙත් මිනිහ හෙට් කළ දෙන්න කියලා මගුල එපා යනෝ ඔයි. ආ මොකද කියන්නේ? ඔබේ සංගීත කොළවට කැමතිද?
4: චේති මට දැන් ඔයාගේ මූණ බලන්නත් අපිරියයි ඇත්තමයි. විසේකාරේ
5: ඕනනම් ඕනන්ගේ අම්බලංගුර
2: මගේ චකහුස ගන්න දන්න බා. මම දන්නවා අම්බලංගුර තමයි කියලා. මොකද අපේ නංගි මේ වේස් මූණක් කියලා.
1: සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: වෙලාව පස්සෙ තුනයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: දෙත්ව සොලිකුණාටුවේතුවෙන් පීඩාවට පත්ව මඩකලපපු දිස්ත්‍රික්කේ ඉස්සන් ගොවිපල හිමියන් වෙනුවෙන් රුපියල් මිලියන 9.55ක මූල්‍යාධාර චෙක්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ මඩකලපුව පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී. අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වුණේ. ඉස්සන් ගොවිපල හිමියන් 30 දෙනෙකු සඳහා මේදී මූල්‍යාධාර චෙක්පත් පිරිනැමුණා. සෞදි අරාබියේදී හෙලිකොප්ටර් යානය කඩා වැටි 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. සෞදි අරාබියේ රාස්තනුරා ප්‍රදේශයේදී සෞදි රජයට අයත් ඇරම්කෝ තෙල් සමාගමට සම්බන්ධ හෙලිකොප්ටර් යානයකුයි මෙලෙස කඩා වැටී තිබෙන්නේ. යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි සෞදි බලධාරීන් පවසන්නේ. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්සරු 4ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: හවස 3:00 වෙනකොට 3:00

FM 93.5, FM 93.7, La Kanda Radio ITN. ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හවස 3 වෙනාට 15යි.
1: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: මාර වෙඩනේ ඕනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්
2: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
4: හිනා වෙවි සින්දු අහන්න FM 93.5, FM 93.7, හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
0: Evening Drive with Chamit and Charu.
4: Sama Anugrahaya.
0: Rasayenut ihala, gunayenut ihala, Vijaya Tose Mishranaya.
4: Vijaya Products, ape rasaya rate samata.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ඩෙංගු මතුරුවාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
7: Channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: හවස 9 වෙනාට 22යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 574

0: නොබුදු මිහිඳු හිමි. පූජ්‍ය ගෝණදෙණියේ සීවලී ස්වාමීන් වහන්සේ.
1: මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සමරන මේ කාල සීමාව තුළ උන්වහන්සේගේ ගුණ සුවඳ තව කොච්චරනම් අපිට මෙනෙහි කරන්න තියෙනවද? උන්වහන්සේ දෙවන පෑතිස් රජතුමා දුටු මොහොතේ ඒ ඔක්කොම පිරිස රජතුමාව එහෙම නැත්නම් රජතුමාට දකින්නට සැලසුවේ නැහැ. එමුකද යම් ආකාරයක කුතුහලයක් ඇති වෙයි කියලා. ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ පමණක් දකින්නට සැලැස්සුවා. ඉන් පසුව තමයි අනෙක් පිරිස දැක ගන්නට සැලැස්සුවේ. ඒ අනුව රජතුමා අහනවා, ස්වාමීනි, මේ පිරිස කොවෙලාවේද අපේ මේ රටට පැමිණේ කියලා. ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරනවා එතනදී, රජතුමනි, අපි දියෙනුත් නොවේ ගොඩෙනුත් නෙමෙයි මෙහි පැමිණේ. ඒ අනුව මේ රජතුමාට ඉතාමත් හොඳින් හිතාගන්න පුළුවන්කම තිබුණා මිහිඳු මහරහතන් වහන්සේ කියපු කාරණේ කුමක්ද කියලා. මෙන්න මේ අනුව බැලුවම එහෙමනම් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේගේ ඍද්ධි බලයෙන්. ඉතින් අන්න ඒ නිසා මෙන්න මෙහෙම වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස මොනතරම් සේවයක් කරන්නට උන්වහන්සේලා කටයුතු කරාද යන්න තව තවත් පැහැදිලි වෙනවා. තුනුරුවන් සරණින් ඔබ හැම දිනාටම තිබෙන ලෙඩ දුක් දුරු වෙලා නිදුක් නිරෝගී සුවය සැලසේවා කියලා ආශිර්වාද කරනවා.

0: FM 93.7 La Khanna Radio ITN
1: හවස 9:25 වෙනකොට

0: ලකන රේඩියෝ ITN
1: පසර 3 වෙනාඩි 39
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස 3:44යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: පිරිහිටයි.
1: අයියයි මේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විසඳන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
2: මම ඔයාට කියන්නේ ප්‍රශ්න උසලකා හරින්න කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංගමයෙන් උත්තරේ හොයන්න කියලා.
0: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
3: අන්න ඔයාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තඩු දෙකයි හයි කරලා දිනවා. දැන් වැඩේ දිනුවා නිකන් කිරි කොයියා වගේ.
0: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: හවස 9:54 වෙලාව. මේ ජීවිතේ කියවහම මේ කෙටි ජීවිතේ කියන වෙනසමම යෝජනා කරන්න කැමති. මොකද සමහර ඉන්නව නේද අවුරුදු 200ක් 300ක් ජීවත් වෙයි කියලා හිතලා ජීවිතේ වැරදි තීරණ අරගෙන පසුතැවීම විතරක් ජීවිතේ ඉතුරු කරගන්න. එහෙම නොවන මනුස්සයෙක් වෙන්න කියලා මම ඔබට යෝජනා කරන්න හදන්නේ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඔබට වීමට අකමැති දෙය අනිත් අයට සිද්ධ කරන එක නවත්තලා දාන්න. ඒ වුණාම හිතේ සතුටෙන් සනසීමේ මේ කෙටි ජීවිත කාලය තුල ඔබට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අපි අපෝ මුණ ගැහෙන්නේ හෙට දවල් 1ට. එහෙනම් සුබ

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: රියානතුරකින් තරුණයන් පස් දෙනෙකු බේරාගෙන තිබෙනවා. ගල්කිස්ස වෙරළ තීරයේ දියනෑමට ගිය තරුණයන් පස් දෙනෙකු දියවැලකට හසුව මොහොතට ගසාගෙන යමින් සිට තිබුණා. එම අවස්ථාවේ වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරියේදී සිටි ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂකයෙකුට අනුයුක්ත නිලධාරීන් එම පුද්ගලයන් පස් දෙනා බේරාගෙන මූලික ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළා. අනතුරට පත් පුද්ගලයන් අවුරුදු 18ක් වන රාජගිරිය සහ කොස්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්. චීන ජනාධිපති ෂී ජින්පින් සහ බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් අතර සාකච්ඡාවක් පැවැත්ුණා. එය අද උදෑසන බීජින්නේ පිහිටි ඩයෝටිව් රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේදී. එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් පෙන්වා දුන්නේ චීනය සහ බෙලරුසියාව එකිනෙකා විශ්වාස කරන සහ සහයෝගය දක්වන සැබෑ මිතුරන් බවයි. චීන ජනාධිපතිවරයා ආදිරට අතර සම්බන්ධතා පිළිබඳව පළ කළ අදහස් කෙරේ ඇලෙක්සැන්ඩර් පූර්ණ එකඟතාවක් පළ වුණා. චීනය සමග ඇති සම්බන්ධතාවල බෙලරුසියාව විශාල වැදගත්කමක් ලබා දෙන බවද එහිදී සඳහන් කර ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: EWTN රටට වග කියන රේඩියෝ.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 4:04.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: හවස 4:12.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: සහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලක්ෂණ මොඩින් ඉස්සල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ලක්ෂණ රේඩියෝ ITN

හවස 4 විනාඩි 14 වෙලාව අද ජුනි මාසයේ 29 වෙනිදා අපේ උතුම් පොසොන්පුර පසළොස්වක පොහෝ දවසක හම්බ වෙන්නේ. ඉතින් උදේ ඉඳන්ම ලක්කඩ ඔය අහගෙන හිටියා FM 93.5 FM 93.7. ආද පුලංකම තියෙනවා හවස 6 මාර වෙනකම්ම ලක්කඩ අහන්න. මේ වෙලාවට මතක් කරන්න දේවල් කීපයක් තියෙනවා. මුලින්ම ඩෝම ගැනවට මතක් කරන්න ඕන මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ගැන. දැන් ඔයා අසහල්ලාශිත මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඔයා දන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඔයාට ඩෝම කළුවැටිවත් කිරීමේ යන්ත්‍රය එතකොට කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර ඒත් එක්කම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මේ වගේ යන්ත්‍ර වගේම ඔයාට පුළුවන්කම තියෙනවා පුංචියට ඔයාගේ ව්‍යාපාරය ආරම්භ කරනවා නම් සහල්ලාශ්‍රිතව ඔයාට පුළුවන් ස්ටීම් බටර් මිලදී ගන්න එකෙන් ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. එතකොට විශාල සහල් ව්‍යාපාර කරුවෙක් නම් ඔබ ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ව්‍යාපාරයේ තවදුරටත් වැඩි දියුණු කරන්න කණු දෙකේ එලිවේටර් යන්ත්‍රයට මාරු වෙන්න. ඉතින් මේ හැමදේම ඔයාට ලැබෙන්නේ නොම්බර 30 ගැල්හෙන පාර මහරගම තියෙන මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට ගියොත්. ඔයාට පුළුවන්කම තියෙනවා මේ හැම යන්ත්‍රයක්ම අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න. ඒ වගේම කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 0117 679 579 0117 679 579 කෝල එකක් දීලා අර පුලුවන්කම තියෙනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න. එතකොට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් මතක් කරා වගේම මේ වෙලාවේ කසාගල ගැන මතක් කරන්න ඕනවට කසාගල ග්‍රීන් සුපර් එක ගැන. වාසි හොය හොයා යනකොට අපිට සමහර වෙලාවට වාසි තියෙන තැන අපි හොයනකොට සමහරලාට අපිට ඒව හම්බ වෙන්නේ නැහැ. ඒත් අපි ඒව ගැන දන්නේ නැහැ. හැබැයි ඔන කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් ඔයාලට පුලුවන්කම තියෙන හැම වාසියක්ම එකම තැන ලබා ගන්න. කසාගල ග්‍රීන් සුපර් වෙතින් දැනටමත් ඔබට ලබා දෙන නැවුම් අත්දැකීමක් කියලා ඔයා දන්නවා. ඉතින් මෙතන දෙවට මතක් කරන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් වෙතින් ඔයාගේ පසුම්බියට වාසි සහන ලබා දෙනව වගේම දැන් ඒ සුවිශේෂී වාසි අතරට මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් වගේම ඔන්න රුපියල් 25,000ක මිලදී ගැනීමේදී අවශ්‍යතාවය අනුව ඔන්න ඔබට ඩිලිවරි පහසුකම නොමිලේම ලබා ගන්න පුළුවන්. ඉතින් කොච්චර වාසියක් තියෙනවද කියලා ඔබ දන්නව මේ කියද්දි ඔබට තේරෙනවා. ඉතින් කිසිම රස්තියදයක් නැතුව මේ හැම වාසියක් එක්කම ඔයාගේ ගෙදරට අවශ්‍ය දේවල් වෙන්න පුළුවන්, ඔයාගේ මුළු තැඟට අවශ්‍ය ගන්න දේවල් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් රස්තියදයක් නැත ගන්න පුළුවන් එකම තැන තමයි ඔන්න කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. කසාගල ග්‍රීන් සුපර් එකට යනකොට ඔයා මතක් කරලා ඔන්න දැන් ගෘහණියක් නම් මුළු තැඟට අවශ්‍ය කරන බඩු ටික අපි හැමදාම ප්‍රමුඛව කරගෙන ගන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයා මතක් තියාගන්න ඔයාගේ ගෙදරට අවශ්‍ය කුළු බඩු ටික ගන්නකොට ඒක හොඳම නිෂ්පාදනයක් වෙන්න ඕනේ. නැතුව කොහේ හරි තියෙන දෙයක් අරගෙන ඔයාගේ කෑම වලට එකතු කරගන්න එපා. ඔයාගේ ගෙදර අයට හදලා දෙන කෑම එක වෙන්න පුළුවන්, ඔයා වෙන කාට හරි හදලා දෙන, කියන්නේ නෑදෑයන්ට, ඔයාගේ යාළුවන්ට, මේ හැමෝටම වෙන්න පුළුවන්. ඒ හදන කෑමක රසට ගුණට හදාගන්න නම් ඔයාට නියම ප්‍රමිතියට තියෙන රසකාරක වර්ණක કૃතිම දේවල් අඩංගු නැති නිෂ්පාදන වල වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි ඔබට කියන්නේ ඔන්න විජය නිෂ්පාදන මිලදී ගන්න කියලා. විජය කියලා කියන්නේ තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක අපි අතරට එන දෙයක්. ඒ නිසා තමයි දැන් අපේ රසයේ රටේ සමර විතරක් නෙවෙයි විජය ඔන්න ලෝකයේ සමරත් අරගෙන යන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔන්න කසාගල ග්‍රීන් සුපර් එකට ගිහාම ඕන මතක ඇතුව විජය නිෂ්පාදන මිලදී ගන්න. හවස 4:17

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: සිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: හවස 4:23යි.

0: te lo traigan.
1: ඒනා කියන්නේ කොතේ වැලදෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම මේ බෙරිවිලා?
3: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
1: තුමයි මේ කඩල බලන්නකෝ.
4: විජය
5: ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
6: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
7: ටේකියා සුරකින් මගතොට FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
8: හවස 4:24 වෙලාව. මේ වෙලාවට මතක් කරන ඔඩි RDB බැංකුව. වදන්නෝ දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියලා කියන්නේ RDB බැංකුවට. ඒ විශ්වාසයත් එක්ක දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා RDB නමින්. ඉතින් දැන් ඔයා ස්ථාවර තැන්පතුවක් දාගන්න ඕනි කියලා හිතනවා නම් ඒ වෙනුවෙන් විශ්වාසයක් තියෙන වගකීමක් තියෙනවා. බැංකුවක් හොයනවා නම් ඔයාගේ RDB ළඟම තියෙන ශාඛාව තමයි ඒකට හරියනම තැන. ස්ථාවර තැන්පතුවක් දාගන්නකොට විශ්වාසයේ වගකීම වගේම අපි හොයන දෙයක් තමයි ඒකේ පොලිය. ඉහළම පොලියක් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ස්ථාවර තැන්පතුව විශ්වාසයෙන් දාගන්න. RDB බැංකුවටම යන්න.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
3: හවස 4යි විනාඩි 30යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා
2: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN

මෘදු උරුමයක උල්පත මෙහින් තලා පුදබිම ශිලා චේතිය මෙහින් තලා කඳුමුදුනේ ඉදිකල දාගැබ් තුනක් පිළිබඳ සඳහන් වේ. ශිලා චේතිය ලෙස හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනේදී මොහොතක් සමවත් සුවයෙන් ගත කළ ස්ථානයේ ඉදිකොට ඇති චෛත්‍යයයි. පසු කලෙක මෙම චෛත්‍ය වටා වටදාගයක්ද ඉදිකර ඇත. ශිලා චෛත්‍යයේ මුල් ඉදිකිරීම ක්‍රිස්තුපූර්ව 44 ක්‍රිස්තුපූර්ව 22 අතර කූටක රත්නතිස්ස රජතුමන් විසින් සිදු කරනු ලැබූ බව මහාවංශ මූලාශ්‍ර තොරතුරු අනුව පැහැදිලි වේ. ශිලා චෛත්‍යයේ මුල් ඉදිකිරීම ක්‍රිස්තුපූර්ව 44 ක්‍රිස්තුපූර්ව 22 අතර කූටක රත්නතිස්ස රජතුමන් විසින් සිදු කරනු ලැබූ බව මහාවංශ මූලාශ්‍ර තොරතුරු අනුව පැහැදිලි වේ. ඒ උතුම් ශිලා චේතිය දැහැමි සිතින් වන්දනා කරමු.

0: රටට වග කියන රේඩියෝ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: FM 93.7 La Khanda Radio ITN.
1: හවස 4 විනාඩියේ 38 වෙලාව මේ වෙලාවට මතක් කරන්නේ විජය නිෂ්පාදන ගැන. විජය නිෂ්පාදන කියලා කියන්නේ රසකාරක වර්ණක કૃතිම දේවල් කල් තියාගන්න ද්‍රව්‍ය මේ කිසිම දෙයක් අඩංගු නැති හොඳම අමුද්‍රව්‍ය වලින් හදන නිෂ්පාදන තමයි විජය කියන නමෙන් අපිට ලැබෙන්නේ. ඉතින් 30 වසරක පරිභෝග විශ්වාසයක් තියෙන විජය නිෂ්පාදන ගැන බයක් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයගේ gedara ayetulath ඕනම කෙනෙක්ට හදලා දෙන කෑම එක රසට ගුණට ප්‍රමිතියට හදාගන්න නම් වායකතු කරගන්න ඕනේ විජය නිෂ්පාදන කියන්නේ අපි ඒ නිසා. ඉතින් විජය නිෂ්පාදන ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්, ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ ගොවිසත ලොතරැයි ගැන මතක් කරන්න ඕනේ. ඒක වාසනාව ගැන අපි නිරතුරුවට මතක් කරනවා. ඉතින් ඒ වාසනාව හොනාට ලඟා කරගන්න පුළුවන් ගොවිසත ලොතරැයි. පුංචි රුපියල් 40ක් වියදම් කරොත් ඔයාලට පුළුවන්කම තියෙනවා. සතිය දින 7ම දිනුම් මදින කෝටි 6කින් ඇරඹෙන මුදල් තෑග්ගක් එක්ක සුපිරි තෑග්ගක් එක්ක මේ හැමදේම දිනා ගන්න. ඒකට කරන්න තියෙන්නේ වැඩි වැඩියෙන් ගොවිසත ලොතරැයි මිලදී ගන්න එක.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න.

0: අනේ සුදු කිව්වම ෂෝයි. හැබැයි ඉතින් එහෙම කියන්න එපා. දිනෙත් දැනගත්තොත් ඒකටත් මට බනි.
1: විශ්වාසම සුදු කියන්නේ මට ඔයා ගැන මතක් කරන්න බනි.
0: මං ගිහලා තේකක් හදාගෙන එන්නම්. ඔයා දවසම වැඩ කරාම.
2: තිමිර උඩු මත අධ්‍යක්ෂණයක්.
3: ඔයා නිකම්ම ඔකේ කරලා කිසිම දෙයක් චෙක් කරන්න නෑ. එහෙම බෑ. වගකීමෙන් වැඩ කරන්න.
0: ආදී මම වගකීමක් ඇතුව තමයි වැඩ කරේ. ඕක මගේ වැරද්දක් නෙමෙයි.
3: එහෙනම් දැන් කාගේද වැරද්ද?
0: නිකි නිකි.
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
4: සීනෙක තනි වෙලා.
5: FM 93.5. FM 93.7. ලකන. Radio ITN.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවසාදරයි විනාඩි 54යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්න ඕනේ දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව ගැන. ස්ථාවර තැන්පතුවක් කියන එක අපේ ජීවිතේ ඕනම කාලෙක අපිට ඕන වෙන දෙයක්. එතකොට බයක් නැතුව ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඔයාට අමාරු කාලයක් ආවත් අර බය වෙන දෙයක් නැහැ. ඔයාලඟ ස්ථාවර තැන්පතුව තියෙනකොට ඒකෙන් ඔයාට ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම ස්ථාවර තැන්පතුවක් දාගන්න ඕනේ කියන එකම කරගන්න බෑ. හරි විශ්වාසයක් තියෙන තැනක්, හරි වගකීමක් තියෙන තැනක් අපි හොයාගත්තේ නැත්තම්. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔයාගේ ළඟම තියෙන RDB ශාඛාව තියෙන්නේ. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියලා කියන්නේ RDB බැංකුවට. ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ ස්ථාවර තැන්පතුව RDB බැංකුවත් එක්ක ආරම්භ කරන්න. ඒකට ඔයාට අවශ්‍ය කරන ඉහළම පොලිය ලැබෙනවා RDB බැංකුවෙන්. RDB බැංකුව ගැන මතක් කරනවා වගේම දැන් ඕනම කෑමක් කටට රසට හදාගන්නකොට ඔයාට ඒකත් විශ්වාසයෙන් වගකීමෙන් තියෙන තැනක් ගැන, ඒ කියන්නේ තියෙන ප්‍රොඩක්ට් එකක් ඕන වෙනවා ඒකට. නැත්නම් රසකාරක වර්ණක කෘතිම දේවල් අඩංගු වෙලා තියෙන දේවල් පාවිච්චි කරොත් ඒකෙන් ඔයාගේ කෑම රස වෙන්නේ නැහැ වගේම ඒ කෑමවල කිසිම ගුණයක් නැහැ. ඉතින් අර අපි කියන්නේ තනි වචනයෙන් වස කියලා. නොදැනුවත් හරි අපි වස තමයි එතකොට ආහාරයට ගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයා හරිම නිෂ්පාදන තෝරගන්න කෙනෙක් නම් ඔයාගේ කෑමවලට අනිවාර්යෙන් ඔයාගේ ගෙදර කුස්සියේ තියෙන දෙයක් තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. කුළුබරු ටික ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඕනම ගෙදරක විජය නමින් කුළුබරු ටික තියෙනවා කියලා දන්න. ඉතින් එතනින් ගියාට පස්සේ විජය නිවහනින් දැන් වෙනත් නිෂ්පාදන රසක් දෙනවා. විජය නූරුස්, විජය ඉතිහාප පිටි, රතු ඉන්දියාප, සෙදු ඉන්දියාප, මේ කියන හැම ප්‍රඩක්ට් එකක්ම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. විශ්වාසයෙන් ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන වර මෙලදී ගන්න පුළුවන්කම තියෙනවා. හවස 4:56.

0: නොබුදු මිහිඳු හිමි. පූජ්‍ය ගෝණදෙණියේ සීවලී ස්වාමීන් වහන්සේ.
1: උතුම් ලෝතුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සමරන මේ කාලේ අපිට උන්වහන්සේ ගැන මොනතරම් කතා කරන්න, ඒ වගේම උන්වහන්සේගේ ගුණ සිහිපත් කරන්න තිබෙනවද? පින්වතුනි, මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීමත් එක්ක තමයි අපිට මේ බෞද්ධ සිරිත් විරිත් සියල්ලක්ම සකස් කරගන්න හැකියාව ලැබුණේ. එහෙම නැතිනම් මේ යහපත් සිරිත් විරිත් කිසිම ආකාරයකින් අපිට ලැබෙන්නේ නැහැ. පින්වතුනි, උන්වහන්සේ නිසා තමයි අපි අද මේ තෙරුවන් වන්දනාව පවා අපි මේ සිද්ධ කරන්නේ. ඒ වගේම තෙරුවන් වන්දනාව ගාථාවෙන් කියලා අපි වඳින්නේ. ඒ වගේම යහපත් පුරුදු අපි ඇති කරගෙන තියෙන්නේ, වැඩිහිටියන්ට සැලකීම, ඒ වගේම දෙමාපියන්ට සැලකීම, භික්ෂුන් වහන්සේට වන්දනාමාන කිරීම, දන් දීම, ඒ වගේම චෛත්‍ය රාජන් වහන්සේට වන්දනා කිරීම, බෝධින් වහන්සේට වන්දනා කිරීම ආදි වශයෙන් මේ සියලුම චාරිත්‍ර විදි වන්දනාමාන මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ ආභාසයෙන්ම ලැබිච්ච දේවල්. ඉතින් එහෙමනම් අපිට කෙතරම් මෙහෙයක් ඒ තුලින් සිද්ධ වුණාද කියන එක පිළිබඳව හිතන්න පුළුවන්කම තියෙනවා. ඔබට උතුම් තුනුරුවන්ගේ සරණින් සියලු යහපතම උදා වේවා, ලෙඩ දුක් දුරු වෙලා නිරෝගී සුවය සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඔබට තෙරුවන් සරණයි.

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස පහයි විනාඩි 15යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්නේ විජය නිෂ්පාදන ගැන. විජය කුලබර ටික නම් ඔයා දන්නවා. ඉතින් ඕනම ගෙදරක ඕනම ගෘහණියක්ගේ ගෙදර කුස්සියේ තියෙනම නිෂ්පාදන පළක් තමයි විජය කුලබර කියලා කියන්නේ. දැන් හවසට තේකක් එහෙම බොන්න ඕනි කියලා හිතනවා නම් ඔන්නාට පුළුවන්කම තියෙනවා කහට රසට හොඳ තේකක් බොන්න. වර්ණක දාලා නැතුව තේ පාට ගන්නෙ නැතුව ඔන නියම තේකොළ වලින් හදා ගන්න නියම තේකුඩු එකක් තියෙනවා. විජය තේකොළම මිලදී ගන්නට පුළුවන්කම තියෙන. එහෙම නැත්නම් කෝපි එකක් බොන්න හිතනවා නම් ඔන කෝපි රස හොඳටම තියෙන විජය කෝපික වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපේ රසේ රටේ සම්මත බෙදෙන විජය නිෂ්පාදන වසර 30කට එහා පැත විශ්වාසයත් එක්ක තමයි පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි අපි අතරටපත් වෙන්නේ. ඉතින් විජය නිෂ්පාදන මිලදී ගන්නකොට ඔන අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව මිලදී ගන්න මතක තියාගන්න. අනුකර නිෂ්පාදන වෙළඳපොලේ හැම තැනම තියෙනවා. හැබැයි විජය නොමට කිට්ටු වෙන්න බෑ. ඒ නිසා ඔයා විජය නිෂ්පාදන මිලදී ගන්නකොට විජය ලාංඡනයේ තියෙනවද කියලා බලලම විජය නිෂ්පාදන මිලදී ගන්න ළඟම වෙළඳ සැලෙන් හරි සුපිරි වෙළඳ සැලෙන් හරි. ඒ දෙකම RDB ගැන මතක් කරන්න ඕනේ. RDB බැංකුව ගැන දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. අදන දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB ශාඛා දිවයින පුරාම 272ක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ආට අවශ්‍ය මූල්‍ය පහසුකම් ඔබ වෙනුවෙන් ලබා දෙන ඕන් සූදානම්ගෙන ඔයාට පුළුවන්කම තියෙනවා. දැන් ස්ථාවර තැන්පතුවක් එහෙම දාගන්න ඕනි කියලා හිතනවා නම් ඔයා ඒ වෙනුවෙන් ඔයාට ඉහළම පොලිය ලැබෙනවා RDB බැංකුවෙන්. යන ළඟම තියෙන RDB ශාඛාවට ගිහින් වැඩි විස්තර දැනගන්නත් ඔයාට මතක් කරනවා. හවස 5:17

0: ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසු බිට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි. වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි. දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: කටේ පිටපසට වෙන්නකෝ
2: මෑණියෝ.
1: සෙව්වන්දි මෑණියෝ.
2: සෙව්වන්දි මෑණියෝ. අපි දන්නවා මේ රතේ ඔබතුමේක කියලා. ඒත් අපිට කාරණාවකට මේ රතේ සර්ච් කරන්න සිද්ධ වෙනවා.
1: නුඹය හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න.
0: දෙයියන්ගෙම පිහිටයි.
3: අයියෝ.
2: පොඩි අවුල කටුසෙක් ඉන්න පාට මාරු කරන්න.
3: රයිට් රයිට් කරමු කරමු. මොකද්ද පල්ස් එකක්ද ඩිස්ක් එකක්ද එම නැත්තම් ට්‍රකක්ද රේලක්ද මොකද්ද කන්දි?
2: ට්‍රකක් බන් ට්‍රකක්.
3: රෑට කරමු රෑට කරමු.
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
5: හවස 5 විනාඩි 22යි.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලි ISO GMP තත්ත්ව සහතික ලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ලකාණ්ඩ රේඩියෝ ITN
2: අවස පහයි විනාඩි 23යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්න ඕනේ, දැන් අලුතින් ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නව නම්, ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නව නම්, සහලාශිතෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඹරුම් ආශිතම හරි අඹරුම් කර්මාන්තයක් වෙන්න පුළුවන්. නැත්නම් පොල්තල් හිදින මොකක් හරි බිස්නස් එකක් ඔයා පටන් ගන්න හිතනව වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය යන්ත්‍ර ගන්න ඔයා හොඳ තැනක් ඔන්න බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්, හොයනව වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් තමයි මාක්ස්මන් හෝල්ඩිංස් තියෙන්නේ. දැන් සහල් ආශ්‍රිතව ව්‍යාපාර කරන හිමිකරුවන්ගේ අනිවාර්ය මැෂින් ටික තියෙන්නේ ඩෝම නවින් කියලා අපි දන්නවා. මාක්ස්මන් හෝල්ඩිංස් එතෙන් ආමිලදී ගත. ඉතින් ඒ නිසායි ඔබටත් කියන්නේ, ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න, ඔයාට සහල් ආශ්‍රිතව ව්‍යාපාරයක් කරනවා නම් ඔන්න ස්ටීම් බට්ට ඉන්න පොඩියට පටන් ගන්න ව්‍යාපාරවලට සහල් ආශ්‍රිතව තවදුරටත් දියුණු කරගන්න නම් ඔයාගේ ව්‍යාපාරය ඔන්න ඒකටත් අවශ්‍ය කරන කණු දෙක එලිවේටර් යන්ත්‍රය ඔන්න මාක්ස්මන් හෝල්ඩිංස් ඉතින් වට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඇඹරුම් ආශ්‍රිත මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඇඹරුම් යන්ත්‍ර, පොල්තල් හිඳින යන්ත්‍ර, මේ ආදී යන්ත්‍ර සියල්ලම වට පුළුවන්කම තියෙනවා. අලවියෙන් පසු හොඳම හොඳ සර්විස් එකක් දෙන හොඳම හොඳ සේවාවක් දෙන මාක්ස්මන් හෝල්ඩිංස් ඉතින් ඔන්න මිලදී ගන්න. නොම්බර 30 කැල්හෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම අතරේ ප්‍රසිද්ධයි. ඒක තමයි මාක්ස්මන් හෝල්ඩිංස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. අරගෙහින් වාට අවශ්‍ය කරන යන්ත්‍ර හොන්න මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. කතා කළාත් ඉස්සර දැනගන්න අවස්ථාව තියෙනවා. 011 1177 579 579 011 1177 579 579 කෝල් එකක් දෙන්න. කැමරික රස කරගන්න කොට ඔනවා විජය නිෂ්පාදන මිලදී ගන්න අමතක කරන්න එපා. විජය නිෂ්පාදන කියලා කියන්නේ කුළුබඩු සන්නාමය. ඔන්න විජය නිෂ්පාදන වලින් හදාගන්න කෑමක් රස නොවි කියෙත්තියෙන්නේ කොහොමද? ඉනිසවාර ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් විචේ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.

0: කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: හවස 5 විනාඩි 36.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
3: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN.

මුතු උරුමයක උල්පත මෙහින් තලා පුදබිම මිහින්තලා පුදබිම වන්දනා කරන සදහවතුන් ආරාධනා ගලට නැගීමද අනිවාර්යෙන් සිදු කරන්නකි. ආරාධනා ගල ලොකු කුඩා කාගේ සිතේ ඇඳුන චිත්‍රයකි. මිහිඳු හිමියන් දේවානම් පියතිස්ස රජුට තිස්ස තිස්ස යනුවෙන් ආරාධනා කළේ ආරාධනා ගල මත සිට බවයි ජන විශ්වාසය. මිහිඳු මාහිමියන් ලක්තිවදී සිදු කළ ප්‍රථම ධර්මදේශනයට එක් රැස්වන ලෙස සුමන සාමණේරයන් වහන්සේ විසින් දෙවියන්ට ආරාධනා කළේ ආරාධනා ගලේ සිට බවද විශ්වාසයක් පවතී. මෙහිදී මිහිඳු මාහිමියන් දෙවියන් උදෙසා පුත්‍රචානන් වහන්සේ වදාළ සමචිත්ත පරයාය සූත්‍ර දේශනාව දෙවියන් උදෙසා සිදු කළ බව පූජාවලියේ සඳහන් වේ. මහින්දාගමනේ සදාතනික සංකේතයක් වූ ආරාධනා ගල පිහිටි උතුම් මිහින්තලා පුණ්‍ය භූමිය සද

Abi Bengua. වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: අනේ සුදු කිව්වම ෂෝයි. හැබැයි ඉතින් එහෙම කියන්න එපා. දිනෙත් දැනගත්තොත් ඒකටත් මට බනි.
2: ඉස්සරහම සුදු කියන්නේ මට ඔයගෙන මතක් කරන්න බනි.
1: මං ගිහලාට ඒකක් හදාගෙන එන්නම්. ඔයා දවසම වැඩ කරාම.
3: තිමිර උඩු මත අධ්‍යක්ෂණයක්.
4: ඔයා නිකම්ම ඕකේ කරලා කිසිම දෙයක් චෙක් කරන්න නෑ. එහෙම බෑ. වගකීමෙන් වැඩ කරන්න.
1: ආදි මම වගකීමක් ඇතුව තමයි වැඩ කරේ. ඕක මගේ වැරද්දක් නෙමෙයි.
4: එහෙනම් දැන් කාගේද වැරද්ද?
1: නිකිනිගේ.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
5: සීනික තනි වෙලා
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
3: හවස 5:40යි දැන්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: පොසොන් පොහේ උදාවත් සමග අනුරාධපුරයේ මුල් කරගෙනමින් රටපුරා ආමිස හා ප්‍රතිපත්ති පූජා. ඩෙංගු අවදානම ඉහළට. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්. ප්‍රහාර නැවැත්වීමට ඉරානය එකඟ වෙයි.
3: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: හවස 5:52 දැන්
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 6479

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: හවස පහයි විනාඩි 56යි වෙලාව. විජේ නිෂ්පාදන ගැන වගේම RDB බැංකුව ගැනත් මතක් කරන්න ඕනේ. කවද මුලින්ම මතක් කරන්නේ? විජේ නිෂ්පාදන ගැන මතක් කරලා ඉන්නම්. කැමැටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්නව නම් එකතු කරගන්න ඕන. කොළබඩු සන්නාමය වෙන්න ඕනේ විජය කියලා දැකවා ගන්න. විජේ නිෂ්පාදන අපේ රසේ රටේ සමට බෙදෙන අර ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්. සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතුවක් වදා ගන්නවා නම් ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිවාට දැන් RDB බැංකුවෙන් ලැබෙනවා. RDB කියලා කියන්නේ දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඉතින් ළඟම තියෙන RDB ශාඛාවට යන දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා විහිදිලා. ඔයාට වගකීමෙන් විශ්වාසෙන් යන්න පුළුවන් තැනක් තමයි ඔයාගේ RDB බැංකුව ළඟම තියෙන. විශ්වාසයේ වගකීම් අපි හැම වෙලෙම හිතනවා. හැබැයි අපේ මුදල් වලදී අපි ඒක දෙපාරක් තුන් පාරක් හතර පාරක් විතර හිතනවා. මොකද අපේ මුදල් ටික පරිස්සම් කරලා පරිස්සමක් තියෙන තැනකට දෙන එක තමයි අපිට වටින්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔයාට RDB බැංකුව ගැන මෙච්චර මතක් කරන්නේ. හවස 5:58 දැන්.

0: රාත්‍රියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN

0: දවස 6යි විනාඩි 13යි දැන්.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: තිමිර උඩල මත නිර්මාණයක්.
3: සුදු බේබි යන උඩට යවන නැන්ද මේ අපේ ඔෆිස් එකේ ඩ්‍රයිවර් මහත්තයෙක්. අපි අර තේ එකක් දෙමු නේද? මහන්සිත් ඇතිනේ. ඩ්‍රයිවර්ලට තේ බොන්න කම්පැනි කැන්ටිම තියෙනවා. ගෙවල් ලස්සේ දාගෙන එහෙම තේ දෙන්නේ නැහැ. සුදු බේබි යන උඩට. නැන්ද පව් නේද? මේ ගෙවල් වල වැඩ සිද්ධ වෙන විදිහක් තියෙනවා. සුදු බේබි ඇවිල්ලා ඒ විදිය වෙනස් කරන්න ඕනේ නැහැ. යන්නයි කිව්වේ උඩට.
0: සිහිනක තනි වෙලා.
4: නිකිලි. මොකද ප්‍රශ්?
5: මොකද නැස?
4: මෙතන ඉන්න මොකක් අය හිතාගෙන ඉන්නේ මම මෙතන වෙන දේවල් දන්නේ නැහැ කියලා. මම මෙතන වෙන හැම දෙයක් ගැනම දන්නවා. නිකිලි. ඔයගන ගන්නවා.
0: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
6: සිහිනක තනි වෙලා.
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
0: හවස 6 විනාඩි 15යි වෙලාව. මේ වෙලාවට කසහගල ග්‍රීන් සුපර් එක ගැන මතක් කරන්න ඕනේ. දැන් කසහගල ග්‍රීන් සුපර් වෙතින් ඔබට ලබා දෙන නැවුම දෙකීමක් කියලා දන්නවා. මොකද වාසි රසක් එක තමයි ඔන්න කසහගල ග්‍රීන් සුපර් අලුත් වෙලා තියෙන්නේ. මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් වගේම ඔන්න දැන් රුපියල් 25,000ක මිලදී ගැනීමේදී ඔයාගේ අවශ්‍යතාවයට අනුව ඔන්නවට ඩෙලිවරි පහසුකම නොමිලේම ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔන්න ඒ chance එක ලැබෙන්නේ කසගල ග්‍රීන් සුපර් වෙතීම විතරයි. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා නවුම් අද්දකීමක් එක්ක මේ වාසි සියල්ලම ලබා ගන්න කසගල ග්‍රීන් සුපර් එකට ගියොත්. ඒ වගේම තමයි මේ වෙලාවේ RDB ගැන මතක් කරන්න ඕනේ. දැන් RDB කියලා කියන්නේ දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියලා ආදන්න. දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා. ඔබට පුළුවන් ඔබට අවශ්‍ය මූල්‍ය පහසුකම් ඔබ වෙනුවෙන් ලබා දෙන උන්සුදනම්ින් නිසා ඔයාට පුළුවන් ඔයාගේ සේවාවන් ඔන්න කිසිම කරදරයක් නැතුව විශ්වාසයෙන් වගකීමෙන් ගිහින් ලබා ගන්න. දැන් ස්ථාවර තැන්පතුවක් එහෙම දාගන්නවා හිතන වරන් ඒ වෙනුවෙන් විශ්වාසවන්ත තැනක් හොයන වරන් RDB තියෙන්නේ වෙනුවෙන් යන ළඟම තියෙන RDB ශාඛාවට ඔයාගේ ඔයාට පුළුවන්කම තියෙනවාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් RDB බැංකුවෙන් ලබා ගන්න. හවස 6 විනාඩි 17යි දැන්.

0: FM 93.5, FM 93.7, La Kanda, Radio ITN.
1: හවස 6 විනාඩි 21යි. ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
0: දෙක්යා සුරකින් මගතොට. La Kanda, Radio ITN.

0: FM 93.7 Lakhana Radio ITN
1: ඔබ කෝටිපති සිහිනය අද සැබෑවේද රාත්‍රි 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
2: අවස 6යි විනාඩි 25යි වෙලාව අපිට යන්න වෙලාව හරි යන කලින් ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාගේ වාසනාව දැන් අතටම ගන්න chance එකක් ගන්න. එදම ගොවිසුදු ලොතරැයි ඔයාලට පුළංකම තියෙන පුංචි රුපියල් 40කින් ඔන්න ඔයාගේ වාසනාව ඔයාගේ අතටම ගන්න. ජයග්‍රහයික ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. 46කින් අරබෙන සුපිරි තැග්ගක් එක සතිය දින 7ම දිනුම් මුද්‍ර ලොතරැයි තමයි ගොවිසුදු ලොතරැයි කියලා කියන්නේ. පුංචි රුපියල් 40ක් වියදම් කරලා වැඩි වැඩියෙන් ගොවිසුදු ලොතරැයි ඔන්න මිලදී ගන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මතක් කරන ඕනේ විජය නිෂ්පාදන ගැන. දැන් රැට මොනාහරි වෙනසකට එක්ක හදන්න ඕනි කියලා හිතනම නම් ඔන්න නූඩල්ස් එකක් එහෙම හදා ගන්නව නම් විජය නූඩල්ස් එක වට ගන්න පුළුවන්කම තියෙන. ඇලෙන්නේ බැරි වෙන්නේ නැතුව ප්‍රශ්න නැතුව නියම රසට නියම විදිහට නූඩල්ස් එකක් හදා ගන්නවට පුළුවන්කම තියෙන. ඒ වගේම විජය කුළුබඩු ටික අමතක කරන්න බෑ. ඉතින් මේ හැමදේම වට පුළුවන්කම තියෙන විජය නමත් එක්ක අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය නමින්ම මිලදී ගන්න. එහෙනම් අදට ගෙහින් එන්න සුබ දවසක්.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: на столе.
1: මෙහිදු මහරහතන් වහන්සේ බුදුදහම රැගෙන ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් පොහොය අදයි. පොසොන් උදාවත් සමග අනුරාධපුරේ මුල් කරගනිමින් රටපුරා ආමිස හා ප්‍රතිපත්ති පූජා. ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට එක්ව කැපවීම සැමගේ වගකීමක් බව ජනපති කියයි. ඩෙංගු අවදානම ඉහළට. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්. ප්‍රහාර නැවැත්වීමට ඉරානය එකඟ වෙයි.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දෙලංක ලියනාරච්චි. ලක්වාසි ජනතාව බුදුන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගයට යොමු කළ උතුම් පොසොන් පුන් පොහොයේ දිනය අදටයේදී තිබෙනවා. අනුබුදු මෙහෙදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්තිය උත්තිය සම්බල බද්දසාල යන ස්වාමින් වහන්සේද සුමන සාමණේරයන් වහන්සේ සහ බණ්ඩුක උපාසක යන ධර්මදූත පිරිස සදහම් පණිවිඩ රැගෙන අද වැනි දිනක ලක්දිවට පැමිණියා. මෙහෙදු මහරහතන් වහන්සේට දීවානම්පියතිස්ස රජතුමා හමුවන විට රජු ඇතුළු පිරිස මුවදඩයමේ නිරත වූ බව ඉතිහාසයේ සඳහන්. රජතුමාට චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව බුදුසසුන පිහිටවීමේ ආරම්භය සටහන් වූයේද අද වැනි උතුම් දිනකයි. දමදිව ධර්මාශෝක අධිරාජයාගේ දායකත්වයෙන් පැවැත්වූ තොන්වන ධර්ම සංගායනාවෙන් පසු රටවල් නවයකට ධර්මදූත කණ්ඩායම් පිටත් කර හැරුණු බව ශාසන ඉතිහාසයේ සඳහන්. එම ධර්මදූත ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ වඩා සාර්ථක වුණා. එවකට ලක්දිව පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රටවැසියන් බුදුදහම වැළඳ ගත්තා. බුදුදහම ව්‍යාප්ත වීමත් සමග මෙරට ආගමික, සමාජීය, සංස්කෘතික හා ආර්ථික යන ශ්‍රේෂ්ඨවල පුනර්ජීවය සිදු වුණා. මෙහෙදු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් පසු දින අනුරාධපුරයේදී දේශනා කළ විමානවත්තු, පේතවත්තු සහ සත්‍ය සංයුක්ත දේශනාව සහ අනුලා දේවිය ඇතුළු 500ක් කාන්තාවන් සෝවාන් ඵලයට පත් වුණා. ලාංකීය ජනතාව ලොව කිසිම සංස්කෘතියකට ගැති නොවේ ස්වාධින ලෙස නැගී සිටියේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහොය දිනේ ලැබුණු බුදුදහමේ ආලෝකයේ ඔස්සේ. මේ උතුම් පූජනීය දිනේදී දිවයිනේ සෑම විහාර විහාරස්ථානයකම ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. ස්වාධින රූපවාහිනිය සෑම පුන් පොහොය දිනකම ගෙන එන සවනක් රැස් වැඩසටහන අද පැවැතුණේ ඇමිලිපිටිය පල්ලිවැද්ද ශ්‍රී සංකපාල රජමහා විහාරස්ථානයේ සිටයි. විහාරේ භාරකාර පූජ්‍ය කොකාවල කෝසල ස්වාමින් වහන්සේ උදෑසන ධර්ම දේශනාව සිදු කළා. දාන, ශීල, භාවනා ආදී පින්කම් රැසක් අද දවස පුරා ගෙන ඒමට කටයුතු යොදා තිබුණා. සෑම පොහෝ දිනකම ලක්කඩ ගුවන් විදුලිය ගෙන එන සාසනාලෝක වැඩසටහනද මෙවර විකාශය කෙරුණේ සංකපාල රජමහා විහාරස්ථානයේ සිටයි. ශිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීමට එක්ව කැපවීම සියලු දිනාට අද දවසේදී පැවරී ඇති අත්හළ නොහැකි වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පොසොන්පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. ජාතියක් ලෙස නැගී සිටීමේ ශක්තිමත් අත්තිවාරමක් අධ්‍යාපනයේ පරිවර්තනයක් ඇති කළ බුදුදහම පන්සල පිරිවෙන බවට පත් කරමින් සමාජ මෙහෙවර ඉටු කළා. වන් අභිමානවත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක වත්මන් උරුමකරුවන් වන අප සියලු දෙනා සමාජය තුළින් වියකී යන සාරධර්ම සහ හරපද්ධතීන් ජලය කැඳවාගෙනෙමින් ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට කැපවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා. පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන ඇතුළු සියලු සන්දර්භයන් තුළට ශිෂ්ටත්වය කැඳවාගෙනීමේ අරගලයේ නිරතව සිටින බවද ජනාධිපතිවරයා සිහිපත් කරනවා. මෙම පොසොන් පුන් පොහොය දිනේ සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේ බව ජනාධිපතිවරයාගේ සිය පණිවිඩයෙන් පෙන්වා දෙනවා. පොසොන් පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කරන්නේ පොසොන් පොහොය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ආගමික සිදුවීමක් පමණක් නොව ජාතික චින්තනය, සංස්කෘතිය සහ සදාචාරාත්මක ජීවන රටාව පරිවර්තනය කළ ඇතිහාසික සංසිද්ධියක් බවයි. අද අපේ රට නව බලාපොරොත්තු සහිත මාවතකට යොමු වී ඇති අතර එය සාර්ථක කර ගැනීමට සියලු දෙනා එක්වී යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙනවා. මෙතර ශ්‍රී ලාංකේය අධ්‍යාත්මික ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරන පොසොන් පොහොය සෑම හදවත් තුළ වෛරය වෙනුවට මෛත්‍රියත් අසාධාරණ වෙනුවට යුක්තිය ජනිත කරවන්නා බව විපක්ෂ නායක සදී ප්‍රේමදාස මහතා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. පොසොන් පොහොය සමග ශ්‍රී ලාංකේය සමාජයට ලැබුණු අතීත උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් රැකදීම සඳහා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමින් වහන්සේ පෙන්වා දෙනවා. පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
2: අතීතේ අපේ මුතුන් මිත්තන් තුල තිබිච්ච ඒ උදාර මානුෂීය ගුණාංග අපේ වර්තමාන ජන සමාජයේ යලි පෝෂණය කර ගනිමින් බුදුදහමින් අපට උගන්වන අපට උරුම කර දුන් උදාර ශික්ෂණය ඒ වගේම උදාර මානුෂීය ගුණාංග අපේ හදවත් තුල පෝෂණය කරගෙන අතීතේ මේ රටට ලැබිච්ච ඒ විශිෂ්ට විරුදාවලිය යලි අර්ථවත් කරන්නට වර්තමානයේ අපි ඔසොන් පුර 15ක් පොහෝ දවසේ අදිටන් කර ගනිමුයි කියන පණිවිඩය ලක්වැසි හැම දෙනා වෙත ප්‍රකාශ කරන්නට කැමැති.
1: ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මෙහින්තලේ අනුරාධපුර අටමස්ථානයේ සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. මෙවන් විට අතිවිශාල පිරිසක් එම පූජා නගරය වෙත පැමිණෙමින් සිටින අතර පරිසරයට හානි නොකරමින් ආගමික වතාවත්වල නිරතවන් ලෙස වැඩබලන අටමස්ථානාධිපතී පූජ්‍ය ඉතලවැටුණු වැවේ ඥානතිලක ස්වාමින් වහන්සේ ඉල්ලා සිටිනවා.
3: පොසොන් කියන අරමුණ අපි තියගන්න ඕනේ. ගහට කොළට ඇලට දොළට සතාට සිව්පා වගේ පවා ජීවිතවල වටිනාකමක් දීපු දිනයක්. එනිසා අපේ ජීවිතයලෝ මෙලෝ දෙලෝ ආලෝකේ ලබා ගැනීම සඳහා සැලසුම් සුසුම හෙලන්නට මේ ආධ්‍යාත්මික සුද්ධ භූමියට ඇවිල්ලා ඔබ සාදුකාර දීලා වන්දනා කරලා ප්‍රාර්ථනා කරන්නේ ඔබේ ජීවිතයට අධ්‍යාත්මය ලැබේවා. ලක්ෂ ගානක් එන ජනතාවගෙන් කුංචි කාරණයක් ඉල්ලන්නත් කැමති. එනකොට මේ පලාතර එනකොට මේ ගස්කොළන් පුරාවිද්‍යා ස්මාරක මේ පරිසරය ස්වභාව ධර්මයන් එක්ක ජීවත් වෙන මේ බුදුදහම ස්පර්ශ කරන්න එන ඔබ මේවා රැකලා දෙන්න. අපේ මුතුන් මිත්තෝ එදා ඉඳලා රැකලා දීපුණු මේ ඓතිහාසික පුදු බිම්වල තියෙන ඓතිහාසික සිද්ධස්ථාන බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේවා රැකගෙන ආරක්ෂා කරගෙන අපි ඉදිරියට යන්න ඕනේ. ඉදිරියේ ඉන්න අනාගත පරපුරට මේවා දායාද කරන්න ඕනේ. නිසා ගුණගරුක සංවරයකට පත් වෙලා පරිසරය රැකගැනීමෙන් තමන්ගේ ජීවිතයට ආධ්‍යාත්මික පොසොන් දිනය ආශිර්වාදයක් කරගන්නා ලෙස සිහිපත් කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
1: අනුරාධපුරයේ වෙත පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් රසක් සැලසීමට නගර සභාව ඇතුළු අංශ පියවරගෙන තිබෙනවා. කැලිකසල බැහැර කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන දෙරණ සහ නොදිරණ කසල ක්‍රමවත් ලෙස බැහැර කරන මෙන් පොසොන් කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. පොසොන් පොහොය පුරා නිලැඳුමෙන් නිලධාරීන් 3000කට වැඩි පිරිසක් ඇතුළු නිලධාරීන් 4000කට අධික පිරිසක් රාජකාරිවල යොදවා ඇති බව උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා පවසනවා.
4: අපේ විශේෂයෙන්ම ඉල්ලීමක් කරන බැතිමතුන්ගෙන් හැකිතාක් තමන්ගේ වාහන පූජා භූමියෙන් පිටත සූදානම් කරලා තියෙන රථවාහන ගාල් වෙත යොමු කරන්න කියලා. ඒ රථවාහන ගාල් සියල්ලටම අපි පොලිසියෙන් ආරක්ෂාව සපයලා තියෙනවා. අනෙකුත් සනීප ආරක්ෂක පහසුකම් සියල්ල සම්පූර්ණ කරලා තියෙනවා. රථවාහන ධාවනය කරන රිදුරු මහතුරුන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා බීමත්ව හෝ විෂමද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කිරීම සිදු කරන්න එපා. ඒ වගේම අන්තරායදායක ලෙස අපරීක්ෂාකාරී ලෙස අනිත් අයට හිරිහැරවන ආකාරයෙන් වාහන ධාවනය කරන්න එපා. රංචු ගැසී යතුරු පැදි පාපැදි ආදී පදවන්න එපා. ජීවිත ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් 320 පමණ අපි යොදවලා තියෙනවා. අපි හඳුනාගත් වැව් 21කට මෙම නිලධාරීන් යොදවලා තියෙනවා. ජීවිත ආරක්ෂක නිලධාරීන් බැතිමතුන්ගේ අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා ජීවිත ආරක්ෂක නිලධාරීන් සිටින ස්ථානවල පමණක් දියනැම සඳහා භාවිතා කරන්න. කිසිම කෙනෙක් අඳුර වැටුණාට පසුව රාත්‍රී කාලයේ දියනැමට අපි අවස්ථාව ලබා දෙන්නේ නැහැ.
1: මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 18000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දන්සල් පැවැත්වීම අනිවාර්ය වන අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කරනු ඇත. අනුරාධපුර පූජා භූමි ආශ්‍රිතව පමණක් දන්සල් 200කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙනවා. එම දන්සල් සඳහා අනුරාධපුර නගර සභාවේ විශේෂ උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.
5: විශේෂයෙන්ම වෙසක් පෝයට සාපේක්ෂව පොසොන් උත්සව වෙනුවෙන් දිවයින පුරා දන්සල් විශාල ප්‍රමාණයක් තවුක්කන්ධාරි කාර්යාලවල ලියාපදිංචි වෙලා තියෙනවා. වැඩිම දන්සල් ප්‍රමාණයක් උතුරු මැද පළාතෙනුත් ඒ වගේම අනෙකුත් දන්සල් විශේෂයෙන් වයඹ පළාත නැගෙනහිර පළාත වැනි ප්‍රදේශවලනුත් දන්සල් විශාල වශයෙන් වාර්තා වෙනවා. කෙසේ වෙතත් කොළඹින් බැහැර ප්‍රදේශවල දන්සල් වැඩි ප්‍රමාණයක් තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. කොහොම වුණත් දන්සල් ලබා දෙන බැතිමතුන්ට විශේෂයෙන්ම අපිට කියන්න තියෙන්නේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම නවත්තන්න උත්සාහ කරන්න, විශේෂයෙන් ප්ලාස්ටික් භාවිතා කරලා දෙන උණුසුම් පාන වර්ග, සිසිල් පාන වර්ග සහ ආහාර වර්ග පිළිබඳ අපි විශේෂ අවධානය යොමු කරලා පරීක්ෂා කරලා බලනවා. ආහාර ගබඩා කළ හැකි ප්ලාස්ටික් පමණක් ආහාර ගබඩා කිරීම සඳහා යොදා ගන්න කියන එකත් අවධාරණය කරනවා. ඒ වගේම පොලිතීන් භාවිතය ගැන තාමත් සැලකිලිමත් වෙන්න උණුසුම් සහ සිසිල් ආහාර වර්ග පොලිතීන් තුල ගබඩා කිරීම ඉතාමත් අවධානම් කටයුත්තක්. ඒ සම්බන්ධව වැඩි අවධානය යොමු කරලා කටයුතු කරන්න.
1: දේශීයත්වයේ සාරධර්ම සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීමෙන් රටක සැබෑ සංවර්ධනය උදා කරගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. අනුබුද්ධාභිවන්දනා පෙරහරේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. දෙවුලපිටිය ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව අනුබුද්ධාභිවන්දනා පොසොන් කලාපය සංවිධානය කළේ පළමු වරටයි. එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ රටක සැබෑ සංවර්ධනය උදාවන්නේ භෞතික සම්පත් දියුණු කිරීමෙන් පමණක් නොව දේශීයත්වයේ සාරධර්ම සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීම තුළින් බවයි.
6: රටක සැබෑ සංවර්ධනය ළඟා කරගත හැකි වෙන්නේ භෞතික දියුණුවෙන් පමණක් නොවේ. සෑම පුරවැසියෙකුගේම හදවත් තුළ දේශීයත්වය, අපේ සාරධර්ම සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීමත් එහි අත්‍යවශ්‍ය සාධකයක්. අද ඔබ ගන්නා වූ මේ සාධනීය උත්සාහයේ යහපත් ප්‍රතිඵල තව වසර කිහිපයකින් අපට දැක ගන්නට හැකි වෙනවා. විශේෂයෙන්ම ප්‍රදේශයේ දරු පරපුර තුළ එකිනෙකා කෙරෙහි ගරු කරන යහපත් සිතුවිලි, සහෝදරත්වය සහ පොදු අරමුණු වෙනුවෙන් එක්ව වැඩ කිරීමේ සාමූහික හැඟීම් වර්ධනය වීමට මෙය මහා පිටුවහලක් වන බව නොඅනුමානයි. අපට මතකයි පසුගිය කාලයේ දේශපාලන වශයෙන් විවිධ දුර්වල මතවාද පතුරවමින් මාලිමාව බලයට පත්ව හොත් ආගමික වතාවත් විහාරස්ථානවල දානය පුණ්‍ය කර්ම මෙන්ම ඓතිහාසික දළදා පෙරහැර පවා අත්හිටුවනවා කියලා ඇතැම් පාර්ශවයන් සමාජය තුළ අනියත බියක් ඇති කිරීමට උත්සාහ කළා. නමුත් අද වන විට ඒ සියලු මතවාද අසත්‍ය බව ප්‍රායෝගිකවම ඔප්පු වී තිබෙනවා. මෙරට අභිමානය වූ ශ්‍රී දළදා පෙරහැර පවා වෙනදාටත් වඩා උත්කර්ෂවත් අයුරෙන් සහ ක්‍රමානුකූලව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම රාජ්‍ය අනුග්‍රහය සහ දායකත්වය අප රජය විසින් උපරිමයෙන් ලබා දී ඇති බව මම මේ මොහොතේ ගෞරවයෙන් මතක් කර සිටිනවා.
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරන තොරණු දම්සර පොසොන් කලාපය මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී අද පස්සුරු වී ආරම්භ වෙනවා. අමාත්‍ය අනිල් චාන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මොනීර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොසොන් කලාපය ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා. අනිද්දා දක්වා පැවැත්වෙන පොසොන් කලාපයට පහන් කූඩු, බැතිගී ප්‍රසංග, දන්සැල් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් ඇතුළත් එයයි තාක්ෂණයෙන් නිර්මාණය කළ ජාතික කතා නැරඹීමට මෙන්ම අටමස්ථානය ඇතුළු දඹදිව පූජනීය ස්ථාන දැකබලා ගැනීමටද ජනතාවට අවස්ථා උදා කර දී තිබීම විශේෂත්වයක්. මේ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත සදීප සෙනවිරත්න.
7: ලංකාද්වීපයට බුදුදහම වැඩම කරවමින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවන ලද අද මේ පොසොන් පොහොය දිනේ දවසේදී ස්වාධීන රූපවාහිනිය සුවිශේෂී වැඩ කටයුත්තට මුල පුරන්නටයි සූදානම් ඉන්නේ. විශේෂයෙන් මේ දින කිහිපය පුරාවට, ඒ කියන්නේ 29, 30 සහ ජූලි පළවෙනිදා කියන දින කිහිපය පුරාවට තුරුණු දම්සර ITN සමග ජාතික තරුණ සේවා සභාව එක්වමින් පොසොන් කලාපයක් අපේ රටේ සියලු දෙනා වෙනුවෙන් තිරින කරන්නට අපි සූදානම් ඉන්නවා වගේ තමයි ඔබට මතක් කරන්නට අවශ්‍ය වන්නේ. ඉතින් මේ ප්‍රදේශයට එහෙම නැත්නම් මහරගමට ඔබ පැමිණෙන කෙනෙක් නම් අමතක කරන්න එපා. අද රාත්‍රී 7:00 පසුව මේ ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයට පැමිණෙන්නට අනිවාර්යයෙන්ම අපි ආරාධනා කරනවා පැමිණෙන්න කියලා මේ මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයට. ඉතින් ඔබට මේ මං ළඟ තියෙනවා වගේම වගේ හරි අපූරු පහන් කූඩු දැක බලා ගන්නට, ඒ වගේම බැතිගී වල ඒ රසය විඳ ගන්නට, ඒ වගේම දන්සල් මේ සියලු දේම ඔබ වෙනුවෙන් විවෘත බව අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඉතාමත් ඉහළ තාක්ෂණයෙන් යුක්තව දඹදිව ඇතුළු අටමස්ථානයේ ඔබට වන්දනාමාන කරගන්නටත් මේ ස්ථානයට පැමිණියොත් හැකියාවක් ලැබෙනවා. අද දවසේදී අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ ITN තුරුණු දම්සර පිසොන් කලාපය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. හෙට සහ අනිද්දා දිනයන්හිදීත් ඒ වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම ජාතික තන්න සේවා සභාවේ සභාපතිතුමා නීතිඥ සුපුන් විජේරත් මහත්මයා, ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගරු සභාපති ප්‍රියන්ත වෙදමුල මහත්මයා, මේ ඇතුළු සම්භවනීය ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් තමයි අද දවසේදී මේ තුරුණු දම්සර ITN පොසොන් කලාපය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. එනිසා මේ පොසොන් මහේ මේ සියලු දේ අත්විඳින්න අපි ආරාධනා කරනවා බැතිසිතින් යුතුව ඔබට මේ ජාතික තන්න සේවා සභා පරිශ්‍රයට පැමිණෙන්නට කියලා.
1: කෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන සිවිල් සංවිධාන සහ ව්‍යාපාරික ප්‍රජාවෙක්ව සංවිධානය කරන සත්‍යාලෝක පොසොන් කලාපය කෑගල නිදහස් මාවතේදී අද ආරම්භ වෙනවා. පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරිකා තවුද මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොසොන් කලාපය ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා. හෙට දක්වා පැවැත්වෙන පොසොන් කලාපයට පහන් කූඩු, බැතිගී ප්‍රසංග, දන්සැල් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් ඇතුළත්. පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන දන්සැල් ආශ්‍රිතව ඉවතලන ද්‍රව්‍ය හේතුවෙන් ඩෙංගු ඉහළයාමේ අවධානමක් ඇති වී හැකි බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් දන්සැල් සඳහා භාවිත කරන ප්ලාස්ටික් ඇතුළු බඳුන් බැහැර කිරීමේදී විශේෂ අවධානය යොමු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 51,000 ඉක්මවන අතර ඩෙංගු මරණ සංඛ්‍යාවද 31 දක්වා හීල ගොස් තිබෙනවා. ඩෙංගු අධි අවධානම හමුවේ නිවාස ඇතුළු සියලු පරිශ්‍ර පිරිසිදු කිරීමේ ඩෙංගු මර්ධන වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මෙම දීර්ඝ සතියන්තයේ ඩෙංගු මදුරුවා මැඩලීමේ ශ්‍රමදාන සඳහා යොදා ගන්නා ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඩෙංගු අවධානම් තත්ත්වයකට පත්වුවද ජනතාව තවමත් ඒ පිළිබඳව සිය වගකීම් ඉටු නොකරන බවට සෞඛ්‍ය අංශය චෝදනා කරනවා. මෙම පසුබිම හමුවේ තම වගකීම් ඉටු කරමින් තමාවට පරිසරය පිරිසිදු කිරීම සඳහා කටයුතු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍ය ආරියරත්න මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
8: අපි දන්නවා මේ වෙලාවේ ඇත්තටම ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ලංකාවෙන් හම් වෙලා තියෙනවා. මේකට එක ප්‍රධාන හේතුවක් තමයි තම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු නොකිරීම ලෙස අපි දකින්නේ. මොකද රජයකට විශේෂයෙන් නගර සභාවලට සහ පළාත් පාලන ආයතනවලට තියෙන වගකීම, ඒ කියන්නේ පිරිසිදු කිරීමේ වගකීම ඇරුණම ඔබේ නිවෙස්වල ඔබේ ගෙවත්තේ පිරිසිදුකම් පිළිබඳ වගකීම් පැවරෙන්නේ ඔබටමයි. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබේ අතේ තියෙන අතිමහත් වගකීම ජාතිය වෙනුවෙන් ඉෂ්ට කරන්න, ඔබේ නිවස පිරිසිදුව තබා ගන්න බොහොම සැලකිල්ලෙන් ඉන්න කියලා.
1: කංකසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලගුණාංශය දැනුම් දෙනවා. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා. හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොත්විල් දක්වා වෙරළ ටොබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2-3 දක්වා ඉහළ යාමේ හැකියාවද පවතිනවා. එබැවින් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දේවරහා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි දැනුවත් කෙරෙන්නේ. වසර ගණනාවක් ප්‍රමාද වී තිබූ පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයෙන් සහ සක්‍රියව සිදුවන අවස්ථාවේ ඊට බාධා නොකරන ලෙස ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටිනවා. එම ඉල්ලීම සිදු කරමින් ඔවුන් පැරිස් නුවර රිපබ්ලිකන් චතුරාශ්‍රයේදී විරෝධතාවක්ද පැවතුවා. ප්‍රංශයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙම විරෝධතාවට සහභාගී වූ අතර එය සංවිධානය කළේ ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානයයි. විරෝධතාවයෙන් අනතුරුව පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සීපත් කිරීමද මෙහිදී සිදු කෙරුණා. දෙට්වා සිලිකුණාටුව හේතුවෙන් පීඩාව

0: ආමේදී මූල්‍යාධාර චෙක්පත් පිරිනැමුණා. ජනප්‍රිය ගායන ශිල්පී රුක්මනා සිත මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මියන විට 48 වන වියේ පසු වුණා. ප්‍රසංග වේදිකාවේ සහ සජීවී ප්‍රසංග ශේෂ්ත්‍රය තුල සිය ජනප්‍රියත්වය තහවුරු කරගත් රුක්මනා සිත ගායන ශේෂ්ත්‍රයේ ඔහුටම ආවේනික සලකුණක් වෙනවා. මතකයේ වැලි බොරු චෝදනා හැමදාම ආවත් ජීවිතයේ අපේ එක්වෙමු ඇතුළු ගීත නිර්මාණ රැසක් රසිකයන්ට දායාද කළ ඔහු My Name Is බඳු චිත්‍රපටයේ සංගීත කටයුතු සඳහාද දායකත්වය ලබා දී තිබෙනවා. ගැටුම් නවතා යලි සාකච්ඡා සඳහා පිවිසීමට ඉරානයේ සහ ඇමරිකාව එකඟ වී තිබෙනවා. ඒ අනුව ඇමරිකානු සහ ඉරාන බලධාරීන් හෙට දිනේ කටාර් රාජ්‍යයේ දොහාහිදී හමුවීමට සැලසුම් කර ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රුත් මාධ්‍ය ජාලය හරහා සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙන්නේ. පසුගිය සතියන්තයේදී ගල්ෆ් කලාපය හරහා ඉරානය සහ ඇමරිකාව එකිනෙකාට ප්‍රහාර එල්ල කරගත්තා. හෝමුස් සමුද්‍ර සන්ධියේ වාණිජ නැව් ප්‍රහාරවලට ලක්වීමත් සමග ඉරානය සහ ඇමරිකාව අතර නොසන්සුන්තාවය උග්‍ර වුණා. ඉරානය සිය මුල් ප්‍රහාරයේ වගකීම ප්‍රතික්ෂේප කළද කුවේට් සහ බහරේන් යන රටවල පිහිටි ඇමරිකානු හමුදා පහසුකම් ඉලක්ක කර ගනිමින් ඇමරිකා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අර්ගව් ප්‍රකාශ කළේ මෑතකදී එල්ල වූ ඇමරිකා ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මෙන්ම අවබෝධතා ගිවිසුමද උල්ලංඝනය කිරීමක් බවයි. ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකකින් පහළ බැස තිබෙනවා. ඒ බටර් ඉන්දිය කොදෙව්වන් නමුවේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලැබුණු පරාජයත් සමග එය අනුව ශ්‍රී ලංකාව සිව්වනි ස්ථානයේ සිට 6 ස්ථානය දක්වා පහත වැටුණා. ඇන්ටිගුවා හීස විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගයේදී බටර් ඉන්දිය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 217කින් පරාජය කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකාව පහළ බැසීමත් සමග බංග්ලාදේශය සහ ඉන්දියාව පිළිවෙලින් සිව්වන සහ පස්වන ස්ථානය දක්වා හිල ගොස් තිබෙනවා. තරඟ 8කදී ජයග්‍රහණ 7ක් සහ පරාජයක් සමග ඔස්ට්‍රේලියාව WTC ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර දකුණු අප්‍රිකාව සහ නවසලන්තය දෙවැනි සහ තුන්වැනි ස්ථානවල සිටිනවා. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලබන මාස 3 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙහිදු මහරහතන් වහන්සේ බුදුදහම රැගෙන ලක්දිවට වැඩම කළ උතුම් පොසොන් පොහොය ආදායි. පොසොන් උදාව සමග අනුරාධපුරයේ මුල් කරගනිමින් රට පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජා. ශිෂ්ට සම්පන්න රාජ්‍ය ගොඩනැගීමට එක්ව කැපවීම සමගේ වගකීම බව ජනපති කියයි. ඩෙංගු අවධානම ඉහළට. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්. ප්‍රහාර නැවැත්වීමට ඉරාන එකඟ වෙයි. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින් නිමාවට පත්වනවා. යලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: මම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා දෙත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176779579
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සමානුග්‍රහය
1: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 011 7679 579
2: වෙලාව රාත්‍රී 7යි.
3: සුභ සන්ධ්‍යාවක් අයිබෝවන්. මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමගින් අප අදත් හමුවන්නේ පොසොන් පුර පසළොස්වක පොහොය අද. පොසොන් පොහොය තුළ අපි කතා කරන විශේෂම මාතෘකාව මොකක්ද කියලා කිව්වොත් ඒ මහින්දාගමනය. මහින්දාගමනයත් එක්ක ශ්‍රී ලංකේය අපට හිමිවුණු දේවල් මොනවද? ඒ හිමිවුණු දේවල් වල බලය අද දක්වාම අපි මේ කතා බහ කරන වචනයක් ලියන කියන දෙයක් දක්වාම අපි වරගෙන ඇවිල්ලා තියෙනවා. දෙවුණු ශිෂ්ටාචාරයක අතිශයින්ම සංස්කෘතික වටිනාකම් අගෙන මිනිස්සු වෙනහෙට ජීවත් වෙන්න මහින්දාගමනය අපිට පාර කියලා තියෙනවා. ඉතින් අපි එහෙනම් අද සඳදිය දහර තුළ ඔබ හමු වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහින්දාගමනයෙන් පසුව ලංකාවේ ඇතිවුණු කලා සාහිත්‍ය ප්‍රබෝධය ගැන. කොහොමද වසරින් වසර මේ දේවල් ගත වෙලා ඇවිල්ලා අද වෙන විට පවතින තත්ත්වයට ලං වෙලා තියෙන්නේ කියන කාරණාව. ඉතින් ගොඩක් ලාවට සාරවත් භාවය, ගුණවත් භාවය ගැන කතා කරනකොට, එහෙමත්නම් ඕනෑම දෙයක හරයාත්මක පැත්ත ගැන කතා කරනකොට, දියුණුවකට වැඩියෙන පිරිහීමක් ගැන කතා කරන්නට සිදුවෙනවා දෝ කියලා හිතෙනවා. කෙසේ නමුත් අපි අද බොහොම සුන්දර අපේ මතකයේ රැඳිලා තියෙන ගීතාවලියක් තෝරගෙන මේ කතා බහ අරගෙන යන්නට සූදානම් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා අද ලකන සඳදිය දහර සමගින් එක්වන්නට කියලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය කල්යاني විජේසුන්දර මහත්මියට. අයිබෝන් සුභ සන්ධ්‍යාවක් ඔබතුමීට.
4: අයිබෝන් මොනිකා සුභ සන්ධ්‍යාව.
3: කොහොමද මේ දවස්වල අධ්‍යනාංශයේ කටයුතුත් එක්ක කාර්ය බහුලද? කොහොමද ඔබතුමිය මේ අලුත් කෘතියක් එහෙමත් ජනගත කරන්න සූදානම්
4: මොනිකා? මේ දවස්වල ඇත්තටම විශ්වවිද්‍යාලයේ වැඩත් එක්ක මගේ ශාස්ත්‍රීය වැඩ කීපයකුත් කරගෙන යනවා. ඔබ කිව්වා වගේම කෘති දෙකක් මේ වෙනකොට යම්තාක් දුරට වැඩ අවසන් වෙමින් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මගේ ශාස්ත්‍රීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය ශාස්ත්‍රයට සම්බන්ධව ගෙවිගෙන යන්නේ.
3: අපි අද මේ කතා කරන්න තෝරගත්ත මාතෘකාව සහ ඒකට අපි එකතු කරගන්න ගීතාවලියත් එක්ක අපිට ගොඩක් දේවල් ගීතෙන් ගීතයට කතා කරගෙන යන්නට පුළුවන්කම ලැබෙවි. අපි මුල්ම ගීතෙන්ම ආරම්භ කරමු. මේ ගීතය ෂෙල්ටන් පෙරේරා ගායනා කළේ. අපි කියනවා මේ ජීවිතේ සාමාන්‍යයෙන් අපි එදිනදා කතා බහදී තරුණයින්ට එහෙම අපි උපදෙස් දෙනවා, කොහොම හරි ගොඩ යන්න බලන්න, කොහොම හරි ගොඩ යන්න මොකක් හරි ක්‍රමයක් හොයාගන්න උත්සාහ කරන්න, කවදා මේ නරකාලියෙන් ගොඩ එන්නද ගොඩ යන්න බලන්න. ගොඩ යන්නට බලාපොරොත්තු වෙන අය එගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ?
4: ඔව් මොනිකා, මං හිතන්නේ අපි අද කතා කරන්නේ මහින්දාගමනය සම්බන්ධයෙන් වුණාට, මහින්දාගමනය නිසා අපිට මේ සා විශාල බුදුදහම, මේ අටලොස් කුලයක ශිල්ප ශ්‍රේණීන් මේ සියල්ලම ලැබෙන්නේ බුදුන් වහන්සේගේ බිහිවීමත් සමග. ඒ නිසා මං හිතුවා අපේ මේ ගීතාවලියේ මුලින්ම මේ අපේ සංසාර චක්‍රය අනේක වාරයක් විවිධ ආත්ම වටා කැරකෙනවා මොනිකා. ඉතින් මේ ගීතය ඔබ කිව්වා වගේම මේ එගොඩහ මෙගොඩහ කියන වචන දෙකත් එක්ක මතුපිටින් ඉතාම සරලයි වගේ පේනවා. ඒ වගේම සිදුවීමත් හරිම ස්වභාවිකයි. ඒත් මේ තොටියා විශේෂ කෙනෙක්. ඒ තමයි වියපත් වුණ බුදුන් වහන්සේ. හරියටම කියනවා නම් පිරිනිවන් පාමට ලං වෙලා ඉන්න බුදුන් වහන්සේ. මේ කතා කරන ගංගාව තමයි සංසාරයේ තොටියා පැදගෙන යන පහුර තමයි අපේ මේ අපේ බුදුන් වහන්සේ දේශනා කරපු 84,000 ධර්මස්කන්ධය. ඉතින් අන්ධකාරයට සමාන කරලා තියෙන්නේ අපේ ජීවිතය, වෙලාගෙන තියෙන මේ මෝහන්ධකාරය කියලා මං හිතනවා. එහෙමත් නැත්නම් සංසාරයේ තව තවත් දික් කරන කෙලෙස් ධර්මතාවලින් පෙරලා ඉතිරිලා ගියපු ලෝකෙක අපි ජීවත් වෙන්නේ. අපි දන්නවා බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙච්ච වෙලාවේදීත් අන්තිම වරට පවා මේ බියකරු සසරින් එතරවන්න තමයි ලෝක සත්වයාට ආමන්ත්‍රණය කරේ. ඉතින් අන්නේ ආමන්ත්‍රණය ගීතයකින් අහන්න අපිට ලැබෙන්නේ ඔබ කිව්වා වගේම මේ විශේෂ ගීතයෙන්. එතකොට බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච බුදුගුණ ගීත අපිට ඕන තරම් මතක් වෙනවා. ඒ අතරේදී මේක විශේෂ වෙන්නේ මේ බුදුන් වහන්සේ දක්වන ගොඩහ එම නැත්නම් ඊතර මේ උත්තරීතර නිවන් පුරයට යන අය තව කවුද ඉන්නේ කියලා අන්තිම මොහොතේ පවා විමසා බලනවා. ඉතින් බුදුන් වහන්සේ කියන්නේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් අවුරුදු 45ක් පුරාම ධර්මයේ දේශනා කරපු කෙනෙක්. උන්වහන්සේ පරිනිර්වාණයට ආසන්න වුණාමත් කිව්වෙම අපමාදෝ අමත පදන් කියලා. ඉතින් ඒ නිසාම පමානෝවි කුසල් රැස් කරන්න, ඒ වගේම සංසාරයෙන් ඉක්ොඩ වෙන්න කියන ආරාධනාව මේ ගීතයේ පුරාවටම අපිට දැනෙනවා. ඉතින් මේ සංසාරයේ එහෙම නැත්තම් ගංගාවේ කෙලවරක් නැහැ, ඒක අනෝමයි. ඒ වගේම උන්වහන්සේ දැන් මහලුයි මහන්සි, මේ නිසා ප්‍රමාද වෙන්න එපා කියලා ඒ අපිට මහා පරිනිබ්බාන සූත්‍රයේ ඇහෙන කතාවම මොනික මේ ගීතය ඇතුලේ අපිට දැනෙන්න තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මට හිතුනේ මේ ගීතය අපි අද තෝරගන්න ඕනේ කියලා. ඊළඟට මේකේ ගඟුල අනෝමයි අද මට වෙහෙසයි කියලා තියෙනවා. ඉතින් අනෝමා කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ හැරලා යන වෙලාවේදී පැවිදි වීමට ඊතර වුණ ගංගාව. ඉතින් මේ ගංගාව අපි ඉන්දියාවේ බොහෝ ගංගාවල තියෙන කාන්තාවන්ගේ නම. ඉතින් ඒක කියනකොට අපිට එක දිගට මතක් වෙනවා. ඉතින් බුදුන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාලයේදී උන්වහන්සේ ආනන්ද දැන් මට වෙහෙසයි මම මහලුයි කියලා කියපු වචන ටිකම මම හිතනවා ඉතාම අපූර්වට මේ ගීතයේ සඳහන් වෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ ගීතයේ මතුවෙන තොටියා, ගංගාව, ඒ වගේම මේ අඳුර, අඟුල මේ කියන ඍජු සංකේතවලට එහා ගියාම අපිට පේනවා මේ ගීතයෙන් කතා කරන්නෙම අපි අපේ ජීවිතයෙන් එගොඩ විය යුතුයි කියන පණිවිඩය කියලා.
3: සඳදිය දහරතල අපහළ පළපු ගීතයක්.

0: සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර අහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්ව ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැන් ඔබ ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර්. සඳතිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමයි ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1200ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 677 579 දුරකථන අංකයට.
0: සඳදිය දහර
1: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන සඳදිය දහර සමග ඔබ අචර නන්දමාලනී ගායනා කරන ගීතයක් අපි ඊළඟට අහන්නේ. මම හිතන්නේ මේ ගීතය වැඩිම වතාවක් වාදනය වෙන දවස තමයි අද. පහන් උනාලව උතුම් සරාසඳ පොසොන් පොහෝ දවසේ. මම හිතන්නේ වසර ගණනාවක් පුරා අපි විජයවතරණේ ගැන කතා කරනවා, කුවේණි සහ ඒ යක්ෂ ගෝත්‍රික ජනතාව ඒ ආදි වාසීන් පිළිබඳව අපි කතා කරනවා. ඒ සියල්ලත් එක්ක මහින්දාගමනයෙන් එළිය වුණු අපේ රට, එතනින් එහාට අපි අර දක්වා ඇවිල්ලා තියෙන ගමන ගැන කතා කරනකොට ඇත්තටම මේ වචන කිහිපය ඉතාම හොඳින් අර්ථ ගැන් වෙනවා. පහන් උනාලෝ උතුම් සරාසඳ පුසුන් පොහෝ දවසේ.
2: ඔව් මොනික, දැන් දැන ක්‍රිස්තුපූර්ව 3 වෙනි වගේ වෙනකොට අපේ රටේ රාජ්‍ය නායකයා පවා පොහොය දවසක දඩයම් කරන කාලෙක තමයි අපි ජීවත් උනේ. ඉතින් අන්න ඒ වගේ කාලෙක තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස මිහින්තලයට වැඩම කරන්නේ. ඒ වැඩම කිරීමත් එක්කම අපේ රටේ මිනිස්සුන්ගේ මහා සංස්කෘතික චින්තන විප්ලවයක් ඇති වෙනවා. අර ගස්කල් වලට වැඳ වැඳා හිටපු මිනිස්සු ඒකෙන් මිදෙන්න පටන් ගන්නවා. නිකම් ගින්නට වැඳ වැඳා හිටපු මිනිස්සු බුදුන් වහන්සේට පහන් හඳුන් කූරු පූජා කරන්න පටන් ගන්නවා. ඊළඟට මලවුන්ට පින් අනුමෝදන් කරන මට්ටමට මිනිසුන්ගේ චින්තනය වෙනස් වුණා. ඉතින් මේත් එක්ක තමයි මිහින්තලාව අපිට ගොඩක්ම සමීප වෙන්නේ. දේවානම්පියතිස්ස රජුරෝ සහ මිහිඳු හිමියන් අතර ඇති වුණු අපි කියන අඹ ප්‍රශ්නය තමයි මං හිතන්නේ ලෝකෙ මම දකින පළවෙනිම බුද්ධි පරීක්ෂණය මොනිකා. ඉතින් ඒකේ තියෙන ඒ සන්නිවේදන වටිනාකම ගත්තහම මේ ගීතයේ පද රචනය සිදු කරපු පූජ්‍ය රූපහා සුමන ජෝති හාමුදුරුවෝ ඉතාම අපූර්වට මේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම සහ සද්ධර්මයේ ආගමනයත් සමග ඇති වුණු ආධ්‍යාත්මික සුවය, ලංකාවේ ඇති වුණු ආධ්‍යාත්මික සුවය කියාපාන්න මේ වචන එකතු කරගන්නවා. මිහින්තලාවෙන් හමන සිසිල් සුළඟේ දහම් අමා බිඳු පැතිරලා යන ආකාරය, ඒ වගේම පාපයෙන් මිදිලා සදාකාලික සැනසීම අත්කර ගැනීමේ පරම ප්‍රාර්ථනය මං මේ ගීතේ ඉතාම මනවින් චිත්‍රණය කරලා තියෙනවා. එතෙන් බුදුන් වහන්සේ ලංකාවට, බුදුන් වහන්සේගේ ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අපේ රටට ලැබෙනවා. එතකොට මෙන්න මේ සිදුවීම තමයි පොසොන් පොහෝ දවසක මිහින්තලා ගලමුදුනේදී සිද්ධ වෙන්නේ. ඒ පද හරහා ලාංකේය බෞද්ධ ශිෂ්ටාචාරයේ ආරම්භය, සිදුවුණු ආකාරය, ඒ වගේ මේ පින්වර පරිසරය, ඒ වටපිටාව මං හිතනවා අපේ මනසේ ඉතාම මැනවින් චිත්‍රණය කරන්න මේ ගීතය යොදාගෙන තියෙනවා. ධර්මයේ තියෙන සිසිලස, ඒ වගේ මේ සැනසීම, මිහින්තලා කඳුමුදුනෙන් හමාගෙන එන සිසිල් සුළඟට තමයි මේ පද රචකයා උපමා කරන්නේ. සුළඟත් එක මුළු මහත් පරිසරයේ පුරාම පැතිර යන්නේ බුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේ දේශනා කරපු සද්ධර්මය කියලා මේ ගීතයේදී සඳහන් වෙනවා. පවෙන් මිදී සිත නොහිම්සෙනේ විඳ නිවන් පුරේ සැඟවි. ඇගී අවසාන පදපේරිය හරහා බෞද්ධයාගේ උත්තරීතර අරමුණ මතු කරන්න මේ ගීත රචකයා මහන්සි වෙනවා. ලෞකික ලෝකයේ පවෙන් එමත් නැත්නම් අකුසලයෙන් මිදිලා මෙත් සිත පෙරටු කරගෙන මං හිතනවා මේ පොසොන් පොහෝ දිනේ සසර දුක කෙලවර කරලා නිවන් පුරේ සදාකාලික සැනසීම ලබා ගැනීමේ පරමාර්ථයේ ප්‍රාර්ථනය මේ ගීතයේ ඉතාම පූර්වට පෙළගස්සලා තියෙනවා කියලා.

0: සෞන්දර්යාත්මක ව්‍යමන
1: සඳදිය තහර
2: මානවීය ප්‍රමේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳදිය තහර ආදරෙන් අහගෙන ඉන්න ඔබ අද සඳදිය තහර අපේ සොඳුරු හමු වෙමු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය කල්යනි විජේසුන්දර මහත්මිය සමග අපි යනවා වෙවියන් දෙසලා බරලස ගායනා කළ ගීතයක් අහන්න. අපි අර සඳදිය තහර ආරම්භයේදී සඳහන් කළා වගේ අපි අහලා දෙන කතාවක් අඟුලිමාල කියන තමන්ගේ ජීවිතයේ ඉලක්ක අරමුණු වෙනුවෙන් සටන් කළ දිරිමත් ශිෂ්‍යයා වැරදි ගුරු උපදේශය නිසා නොමගට ගිය වෙලාවේ අඟුලිමාලගේ ජීවිතයේ මේ සංසාර ගමන නතර කරන්න බුදුහාමුදුරෝ දේශනා කළ වචන කිහිපය. අඟුලිමාල මම නැවතී සිටිමි, ඔබත් නවතින්න කියලා. මේක අපිට මේ නවතින්න තිස්සයි මේ නොදුවන් මුවාගේ පස්සේ කියලා කියන කතාවටත් මම හිතන්නේ මේත් අපි දුවන්නේ සංසාරයේ තමයි දුවීම කරන්නේ. ඉතින් මුවාගේ පස්සෙන් ගියා වුණාට අපි යන්නේ මේ අපේ කර්ම චක්‍රය ගෙවමින් තමයි මේ ගමන යන්නේ.
3: මේ ගීතේ මං හිතන්නේ ලංකාවේ අපේ බෞද්ධ ඉතිහාසයේ අතිශයම වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරන මිහින්තලා පුදබිතේදී ඇමුණු ඓතිහාසික ප්‍රකාශනය. ඉතින් සාමාන්‍යයෙන් අපේ රජ කෙනෙකුට තමන්ගේ නමින් ආමන්ත්‍රණය කරනවා කියන තැන මේ වික්ෂිප්ත භාවයට මේ රජුරුවන් පත් වෙන්නේ. එතකොට සාමාන්‍ය මිනිස්සෙකුට බියක් ඇති වෙනවා රජ කෙනෙකුට නාමයෙන් නමතන්න. ඉතින් මේ නිසා තමයි මං හිතනවා මේ මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කරලා මොනිකා මේ සිද්ධ කරන්නේ රටේ ප්‍රධානියම තමයි මුලින්ම අල්ලගන්නේ. ඉතින් එහෙම නොවුණා නම් මං හිතනවා මේ දහම මේ තරම් ඉක්මනට අපේ රටේ ප්‍රචාරය කරගන්න බැරි වෙයි කියලා. මොකද රාජ්‍ය නායකයා තමාගේ පැත්තට හරවා ගත්තාම තමන් ඒ කියන්නේ බුදු දහම අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක ඉන්නවා කියලා දැනගන්නවා. මොකද අශෝක රජ ධර්මාශෝක රජුරුවත් එක්ක තියෙන හිතවත්කමක් මෙතනක් තියෙන නිසා ඉතින් මේ ධර්මද්වීපයක අභිමානය හදවත්වලට දැනෙන විදිහට ඒ වගේම සිත් නිවි සැනසෙන දවසක අපිට හිතන්න ඉඩ සලස්සනවා මේ ඝනවනාන්තරයක් මැද්දෙන් වේගයෙන් දුවගෙන යන මුවෙක්. ඒ වගේ මේ පස්සෙන් දුන්නක් ඇතැතිව දුවන තිස්ස රජුරු ඉතින් දේවානම්පිය කියන අභිධානය එතුමට ලැබිලා තියෙනවා. මේ පාලකයාව වචනයකින් නතර කරන්න නවතින්න තිස්ස ඇයි මේ නොදුවන් මුවාගේ පස්සේ මේ ගීතය ඇතුලේ කතා කරන්නේ මේ මිස්සක පව්ව පාමුලදී මුළු ලෝකයම නතර කරවනේ අතිශය ගාම්භීර කරුණාවන්ත හඬ කියලා මං හිතනවා. රටක රජ කෙනෙකුට නමින් අමතන්න තරම් එඩිතර වෙනවා. ඒ වගේම තමයි රජුරුවෝ තැති ගැනිලා වටපිට බලනකොටත් සමනාමයන් මහරජ කියලා නියුණු සරයෙන් අමතන්න පුළුවන් මිහිඳු මහරහතන් වහන්සේ මං හිතනවා මේ ගීතයේදී අපිට ඉතාම හොඳින් මවා පෙන්වන්න මේ ගීත රචකයා සමත් වෙලා තියෙනවා. මේ අපේ ලංකාවේ තියෙන අඳුර දුරලන්නේ වගේම සිරිතන් සතුන් මැරීමේ ඒ ප්‍රචණ්ඩත්වයෙන් රජකම මුදුව ගත්තාම වඩා පහසු ඊට යටින් ඉන්න අයව ඉතරාතිරංගවල මිනිස්සුන්ව මේ වගේ ගලව ගන්න. ඉතින් ඒ නිසා අවිහිංසාව වපුරවන්න, ඊළඟට ධර්මය රට පුරා ප්‍රචාරය කරන්න, ඉතින් මේ විදිහට බුදුදහමේ සිසිලස විඳින්න අවස්ථාව ලැබුණේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් නිසා. මම කැමතියි මේ ගීතය නැවත සිහිපත් කරවන්න.

0: මසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදමැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL100.

0: casa.
1: ත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: I'm going to live a new green life.

0: සමයක් වේවා. RDB බැංකුව. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ. TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.
1: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්, දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම.
4: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහරහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ NLP මේකා පව ගැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLP මෙගා පව ලොතරැය්‍ය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සඳදිය තහර.
0: පුසන් පොහෝ දිනේදී ඇහෙන බැතිගී අතරේ අපිට මේ ගීතය නිරන්තරයෙන්ම ඇහෙනවා. අදත් මේ ගීතය බොහෝ තැන්වලදී අපේ රටේ ඇහෙන්නට ඇති. පුසන් පොහෝ දින පුන් සඳ පායා කාන්ති දේ අඹරේ.
3: ඔව්, අපේ මං මේ ගීය තෝරගන්න හේතුනේ මොනිකා, අපේ මුල් කාලීන ග්‍රැමෆෝන් ගීතයක් විදිහට 1940 ගණන් වල වගේ පටිගත කරපු ගීතයක්. අපේ ජාතික ගීයේ නිර්මාතෘ ඒ වගේම හෙළ ස්වභාවිත සංගීතයේ පුරෝගාමී කුණ ආනන්ද සමරකෝන් ශූරීන්ගෙන් තමයි පද සහ තනු ඒ වගේම ගායනය හැදෙන්නේ. ඉතින් මේකෙදිත් අපි කලින් කතා කරා වගේම මේ මහින්දාගමනය හා සම්බන්ධ සංසිද්ධියම තමයි කතාවට ලක්වෙන්නේ. හැබැයි මේ තැන් දෙකේදී අපි දකින්නේ දෙවිදිහකට මොනික මේ පද රචකයන් මේ අවස්ථාව නිරූපණය කරන්නේ. මෙතනදි කියනවා, තිස්ස තිස්ස යන හඬින් තිගැසී වටපිට බලන සඳේ මහින්ද ඒ මහ රහත් හිමි දැකා වැටේ දනින් සැනිනේ කියලා. එතකොට අපිට ආපහු එරලා බලන්න පුළුවන් අපේ අතීත මිහිරියාව දිහාවට. ඉතින් එදා මං හිතන්නේ ගුවන්විදුලි සේවයෙන් මුළු ලංකාවටම පොසොන් සිසිලස මේ ගීය හරහා ලැබෙන්නේ නැති 1950 ගණන් වගේ වෙනකොට. ඉතින් පොසොන් පෝය දවසට මිහින්තලාවේට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු ආකාරය, ඒ වගේම අපේ රටේ ක්‍රමයෙන් මේ බුදුන් වහන්සේගේ දේශනා කරපු 84,000ක් ධර්මස්කන්ධය මිහිඳු මහරහතන් වහන්සේගේ මග පෙන්වීමෙන් මුළු රට පුරාම පැතිරිලා ගියපු ආකාරය, ඒ වගේම ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් බවට පත් වෙලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස අපේ රටේ පැතුරුණු විදිය, ඒ වගේම අපේ සංඝ සමාජයේ පෘතුල වුණ විදිය, මේ සියලුම කාරණා මේ පොසොන් අසිරිය ගැන කතා කරද්දී අපිට අපේ මතකයට එනවා. ඉතින් මේ මතකයත් එක්ක මේ ගීතයේදී ඉතාම අපූර්වට මේ මිහින්තලා පහුව මුදුනේ සිද්ධ වුණු ඒ අසිරිමත් ධර්මද්වීපයේ උපත ගැන, ඒ වගේම මුවදඩයමේ ගියපු තිස්ස රජුරුව ගැන, මිහිඳු මහරහතන් වහන්සේගේ ආදරණීය ආමන්ත්‍රණය ගැන, ඒ වගේම අපේ දේවානම්පියතිස්ස රජුරුවන් දුන්න බිම දාලා උන්වහන්සේ ළඟ දමනය වුණ ආකාරය ඔබ කිව්වා වගේ අඟුලිමාල සිහිපත් වෙනවා. ඒ ආකාරයටම

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය තහර
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන මේ සඳදිය තහර අද පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් මහින්දාගමනයෙන් ආලෝකමත් වුණු ලංකාවේ කලාක්‍යත පෝෂණය වුණු ගීතාවලියක් තමයි අද අපි ඔබ වෙත ගෙන එන්නේ. මේ ගීතාවලිය පිළිබඳව ගීතවත් අර්ථවත් කතා බහට අප සමග එක් වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්යාණි විජයසුන්දර මහත්මිය. අපි අහන විදින ඊළඟ ගීතය අද දවසේදී මේ වෙලාවේදී මේ හඳ පායලා තියෙන දැන් වැසි නැතිනම් මේ වෙලාවේදී හඳ හොඳට පායලා තියෙනවා මේ මිදුලට ගිහිල්ලා පොඩ්ඩක් අපිට විමසිරීමත් විදිහට අපිට බලන්න පුළුවන් නම් මේ ගීතේ අර්ථයත් එක්ක ඒක හරි වටිනවා. මොකද අපි දන්නවා ලංකාවේ අපි සිංහල වාස ක්‍රමය අනුව අනුගත වෙන්නේ හදාගන්නේ මේ චන්ද්‍රයාගේ ගමන අනුව සඳ ගමන අනුව. හඳ කියන්නේ අපිට අපේ ජීවිතේ ගොඩාක් තැන්වලදී විශේෂ වෙන දෙයක්. හැබැයි මේ හඳෙන් ලැබෙන ආලෝකය එහෙම නැත්නම් ඒ ලැබෙන සිසිල මේ දේවල් එක්ක මේ අපේ හැබෑ ජීවිතයේ ඇතුලේ තියෙන අන්ධකාරය දුරු කරගන්න ඒක අපිට ආලෝකයක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අපිට පුන් සඳ දකින්න ලැබෙන්නේ පුර පසළොස්වක පොහොය දවසේක අපි බුද්ධ ධර්මය වැඩිම පෙරසක් දන්නා අදහන දර්ශනීය විදිහට ගත්තොතින් මම හිතන්නේ මේ අර්ථය වඩාත් හොඳට තීව්‍ර වෙන විදිහට මේ ගීතය අපිට අහන්න පුළුවන්. පොය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දොරේ
3: මොනික අපේ ලාංකේය බෞද්ධ ගීත සාහිත්‍යය තුළ අපිට හමුවෙන සරල සුගම වගේම ගැඹුරු මානුෂීය සහ ආගමික පණිවිඩයක් තියෙන ගීතයක් විදිහට මම මේ ගීතය හඳුන්වන්න කැමති. ඒකට හේතුව තමයි මේකේදී බාහිර පරිසරය සහ අභ්‍යන්තර ආධ්‍යාත්මය යාකරන්න සබහාදාමයේ අසිරිය මිනිස් හදවතේ ගුණධර්ම සමග සංසන්දනය කරන්න මේ ගීත රචකයා මහන්සින ඔබ කිව්වා වගේම පෝය සඳේ සඳ කිරණින් ලොවේ අඳුරු දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වෙනසේවා. අපි සාමාන්‍යයෙන් කතාවට කියනවා මේ සුවඳට වඩා වේගයෙන් ගඳ පැතිරිලා යනවායි කියලා. ඉතින් මෙතනදී ගීත රචකයාගේ ප්‍රාර්ථනාව වෙන්නේ හදවතේ නැගෙන සිල් සුවඳින් මේ පවේ දුගඳ වෙනසිලා යන්න කියලා. ඉතින් පෝය හඳ කියන සංකල්පෙම නැත්නම් ඒ ස්වභාවික ප්‍රපංචය භෞතික ලෝකයේ අඳුර නැති කරලා දානකොට මිනිස් හදවත්වල ඇතිවන සිල් සුවඳට පුළුවන් වෙනවා. ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික අඳුර එහෙම නැත්නම් අර හිතේ ඇතිවන අකුසල ධර්මයන් කෙලෙස් නැති කරන්න සමත් වෙනවා. ඉතින් බාහිර ආලෝකයේ වගේම අපේ ආධ්‍යාත්මික ගුණධර්ම වගා කිරීමෙන් තමයි අපේ අභ්‍යන්තර ආලෝකය එකසේ අවශ්‍ය බව මම හිතනවා මේ මුල් පද ටිකෙන් අපිට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා කියලා. ඒ වගේම මේ සංසාරයේ කියන කතරට අමා වැස්සක් තමයි බෞද්ධ දර්ශනය. ඒ පිළිබඳවත් තියෙනවා සසර මහා කතර මැදින් අමා ගඟුල බිහි වේවා කියලා. ඊළඟට ලෝකයේ කියන වියලි කාන්තාරය සරුසාර කරන්න බුදුන් වහන්සේගේ ධර්මය මේ චතුරාර්ය සත්‍ය අනිත්‍ය දුක්ඛනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ මේවා කොයි විදිහටද මිනිසුන්ට සම්බන්ධ වෙන්නේ කියන එකත් මේ ගීතයෙන් අපිට මේ පෝය දවසේ මතක් කරනවා. ඒ වගේම මේ සාමය සහ විශ්වීය සහෝදරත්වය කියන්නේ දේශපාලනික සහ සමාජීය මානයකිනුත් මේ ගීතය දකින්න පුළුවන්. මේ ගීතයේ තියෙන සුවිශේෂීම වටිනාකම හමු වෙන්නේ අවසාන කොටසෙන් කියලායි මම හිතන්නේ. ඒකට හේතුව තමයි මේ ආගමික සීමාවලින් ඔබ්බට ගියපු විශ්වීය සාමකාමී සමාජයක් මේ කතුවරයා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මොනිකා මේ ගීය රචනා වෙන කාලේ අපේ රටේ තිබුණු ප්‍රාර්ථනයක් තමයි මේකෙදි කියන්නේ. සතර වටින් නැගෙන මහා රණගීහඬ නෑසේවා, ඒ රණගීහඬ පරදා සාමගීත පැතිරේවා. ඒතර යුද්ධයේ බිහිසුණු බව වෙනුවට එකිනෙකා කෙරෙහි ආදරයේ කරුණාව මෛත්‍රිය පතුරවන්න කියන මුළු මහත් සමාජයකට වළංගු පොදු මානුෂීය පණිවිඩයක් මේ පෝය සඳේ සඳ කිරණින් කියන ගීතයෙන් අපිට අහන්න පුළුවන්. ඉතින් බෞද්ධ දර්ශනයේ මෛත්‍රිය කරුණාව පදනම් කරගත්ත මුළු මහත් ලෝකයාටම සාමය සහජීවනයේ වගේම ආධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කරන ගීතයක්

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ගීතයක් අපි අහන්නේ ඊළඟට. සුදෝදන රජරුවන්ට මේ තමන්ගේ එකම පුතා චක්‍රවර්ති රජෙක් කරන්න තමයි යොන වුණේ. එනිසා තමයි රම්මේ සුරම්මේ සුබ කියන මාලිගාවන් හදලා දුක කියන දේ මරණය කියලා කියන දේ ජරා ජීර්ණත්වයට පත්වීම කියන මේ කිසිම දෙයක් දැනෙන්නට ඇහෙන්නට පෙනෙන්නට නොදී තමන්ගේ පුත්‍රයාව මේ දිව්‍ය සැප සම්පත් ලබා දීලා මේ මාලිගාවල රැක බලාගත්තේ. මොකද තුන් ලෝකේටම අක්‍ර වෙන බුද්ධත්වයේ කියලා කියන දේ පිළිබඳව දැනගත්තාම දන්නවා වුණත් ඒ කාලේ වෙනකොට සොද්දොදන රජුරන්ට තමන්ගේ පුතා තමන්ගේ ළඟ සිටීම තමයි වැදගත් වුනේ. එතකොට ඒ නිසා තමයි රජ සැප වලින් ඉහළම සැප චක්‍රවර්ති රජෙකුට ලැබෙන සැප ලබන්න තමන්ගේ පුත්‍රයාට හැකි වේවි කියලා බලාපොරොත්තු වුනේ. එහිම බලාපොරොත්තු වුණු සොද්දොදන රජුරන්ට සිද්ධාත් කුමාරයාව ගිහිගේ තියාගන්නට බැරි වුණා විවාහයක් කර දෙලත්. දරුවෙකුගේ උපත සිදු වුණු ඒ දවසේම සිද්ධාත් කුමාරයා අපනිෂ්ක්‍රමණය කරනවා. එහෙම ගියපු සුදුවත් කුමාරයා කමක් නැහැ ජීවිතයේ දිනාවි යම් බලාපොරොත්තුවක් ඉටු කර ගනීවි කියන බලාපොරොත්තුවෙන් තමන්ගේ අනිකුත් පුත්‍රයින් මුණුපුරන් පිළිබඳව අවධානයෙන් සුද්දොදන රජුරෝ ඉන්නවා. නන්ද කුමාරයාත් යනවා බුදුසසුනේ පැවිදි බව ලබනවා. ඊට පස්සේ දායා දෙල්ලගෙන පසුපසෙන් ගිපු රාහුල කුමාරයාවත් බුදුසසුනට බාර ගන්නවා. අන්න ඒ වෙලාවේදී තමයි සුද්දොදන රජුරෝ කියන්නේ මේ ධාරක ස්නේහය ධාරක ප්‍රේමය කියලා කියන දේ සම්මස්ලේයට නහරවලට කිඳා බැහැලා තියෙන දෙයක්. මේක මහා පුදුම අසීරුයි දරා ගන්නට මේ වියෝවයන්. ඉතින් ඒ නිසා මෞපියන්ගේ අවසරයකින් තොරව හිමියනි දරුවන්ව ශාසනයට ඇතුළත් කරගන්නට එපා කියන ඉල්ලීම සුද්දොදන රජුරෝ කරනවා. ඒ නිසාම තමයි තමන්ගේ පියරජතුමාගේ මේ ඉල්ලීමට හේතු ප්‍රත්‍ය හරියටම පහදාගෙන තමයි බුදුරහන්සේ මෙය නීතියක් විදියට සම්මත කරන්නේ. මේ ගීතය ඇතුළේ හමු වෙන අද ලංකාවේ ජීවත් වෙන පුතුන් මං හිතන්නේ සතර වර්ගයේම නිවන් දැකීම කෙසේ වෙතත් ජීවිතයේ තියෙන ගෘහාර්ථික ප්‍රශ්න විසඳන්න තමයි ගොඩක් වෙලාවට අපි දකින්නේ. එහෙම නැත්නම් අධ්‍යාපන කඩේම ජය ගන්නට තමයි ශාසනයට පූජා කෙරෙන්නේ. එවන් පුතෙකු නිවසට එන පොතක පියෙකුගේ හිත ඇතිවන සතුටයි.
2: මොනික පොසොන් පොය දවස අපේ රටට බුදුදහම ලැබුණු දවස විදිහට අපි මතක් කරනකොට මේ බුදුදහම මිනිස්සුන්ට සමීප කරන සංඝයා වහන්සේලා අපිට අමතක කරන්නම බෑ. ඉතින් පොසොන් පොය දවසේ මේ සඳ කිරණින් මුළු රටම නැහැවිලා යන මේ පින්බර යාමික මටත් මමත් මොනිකාවත් ඔබව කැඳවාගෙන යන්න හිතුවේ. ඇය කිව්වා වගේම තමන්ගේ එකම එක පුතාව මහාන කරලා ඒ පුතාගෙන් බණ අහන්න මඟ බලාගෙන ඉන්න ආදරණීය මව්පියන් දෙපළක් ඉන්න නිවසකට. ඉතින් තමන්ගේ කුසෙන් උපන් ලේකිරි කරලා හදා වඩාගත් ආදරණීය පුත්‍රයා අද බුද්ධ පුත්‍රයෙක් වෙලා තමන්ගේ නිවසට වඩිනකොට ඒ වඩින්නෙත් වෙන මොකටවත් නෙමේ, මොනිකා කිව්වා වගේම සතර වර්ගයේ කෙසේ වෙතත් තමන්ව හදපු වඩපු අම්මා තාත්තට බුදුබණක් කියන්නට. ඉතින් එදා තමන්ගේ උකුලේ සෙල්ලම් කරපු ඒ හුරතල් බස් කියපු ආදරණීය පුතා මේ තැන්පත් ලීලාවෙන් ඉන්න ආකාරය මං හිතනවා අම්මිකුට ටිකක් දරන්න අමාරුයි කියලා. ඉතින් ඒ අම්මට ආස හිතෙනවා මගේ පුතේ කියලා තුරුළු කරගන්න, හුරතල් කරන්න. හැබැයි වර්තමාන වෙනකොට ඔහු ඒ ලෞකික බැමිවලින් මිදිච්ච සීලවන්ත භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් මෞසෙනෙහස ඉස්සරහට ආවොත් මේ බුදුසසුනේ තියෙන විනය නීති, ඒ සිල් ඇවැත් පැවතුන් බිඳෙන්න පුළුවන් කියන පණිවිඩය තාත්තා අම්මට කියන තැනක් තමයි මං හිතන්නේ මේ ගීතයේ සඳහන් වෙන්නේ. ඉතින් මට මේත් එක මතක් වෙන සිද්ධියකුත් තියෙනවා මොනිකා. මගේ ලොකු අප්පච්චිගේ පුතා මට මතකයි පහවසරේදී තමයි මහාන වෙන්න ඕනේ කියලා කවියෙන් ලියන්නේ. කවියෙන් තමයි අවසර ඉල්ලලා ලියන්නේ. ඉතින් අපි ගිහි කාලේදී සුදු අයිය කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මහාන වුණාමත් අපි පොඩි කාලේදී අපි සුදු අයිය සාදු කියලා ආමන්ත්‍රණය කරා. ඉතින් ඒ මතකයත් මට මේ වෙලාවේදී මතක් වුණා. මොකද මේ දෙමව්පියන් විදිහට තමන්ගේ දරුවෙක්ව සාසනයට දෙනවා කියන එක පහසු කටයුත්තක් නෙමෙයි. අරමුණ කුමක් වුවත් ඔබ කිව්වා වගේ අරමුණ සමාල්ලාවට හතර වර්ගයේම නිවන් දකින්නවත්, එහෙම නැත්නම් ඒ දරුවාගේ පරලෝ ජීවිතය සැපවත් කරන්නවත් නොවෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ දාණය ඉතාම අමාරු දෙයක්. ඉතින් ඒ නිසා මේ අවුරුදු 2500කට අධික කාලයක් පවතින බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සසුනට තමන්ගේ පුතණුවන් දායාද කරපු හැම අම්මා තාත්තෙකුටම මං හිතනවා මේ ගීතේ

0: මාලනී බලත් සිංහල ගයන ගීතයක්. පෙපෙන මලකට ගලන දොලකට දැනෙන බුදු ගුණ දැනෙන්නේ නැතිනම් තේරෙන්නේ නැතිනම් මම හිතන්නේ පැය 24 ගතතින් දවසේ මේ පැය 24 පුරාම බුදු බණ ඇහෙන රටක්. ඇහුණට ඒව අපි හරියට මහනවාද කියන ගැටලු ඉතිරි කරන ප්‍රශ්න දිනපතාම අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ ඇහෙන සියල්ල අපි ඒ විදිහටම ජීවිතවලට එකතු කර ගත්තා නම් අද වෙන විට මේ රට කොහෙද, අපි කොහෙද කියලා හිතන්න බැරි තරමට දියුණු, වටිනාකම් අගේන යහගුණ පිරි රටක් දේශයක් බවට අපේ රට පත්වලා තියෙවි. හැබැයි ඇත්තටම මේ බුදුගුණ ගී මෙතරම් වෙහිලත් ඒවයි අපේ හිතවලට හරියටම තේරුම් ගන්නට බැරි.
1: ඔව් මොනික, මං හිතන්නේ මේ ගීත අපි අහනවට වඩා අපිට ඇහෙනවා. අන්න ඒ නිසා වෙන්න ඕනේ ඔබ ඔය කියන තත්ත්වය අදටත් අපේ රටේ අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් අපි ජීවත් වෙන පරිසරය දිහා අපි ඇස්සරලා බැලනහම අපිට පේනවා උදේට පිපෙන මලක් හවසට පරවෙලා යනවා. ඒ වගේම කන්දක්කින් ගලා හැලෙන ඇල පාරක් ගිහිල්ලා මහා මූදට වැටෙනවා. ඉතින් මහ පොළව, අහස, ඉරහඳ මේ හැම දෙයක්ම සබඳහමේ නීතියට අවනත වෙලා තියෙනවා. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරපු ඒ විශ්වීය ශක්තිය සබඳහමේ සෑම ප්‍රපංචයක්ම නිහඬවම අත්විඳිනවා. හැබැයි මේ පුදුමය කියන්නේ මේ මොලයක් තියෙන මිනිස්සු විදිහට සදා ජීවත් වෙන අය මේ සදාකාලික දහම තේරුම් අරගෙන නැහැ. ඒ අය හිතන්නේ හැමදේම සදාකාලිකයි කියලා. ඉතින් ඒ නිසා රාගය, දේශය, මෝහය වගේ දේවල් වලින් අන්ධ වෙලා මං හිතන්නේ අපි අපේ ජීවිතවලට අනවශ්‍ය වේගයක් එකතු කරගෙන තියෙනවා. එකිනෙකා පරයා යන්න අපි පුදුමාකාර විදිහට උත්සාහ ගන්නවා. මේ පූජේමි බුද්ධං කුසුමේන නේන කියලා අපි මල් පූජා කරත් මං හිතන්නේ ඒකෙන් කියන පණිවිඩය අපි හරියට ග්‍රහණය කරගෙන නැහැ. මේ මල් පරවෙනවා වගේ අපේ ජීවිතත් විනාශ වෙනවා කියන එක අපි තේරුම් ගන්නේ නැහැ. මරණින් පස්සේ අපිට අයිති වෙන්නේ අපි ජීවිත කාලයේ එකතු කරගත්තා වූ පින්පව් කියන දේවල් කියන එකවත් අපිට මං හිතනවා අවබෝධ වෙලා තියෙනවද කියලා. ඔබ කිව්වා වගේ වර්තමාන වෙනකොට මේ මාධ්‍ය වලින් අපිට ඇහෙන දකින දේවලුත් එක්ක, ඉතින් මේ පොසොන් පොහොය දවසේ සඳදී දහරෙන් අපි මතක් කරනවා මේ දේවල් නැවත නැවත අපි මතක් කරගත යුතු කාලෙක ඉන්නේ. සබඳහම සතු ඒ ආධ්‍යාත්මික සංවේදනය මේ ගීතෙන් කියනවා. පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි කියලා. ඉතින් රචකයා පවසන්නේ මේ සබඳාමේ තියෙන අචේතනික වස්තුන් වලට පවා දැනෙන විශ්වයේ පවතින මේ සදාතනික ධර්මතාවය ඇයි මිනිසුන්ට දැනෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඒ නිසා මේකෙන් මතක් කරනවා අපි අර අපේ ධම්මපදයේ ගාථාවක තියෙන රියසක ගවය අපි පසුපස එනවා වගේම අපි එකතු කරගන්නා වූ පින්පව් සියල්ලම අපේ ජීවිතවලට එකතු කරගෙන තියෙනවා. ඉතින් මේකේ තව විශේෂ තැනක් මට පේනවා මොනික, අර ප්‍රතිවිරුද්ධ රූපකයන් දෙකක් භාවිතා කරනවා. ඉතින් මං සිංහල අංශයක නිසාද කොහෙද මට ටිකක් ඒ වගේ දේවල් වැඩිපුර පේනවා. මේක කියනවා මේ අර

රළු ගල් කුලකට බොල් මැටි පිඩකට දැනෙන බුදු ගුණ නොදැනෙන මිනිසුනි කියලා. එතකොට රළු ගල් කුලක් ඒ වගේම බොල් මැටි පිඩක් වගේ ඊටාම දැඩි දේවල් පවා බුදු පිළිමයක් බවට පත් වුණාම මිනිස්සු කොයි තරම්නම් වන්දනාමාන කරනවද, ශ්‍රද්ධා භක්තිය ඇති කරගෙන ඒවට වැඳුම් පිඳුම් කරනවද. ඉතින් ඒ වගේ අජීවී දේවල් වලින් පවා මතුවෙන බුදුන් වහන්සේගේ ගුණය ඒ සජීවී මිනිස් හදවත් තුළට කාවද්දන්න මේ ගීතය ඊටාම හොඳ ගීතයක් කියලා.

0: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන ඔබ මේ අහගෙන ඉන්නේ අද පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ සඳදිය දහන මේ අර්ථවත් ගීතවත් කතා බහට අප සමග එක් වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය කල්‍යාණී විජේසුන්දර. අපි අහමද් මොහිදීන් එදා ගායනා කළ ගීතයක් අද සමිතා මුදුන්කටුවගේ හඬින් තමයි අපිට අහන්න වෙන්නේ. මේ ගීතය සිළුමින සෑය වඳින් රම්‍ය තෞතිසා භවනේ.
1: ඔව් මොනිකා, ඉතාම ප්‍රිය කරන ගීතයක්. මම බෞද්ධ ගීත කලාවේ හමුවන, ඒ වගේම අතිශය ජනප්‍රියයි, සද්ධා පරිත අපූර්ව නිර්මාණයක්. ඔබ කිව්වා වගේම මුල් ගායනය අහමද් මොහිදීන්, පස්සේ මනෝජ් පීරිස් වගේ අයත් ගායනා කරානේ. ඉතින් මේකෙදි මම දකිනෝ අපේ තියෙනවා පොළොන්නරුවගේ රචනා වුණ පොතක් ගුරුළු බෝමින්ගේ අමාවතුර කියලා. මේ පොතේ එක තැනක සඳහන් වෙනවා සුසන්තාන දමනයේදී මේ රෑ තෝ මාතරවා මම මුළුලෝ තරවම් කියලා. කන්දක අශ්වයාට කියනවා මේ රාත්‍රියේ උඹ මාව එතර කරපම් මම මුළු ලෝකෙම එතර කරන්නම් කියලා. ඉතින් ඒ සිදුවීමත් එක්ක මේ අනෝමා ගංතෙරදී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සසර කලකිරිලා තමන්ගේ කෙස් කලඹ කපලා අහසට දහද්දී ශක්ති බිඳුන් රන් කරඬුවකින් මේ කේශධාතුන් අරගෙන ගිහිල්ලා තෞතිසා දිව්‍ය ලෝකයේ සිළුමිණි සෑය නිර්මාණය කළා කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඉතින් අද වගේ මේ පිම්බර පොහොය දවසක මිනිස් ඇසට නොපෙනෙන ඒ දිව්‍ය ලෝකයේ තියෙන සෑ රඳුන් බැඳ පුදා ගන්න අපේ සිත කැඳවාගෙන යන්න මම හිතනවා මේ ගීතය සමත් වෙයි කියලා. ඉතින් මේකත් අතීත ග්‍රැමෆෝන් යුගයේ තිබුණු ගීතයක්. මේ ගීතය ඇහෙන හැම වාරයකම සිතට මහා ශ්‍රද්ධාවක් වගේම අමුතුම සංසුන් බවක් දැනෙන ගන්නවා. ඉතින් දිව්‍ය ලෝකයේ සිළුමිණි සෑය වඳින්න සිතින් නමස්කාර කරන්න මම හිතනවා මේ ගීතයේ තියෙන වචනයක් පාසා මතු කරන සුන්දරත්වය. දැන් අනෝමා ගංගාව බාධකයක් විදිහට නෙමෙයි දකින්නේ, ගලනා මිනි කඳසේ නිල් සිසිල් ජලෙන් හොබනා කියලා. ඒතර මේ අනෝමා ගංගාවෙන් එතර වෙලා යන්න ඕනේ. හැබැයි ඒකත් දකින්නේ මැණික් කන්දක් වගේ. ඉතින් සිදුහත් බෝසතාණන් වහන්සේ ලෞකික සැප අතහැරලා පැවිදි වුණු ඒ මහා පරිත්‍යාගයේ පසුබිම මතු කරන මේ ගීතය මං ඉතාම ප්‍රිය කරන්නේ. මේකේ තියෙන පදවලින් අපිට මේ මිනිස් ලෝකේ අපිට දකින්න නැති දිව්‍ය බ්‍රහ්ම ලෝකවල වැඩ සිටින මේ දේවල් වන්දනා කරගන්න පුළුවන් විදිහේ චිත්ත සමාධියක් මේ ගීතයෙන් අපිට දැනෙන්න ගන්නවා.

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳදියතහර
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදියතහර අගෙනෙන්නේ ඔබ. අද සඳදියතහර අපේ සොඳුරු හමුවීම ආචාර්ය කල්යاني විජේසුන්දර මහත්මිය සමග එතුමිය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යතුමියක විදිහට කටයුතු කරනවා. ඒ වගේම සම්පත්දායකෙක් විදිහට විවිධ ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන් වලට නිරන්තරයෙන් එක්වෙමින් තමන්ගේ දැනුම විද්‍යාර්ථීන්ට පමණක් සීමා නොකොට ප්‍රේක්ෂකාගාරයට එහෙම නැත්නම් ශ්‍රාවකයින්ට නිර්ලෝභීව ලබා දෙන්නත් කටයුතු කරනවා. එදෙන මත් එක්ක මේ වැඩසටහනක් සඳහා සම්බන්ධ වෙන පළමු අවස්ථාව නොවන්නේ ඒ නිසාම තමයි. අප ඊළඟට තෝරාගත්ත ගීතය මම හිතන්නේ පෞද්ගලිකව මමත් ඉතාම කැමති ගීතයක්. කුඩා කාලයේදී නිරන්තරයෙන් පාසලේදී හෝ දහම් පාසලේදී ගීතයක් ගායනා කරන්න කියලා අවස්ථාවක් ලැබුණු සැනින් ගායනා කරන ගීතය තමයි. මෙතන දහම් පාසලක් ළමා දෙවිය සරු කරන නවතෝ තැන්නක්.
3: ඔව් මොනිකා, අපේ ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය සහ දහම් පාසල් අධ්‍යාපනය කියන්නේ අර අපි කියන්නේ ගහට පොත්ත වගේ සම්බන්ධ වෙලා තියෙන තැන. ඉතින් දහම් පාසල් අධ්‍යාපනයකින් දරුවෙක්ගේ ජීවිතයේ හැඩගස්සන ආකාරයේ මනාව නිරූපණය කරන නිර්මාණයක් විදිහට මම මේක දකිනවා. ඉතින් කෙනෙක් සමහරවිට හිතන්න පුළුවන් බුද්ධ ධර්මයේ විෂය පාසලෙත් උගන්වනව නේද, ඒකට දහම් පාසල් යා යුතුමද කියලා. නමුත් අපි දකිනවා වර්තමාන වෙනකොට දැන් මෑතදී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා මොනිකා. මේ සැරේ නම් මට එහෙම සංඛ්‍යාලේඛන වලින් මතක නැහැ. නමුත් දැනට අවුරුද්දක දෙකකට කලින් 20000කට ආසන්න ප්‍රමාණයක් දහම්පා මේ බුද්ධ ධර්මයේ විෂය අසමත් කියන සෝචනීය පණිවිඩත් අපිට වටින් පිටින් ඇහෙන්න පටන් ගන්නවා. මේ බුදුන් තෙවරක් වැඩිය මිහිඳු මහරහතන් වහන්සේ ධර්මය ගෙනත් දුන්න රට. ඉතින් මං හිතනවා මේක මෙතනදී මේ වර්තමාන වෙනකොට දැන් මමත් දහම් පාසල් ආචාර්යවරියක් විදිහට මහරගම වජිරඥාන දහම් පාසලේ උගන්වනවා. දහම් පාසලට එන දරුවෝ වර්තමාන වෙනකොට විවිධ හේතුන් කියමින් දහම් පාසල මගහරින ස්වරූපයක් අපි දකිනවා. හැබැයි අර දැන් පාසල කෙනෙක් හිතන්න පුළුවන් දවස් පහම දහම් පාසල් ගිහිල්ලා මේ පාසල් ගිහිල්ලා සෙනසුරාදා ළමයට නිදහසේ ඉන්න තියෙන දවසද කියලා. හැබැයි ඒ දහම් පාසල කියන තැන මේ ගීතයේ කියන විදිහටම ළමා දිවියේ සරු කරන නව තෝ තැන්න. ඒ කියන්නේ මේ ඒ දහම් අධ්‍යාපනය ලබද්දී දහමට සම්බන්ධ දේවල්, ඊළඟට අපේ බෞද්ධ සාහිත්‍යයේන වීර චරිත, මේ දේවල් අපේ ඉතිහාසයේ, මේ ඔක්කොම ඒ පන්සල් භූමියේදී ඉගෙන ගන්නවා කියන එක මොනිකා වෙනම අත්දැකීමක්. ඔබයි මමයි අපි දෙන්නම මම දහම් පාසල් ගියපුවයි මම හිතන්නේ අවුරුදු 15ක 18ක විතර දහම් පාසල් ආචාර්යවරියක් විදිහටත් මම වැඩ කරලා තියෙනවා. ඉතින් මේ වගේ අපිට පේනවා මේ ඒ පසුබිමේ හැදුණු දරුවෝ ආකල්ප වලින් ඉතාම ඉහලින් ඉන්නවායි කියලා. ඒ ආකල්ප ගොඩනගද්දී මේ දහම් පාසලේ තියෙන ඒ අපි කියන්නේ සුවඳ දුම් කූරක සුවඳ ඝණ්ඨාවේ මිහිරියාව, ඒත් එක්ක සතියන්තයේ උදෑසනක සුදෝසුදු ඇඳුමින් දහම් පාසලට එකතු වෙන මේ පිරිස, මේ දේවල් අර ගුණගරුක ඒ වගේම ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරුණ දරු පරපුරක් රටට දායාද කරද්දී මං හිතනවා ඉතාම වටිනවායි කියලා. මොකද බොමලුවක ඒ බොමලුවක සෙවනක ඒ සිහිල් සුළඟ විඳගෙන ළමා මනස දහමින් සනසන්න ඒ පරිසරයේ තියෙන පූජනීය බව තුලින්ම දරුවට හික්මීම ඇති කරනවා. මොකද දැන් පාසලේදී හැසිරෙන දරු එහෙට මෙහෙට දඟ කරන දරුවා දහම් පාසලට ගියහම පුදුමාකාර සංයමයක් ඇති වෙනවා. ඒ පරිසරයේ විසින් මේ සංයමය ඇති කරනවා. මොකද හැම තැනම තියෙන්නේ පූජනීය වස්තුන්. ඉතින් මේ දේවලුත් එක්ක මං හිතනවා මේ ගීපද රචකයා මෙතනදී මේ බෝධි වෘක්ෂය, සුළඟ, පරිසරය මේ කියන දේවල් උපයෝගී කරගෙන අපූරු සජීවී චිත්‍රයක් මතු කරන්න මවන්න උත්සාහ කරනවා. මේ හැම තැනදීම මේ ළමා දිවියේ සරු කරන නව තෝ තැන්නක් කියන පදපේලිය කියනවා. එතකොට වර්තමාන මේ තරඟකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වෙලා ඉන්න දරුවෙකුට දහම් පාසල කියලා කියන්නේ නිදහසේ තමන්ගේ ගුණධර්ම ප්‍රගුණ කරන්න, ජීවිතය සාර්ථක කරගන්න තියෙන ക്ഷേම භූමියක් විදිහට දකිනවා. විෂය කරුණු වලට විතරක් සීමා වෙන්නේ නැතුව ලෝකයේ දිහා දයානුකම්පාවෙන් බලන්න, ඒ වගේම සංවේදී සහකම්පණයෙන් යුක්ත දරුවෙක් බිහි කරන්න දහම් පාසල් අධ්‍යාපනය අත්‍යවශ්‍යයි කියන පණිවිඩයත් මං හිතනවා මේ පොසොන් පෝය දවසේ අපි සඳදිය දහරහා මත

0: දිය දහර
1: වසන්ත සඳනායක මේ ගීතය මුලින්ම ගායනා කළේ මහිතර මේ ජනපද කල්යාණියගේ කතාව බොහෝ දෙනා ගීතවලට උපමා කරගන්න අවස්ථා අපි දකිනවා මේ මෑත කාලේ අපේ නිර්මාණ අතරේ. බුදු මගට අවතීර්ණ වුණාට පස්සේ නන්ද කුමාරයාට ජනපද කල්යාණියව මතකවත් නැහැ. මොකද ඒ මතකයෙන් හිටියා නම් මේ ගමන සාර්ථක යන්නට නොලැබෙන නිසා අපේ අතීත කතාවත් එක්ක අපි යමු සදදිය ධාරතුකින් මේ ගීතය අහන්න.
2: ඔව් මනික, ගොඩක් වෙලාවට ජනපද කල්යාණි ගැන කියනකොට නවදලි හේනක පෑව වැඳිරුව මේවා තමයි අපිට මතක් වෙන්නේ. නමුත් අපි අද තෝරගත්ත ගීතයේදී මං හිතනවා මේ ඒ තමන්ගේ ගිහි කල ස්වාමි පුරුෂයාට කොයිතරම් ආදරණීය විදියට සුබපතන්න පුළුවන් හදවතක් තිබුණු කෙනෙක්ද මේ කාන්තාව කියලා. ඉතින් බෞද්ධ සාහිත්‍යයේ තියෙන අතිශය සංවේදී පුවතක් ආශ්‍රයෙන් නිර්මාණය වුණ ශ්‍රාවක හදවත් සංවේගයෙන් වගේම භක්තියෙන් පිනවන්න පුරුවන් ගීතයක් මං හිතන්නේ මේ ගීතය. ඉතින් බුදු හිමි දැකුමට ගිය මගේ කුමරුනි නන්ද කියලායි කියන්නේ. අනේ ඔබ මේ පමණ සමා පමා වෙන්න හේතුව නන්ද. එතකොට ආදරයේ විරහව සහ ආධ්‍යාත්මික විමුක්තිය අතර දෝලණය වන මිනිස් සිතක ස්වභාවය විදහාපාන අපූරු කලා නිර්මාණයක්. ඉතින් බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරපු අවස්ථාවේදී තමාට සරණ පාවා දීමට හිටපු ජනපද කල්යාණිව අතහැරලා දාලා බුදුහාමුදුරුව පසුපස ගියපු බව අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. ඉතින් තමන්ගේ අභිෂේක මංගල්‍යයේ වගේම විවාහ මංගල්‍යයට දින නියම කරලා තියෙද්දි මනාලිය තනි කරලා දාලා ගියපු වෙලාවකදී තමන්ගේ මනාලයා ආපසු එනතුරු බලාගෙන ඉන්න ඒ හදවතකින් නැගෙන ශෝකී අඳෝනාව සහ විරහ වේදනාව මේ ගීතයේ සඳහන් වෙනවා. ඉතින් අද පොසොන් පොහොය දවසේ අපි මේක තෝරගන්න හිතුනේ මේ ලෞකික ප්‍රේමයේ තියෙන අනිත්‍යතාවයත් ලෝකෝත්තර සුවයේ තියෙන උත්තරීතර බවත් අතර තියෙන පරතරය සියුම්ම ස්පර්ශ කරන්න මේ ගීතය සමත් වෙලා තියෙනවා. ඉතින් මේකෙදි මේ කතා නායිකාව කියනවා මේ මගේ නළලේ චන්දන තිලකය වේලෙන්න පෙරදි එනවයි කිව්ව ඔබ ඇයිද පමා කියලා. එතකොට මංගල්‍යට සූදානම් වෙලා ඇය බලාගෙන ඉන්න ආකාරය, ඇගේ සිතේ තියෙන දැඩි අපේක්ෂාව, මේ සියල්ලම එක මම මේ කවුළුවෙන් බලා ඔබ ගිය පැත්ත කියලා කියන තැනදී අව්‍යාජ ආදරයෙන් බලාපොරොත්තු පිරිච්ච ඇය බලාගෙන ඉන්න ආකාරය ඉතාම සරල වචනවලින් ඒ වගේම ගැඹුරු සංවේදනයක් ශ්‍රාවකයාගේ සිතේ ඇති කරනවා. මොනික අර සඳළු තලයේ ඉන්නෙමි මා ගැන දුක නැද්ද කියන තැනදී අපිට පේනවා ඇත්තටම මේ කාන්තාව බලාපොරොත්තු පොදි බැඳගෙන තමන්ගේ ආදරවන්තයා නැවත එනකන් බලාගෙන ඉන්න දසුනක්. ඉතින් ඉතාම ප්‍රිය කරනවා මම මේ ගීතය නිසා.

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: අපි සදදිය දහරතුරින් සංගත මොන් මහචර සනතන්දසිරි මල්කාන්ති නන්දසිරි සමග ගාන ගීතයක් අහන්නේ ළඟට අපි සාමාන්‍යයෙන් අපේ රට ඇතුළේ පිළිගන්නා කතාව තමයි මේ නීතිය නොදැන සිටීම දඬුවම් වලින් මිදීමට මගක් නෙවෙයි කියන්නේ. ඒර අපි දැන් යම් කිසි වැරදකද කියලා නම් මගේ නීතිය දැනගෙන හිටියේ නැහැ කියලා ඒක සමාව ලැබීමට හේතුවක් නෙවෙයි කියන කාරණාව. මේ ගීතය මව සහ පුතා අතර මේ සංවාදයක් විදිහට තමයි අපිට අහන්න ලැබෙන්නේ. කොයිතරම් නරක වැඩ කරත් මුළු ලෝකෙම එරෙහි වෙච්ච මුළු ලෝකෙම පිළිකුල් කරන කෙනෙක් වුණත් ඒ දරුවා ඒ අම්මට තමන්ගෙම දරුවා. හැබැයි අම්මා තාත්තගේ ආදරයට සමහර විට බැරි වෙන්න පුළුවන්. නරක මිතුරු ඇසුරෙන් විනාශ වෙලා යන තමන්ගේම දරුවාගේ ජීවිතය බේරගන්න.
2: ඔව් මොනිකා, දැන් අපි ආරම්භයේදීත් ඔබ අඟුලිමාල ගැන මතක් කරපු නිසාත් මට හිතුණා මේ අම්මා කොයි තරම් තමන්ගේ දරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවද කියන කාරණේදී අපි අමාවතුරෙම කියනවා තාත්තා ඇවිල්ලා කියනවා මේ පුතා තමයි මේ විදියට අඟුලිමාල වෙලා ඉන්නේ කියලා. ඒ වෙලාවේදී දැන් තාත්තනේ හරිනම් යන්න ඕනේ දරුවව බේරගන්න. හැබැයි තාත්තා ඉදිරිපත් වෙන්නේ නැහැ. එයා කියනවා සතර දෙනෙක් පිළිබඳ විශ්වාස නොකළ යුත්තේ. එතකොට ඒ අතර තමන්ගේ පුතා ඉන්නවා. හැබැයි අම්මා කියන්නේ මවුන් වනාහිලා මෙලෙක් වෙයි කියලා. අම්මලා කියලා කියන්නේ පපුව මෙලෙක් වෙන ජාතියක්. ඉතින් ඒ ගැන මතක් කරා මම මේ ගීතයේදීත් මේ තමන්ගේ නරක ඇසුර නිසාම වරදට පත් වෙච්ච ඒ වගේම පෝරකයට නියම වෙච්ච පුතෙක් සහ ඔහුව බැලීමට පැමිණෙන මවකගේ අවසාන හමුවීම තේමා කරගත් අතිචේ සංවේදී යුග ගීතයක්. මේ ගීතයේ සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය වුණ බව මම එක්තරා සාකච්ඡාවකදී අහලත් තියෙනවා. බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ කියන සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා විසින් ගායනා කරන. ඉතින් මේ ගීතයේදී අපිට මිනිසෙක් අතින් සිදුවන අත්වැරද්දක් මුළු ජීවිතේම අඳුරට ඇද දාන්න සමත් කියන පණිවිඩය මේ පොයේ දවසේ අපිට නැවත නැවත මතක් කරන්න මේ ගීතය ඉතාම වටිනවා. මොකද වර්තමාන වෙන කුටුම් මොනිකා අපි දකිනවා මේ වැරදි ඇසුර නිසා බොහෝ අවස්ථාවන් වල ඉතින් නැවත අපිට මුදවාගත නොහැකි ගලවාගත නොහැකි තරම් ව්‍යසනවලට ඒ වගේම වැරදිවලට පෙළඹුණ දරුවන්ව මේ ලෝකයෙන් අපිට හමු වෙනවා. ඉතින් ඒක නිසා වැරදි සමාජ අසුර නිසා පෝරකයට නියම වෙච්ච තමන්ගේ තරුණ පුතාගේ අවසාන හෝරාව ගෙවන සිරමැදිරියට බුදු මාතාවකගේ ආගමනයක් කොච්චර උත්තරීතරද කියන එක මේ ගීතයේ කියන ඒ වගේම කතරම් වේදනාකාරීද කියන එක. මරණයට තියෙන බය පැත්තකද අර තමන් වරදකාරී හැඟීමෙන් වැළපෙන පුතා ඒ වගේම මුළු ලෝකයක්ම තමන්ගේ පුතාට දොස් නැගුවා. තමන් දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා ලේකිරි කරලා පෝපු අම්මෙකුගේ හිතේ ඇතිවන දයාව කරුණාව දක්වන අවස්ථාව. ඔබ කිව්වා වගේ නීති හමුවේ වැරදිකරුවෙක් වුණාට මව් සෙනෙහස ඉදිරියේ ඌ තවමත් අසරණ දරුවෙක් විදිහට නිරූපණය කරනවා. වැරදුණු මිනිසෙකුගේ පාපොච්චාරණය ඒ වගේම මව් සෙනෙහසේ මහා දයා ගුණයත් එකට මුසු වෙච්ච ඉතාම ශෝකී රසයක් දනවන ගීතයක් මේ ගීතය. ඉතින් සමාජීය පණිවිඩයක් මේකින් අපිට දෙන්න පුළුවන්. පොසොන් පෝය දවසේ සඳදිය දහරෙන් වරදක් කරාට පස්සේ ලැබෙන දඬුවම සහ ඉන් ඇතිවන මානසික බිඳවැටීම කොයිතරම් ප්‍රබලද කියන එක ඉතාම අපූර්වට මේ ගීතේ කියවෙනවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: කාර්යාත්මක වියමන
1: සන්තතිය තහර සමගයි ඔබ ඉන්නේ එනබ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හිණය වගේම සුපිරි මෝටර රථයක හිණ හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩොමා කලර් සෝට යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක එකේ කලසොට යන්ත්‍ර ඩොමා කලසොට. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලසොට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර් එක 011 6 679 579.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන.
2: මේ ගීතය වැඩිපුර මේ දැන් කාලේ විනම් ඇහෙන්නේ නැහැ. ඉන්දිවරි අභිවර්ධන තමයි ගීතය ගායනා කරන්නේ. වතුසුදු අරලිය ගසක පෙපෙනවා, ඒ වගේම
3: පිච්ච රෝස මල් වැලක පෙපෙනවා, ඕලු නෙළුම් මල් විලක පිපෙනවා. එකම වට්ටියක පන්සල් යනවා. ඉතින් පොසොන් පොයේ දවස නිසාත් අද බොහෝ දෙනා පන්සල් වලට යන නිසාත් මට හිතුණා මේ ගීතය තෝරගන්න ඕනි කියලා. ඔබ කිව්වා වගේ වඩා ඇහෙන්නේ නැති නිසාත්. මොකද මේ ගීතේ මම දකිනවා සබාධමයේ තියෙන නිදහස වගේම මිනිස් සමාජයේ තියෙන පටු බෙදීම් ගැන අපූරු පණිවිඩයක් කියනවා. මොකද වතුසුදු අරලිය ගසක පිපෙනවා, පිච්ච රෝස මල් වැලක පිපෙනවා, ඕලු නෙළුම් මල් විලක පිපෙනවා. හැබැයි ඔක්කොම එකම වට්ටියක පන්සල් යනවා. ඉතින් අපි මං හිතන්නේ මේ වගේ සාකච්ඡාවලදී මතු කර යුත්තේ මේ විදිහටම වතුසුදු අරලිය පිච්ච රෝසමල් එකතු වෙලා පන්සල් යනවා වගේම අපි මිනිස්සු අතර සහජීවනය සහ සමානාත්මතාවය පෙන්වන්න ඕනේ කියන එක දේශරී සීමා රහිතව නිදහස ගැන මේ ගීතයේ කියවෙනවා. ගිරවුන් ගැන, කොබෙයියන් ගැන, බටිත්තන් ගැන, මේ අයගේ ලෝකය වෙනම ලෝකයක් මොනිකා. ඒ වගේම කුහුඹුවන්, වේයන් ඒගොල්ලන්ගේ ලෝකය තවත් ලෝකයක්. එතකොට අපි තේරුම් ගත යුතුයි අපි වටපිටාවේ ඉන්න හැමෝ විවිධ අයට තියෙන ශක්්‍යතා විවිධයි. දැන් අපි කිව්වොත් එහෙම නීල කුබෙයියන් පියාසලනවා, පොඩි බට්ටිත්තන් උඩ ඉගිලෙනවා, අහසට අයිතිය කියන්න කවුරුත් නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන කාරණය තමයි මේක. එතකොට අපි අපේ දරුව දිහා බැලුවත් එක එකනාට තියෙන එක එක හැකියාව. හැබැයි අපි අවසානයේ පරමාර්ථය ඔක්කොම එක වට්ටියකට දාලා මේ රට බාර දෙන්නේ. ඉතින් ඒ නිසා අපේ අනාගතයේ බාරගන්නේ අපේ දුව දරුවන්ට අපි අවබෝධ කරන්න ඕනේ තමන් කවුද, තමන්ගේ විභවතාවයන්, ශක්්‍යතාවයන් මොනවද. මේ දේවල් හඳුනාගත්තොත් එහෙම මේ ගීතයේ කියනවා වගේම මේ තියෙන එකමුතුකම සහ සමානාත්මතාවය ඉතාම හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ඉතා සංවේදී සහ කම්පණයෙන් යුක්ත රටක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ.

0: പ്രിയപ്രേമേ, സൗന്ദര്യാത്മക വ്യമന
1: സന്ധ്യതഹര,
2: മാനവീയ പ്രേമയെ സൗന്ദര്യാത്മക വ്യമന സന്ധ്യതഹരാഗിനി നോബ അശ്വര കല്യാണി വിജയ സുന്ദര മഹാത്മ്യ സമഗ്ര നദാപിമിഗിതർത്ഥവത് കഥാബഹ കരഗിനി അന്നി വിഷാദ എഡ്വർഡ് ചായക്കുടി ചരിതാ പ്രിയദർശിനി പേരിസ് മിഗിത ഗായന കരാന്നേ നിരന്തരയെന്ന പൊഹോയ ദിവസവലദീം അപ്പിട ഏഹന ദനന ഗീതയക് ഏത്തിതിങ് അര මේ සියලුම ගීත වගේ තමයි කොයිච්චර ඇහුණත් මේ දේවල් අපේ හිත ඇතුලේ තියෙනවාද, අපේ ක්‍රියාවේ මේ ගීතවල අර්ථය තියෙනවාද? පන්සලේ පල්ලියේ දහඩියෙන් අපි තනු පිළිම දා ගැප්පෙනි ලෝකයක් දනනපු.
3: ඔව්, මේ ගීතයේදීත් ශ්‍රමිකයාගේ අභිමානී වගේම පන්ති පීඩනය තේමා කරගෙන තියෙනවා. ප්‍රබල දාර්ශනික මතයක් මතු කරන්න උත්සාහ කරනවා. සමාජයේ උත්තරීතර නිර්මාණ බිහි කරන ශ්‍රමිකයන්ගේ දුක්ඛිත තත්ත්වයේ සහ පීඩිත පන්තියේ සාමූහික ශක්තිය මම හිතනවා එක්තරා විප්ලවීය ස්වරයකින් ඉදිරිපත් කරනවා මේ ගීතයේදී කියලා. මෙතනදී මේ ලෝකයේ ලස්සන කරන්නේ අහස උසට මහා මන්දිර, පන්සල් සහ පල්ලි නිර්මාණය කරන්නෙත් මේ ලෝකයේ විසෙන පීඩිත පන්තියගෙම පොදු ජනයාගේ දහඩිය කඳුළු මතින්. ඉතින් මේ ගීතයේ යටිපෙළ අරුතක් වෙනමම තියෙනවා මොනික. නමුත් මට අද මේක තෝරගන්න හිතුනේ අපි මේ පොසොන් පොහොය දවසේ බුදුදහම ගැන වැඩිපුර කතා කරනවා. නමුත් අපි බහු සංස්කෘතික, බහු ආගමික, බහු ජාතීන් වාසය කරන රටක් විදිහට අපි එකිනෙකාගේ ආගම් කෙරෙහි සහනශීලී පිළිවෙත කොහොමද අනුගමනය කරන්නේ අපි දකිනවා වර්තමාන වෙනකොට. දැන් අද වුණත් වෙනත් ආගමිකයන් දන්සැල් වලින් සංග්‍රහ කරනවා, අපේ ඊළඟට ආමිස පූජාවලින් විවිධ තැන්වලදී සම්බන්ධ වෙන මෙන්න මේ කියන ආගමික සංහිඳියාව මතු කරන්නයි මට ඇත්තටම මේ ගීතය කියන්න ඕන වුණේ. නමුත් ගීතයෙන් කතා කරන්නේ පන්ති පීඩනය සහ සාධාරණත්වය පිළිබඳ ගැටලුව කියන එකත් මම මතක් කරනවා. ඉතින් ආගමික ස්ථාන, පන්සල, පල්ලිය, කෝවිල වගේ තැන් ගත්තාම මේවත් ලෞකික මන්දිර සියල්ලමත් ඉදි කරන්නේ දුප්පත් ජනතාවමයි. ඉතින් සමාජයේ තියෙන පන්ති පරතරය, ධනපති පන්තිය සහ පීඩිත පන්ති අතර තියෙන ආර්ථික සමාජීය පරතරය මේ ගීතයෙන් කියුවට මේකෙදි කියනවා, ඔබේ කඳුලින් මගේ කඳුලින් පිරුණු මේ ලොවේ අපේ අත්වැල් බැඳුණු දවසේ ජය අපේ වේ කියලා. ඉතින් මෙන්න මේ ප්‍රාර්ථනය තමයි මං හිතන්නේ මේ වගේ පොහොය දවසක අපි ප්‍රාර්ථනා කළ යුත්තේ කියලා මං හිතන්නේ.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර.
2: බොහොම මේ අගනා වටිනා ප්‍රාර්ථනාවක් එක්ක අපිට අද සඳදේ දහරතනෙන් සමුගන්න පොළන්වෙන්නේ මිල්ටන් මල්ලවාරච්චි මේ ගිතේ ගායනා කරන්නේ මරු කතරේ මිනිස්පුරේ.
3: ඔමුනික අපි දැන් සඳදිය දහර පොසොන් පොහෝය දවස තේමා කරගෙන විවිධ මට්ටම් වල විවිධ ශානර වල ගීත තෝරගත්තා. මට හිතුණා මේ ගීතේ අපේ අවසාන ගීතේ විදියට තෝරා ගන්න ඕනේ කියලා. ඔබ කිව්වා වගේම මරු කතරේ මිනිස්පුරේ මේ ගීතයෙන් සාකච්ඡා කරන්නේ මේ කෙලෙස් වලින් හිම්බත් වෙච්ච මිනිසුන්ගේ සිත මෛත්‍රී බුදුන් පාමුල සුවේ පතා කරන උත්තරීතර ප්‍රාර්ථනෙ. මොකද අපි හැමෝම දන්නවා අපේ මේ ලෞකික ජීවිතය අනිත්‍යයි. ඒ අනිත්‍ය බව වටහාගෙන සසරින් එතර වෙලා නිවන් සුව පතන බෞද්ධයෙකුගේ ඒකායන ප්‍රාර්ථනය තමයි මෙතෝ මෙතේ බුදුන් පාමුලදි හෝ නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියන එක. ඉතින් සංසාර ජීවිතය සහ මරු කතර පිළිබඳව මේ ගීතයේදී ඉතාම අපූර්වට කතා කරනවා. ඉතින් එතනදී මෛත්‍රී බුදුහිමියන් පාමුල නෙළුම් මලක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. සියලු කෙලෙස් වලින් සහ සසර දුකින් මිදීමට තියෙන එකම මඟ නිවන කියන එක මේ පද රචකයා මතක් කරනවා. ඉතින් ආත්ම පාපොච්චාරණයක් සහ විතර්කයක් එක්ක ගලාගෙන යන මේ ගීතයේදී මං හිතනවා අපි මේ වගේ පොහොය දවසක මතු කළ යුතු පණිවිඩයත් ඉතාම අපූර්වට එකතු කරලා තියෙනවායි කියලා මේ ප්‍රාර්ථනා කරන්නේම මතු බුදුවන මෛත්‍රී බුදුන් වහන්සේ සරණ ගිහිල්ල සංසාර කඳුළු නිවාගෙන උන්වහන්සේගේ ශ්‍රී පාද පත්මයට නමස්කාර කරන්න කියලා. නැත්තම් ඒ පවේදිත් මොනිකා බුදුහාමුදුරුව අපිත් දකින්න ඇති නිවන් දකින්නට පින්මදි වෙන්න ඇති කියලා කියන්න වේ. ඉතින් ඒ නිසා පොසොන් පොහොය දවසේ අපි ප්‍රාර්ථනා කරමු මේ ගීතයෙන් කියවනවා වගේම පවු කඳුලෙන් සේදී යන්න අපේ ජීවිතවල වටිනාකම තේරුම් ගන්න ඉතාම සුන්දර දවසක් වෙන්න කියලා.
2: අපි සමුගැනීම සටහන් කරනු හෙනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබතුමියට අද මේ ගීතවත් අර්ථවත් කතා බහ වෙනුවෙන් ලකන සඳදිය දහර සමුගෙක් වීම පිළිබඳව
3: බොහොම ස්තුතියි.
2: අපි නැවත දවසකදී හමුවෙමු අද සඳදිය දහර තුළ මේ අර්ථවත් කතා බහට අප සමුගෙක් වනවා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය කල්‍යාණී විජයසුන්දර මහත්මිය. එනම් මහින්දාගමනයෙන් ආලෝකමත් වනු එළ කලාකිත පිළිබඳව ගීත ඔස්සේ අපි කතා කරන්න උත්සාහ කළේ අද දවස තුළ. මේ සියලු දේවල් වලින් අංශු මාත්‍රක් හරි අපේ හිසට සිතුවිලි ධාරාවට එකතු කරගන්න පුළුවන් වෙනවා නම් ඒක තමයි වඩාත් වටිනේ. අද පැය දෙකක අප දරන ලද වෙහෙසෙහි මහඟු ප්‍රතිඵලය ඒක. ඉතින් එහෙනම් ඒ මතක් කිරීමත් එක්ක නැවත ඔබ හමුවන බලාපොරොත්තුත් එක්ක සමුගන්න අවසරයි. ප්‍රාර්ථනාවේ ඔබට සුබ රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 විසිරි තැගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 01176679579
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාඩ රේඩියෝ ITN.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: තේදිනමල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳ දිය දහර
2: ලක්කන සිත නිවන පුතුපන සිත නිවන පුතුපන
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN.

0: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාඩ රේඩියෝ ITN.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

එලවරාතුරි 10යි ලක්හඬ අහගෙන ඉන්නේ. ජීවිතය කියන්නේ ගේම් එකක්. මේ ගේම් එකේ ඔයා දකින හීන හැබැයි කරගන්න සමහර වෙලාවට ඔයාට ක්‍රම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඔයා මේ හීන හැබැයි කරගන්න එක අතෑරලා දානවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවද අපි කෙසේ වෙතත් මේ හීන බලන් ඉන්නවා අපි ඇවිල්ලා ඒ හීන හැබැයි කරනකම්. ඒ නිසා ඔයාගේ ජීවිතේ ගේම් එක අතාරින්න එපා. ක්‍රමයක් හම්බුනේ නැත්තම් මෙන්න මේ ක්‍රමෙත් පොඩ්ඩක් try කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: ආයුබෝවන්. ලක්වාසේ බෞද්ධ බැතිමතුන් මිහිඳු හිමියන්ගේ ලංකා ගමන සේපත් කරමින් අද උතුම් පොසොන් පොහොය දිනේ ඉමහත් ගෞරවීතුව සමුන් ලබනවා. එවන් වූ පින්වර වාසනාවන්ත දිනයක වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවරණයේ වාසනාවන්ත ලොතරැයිපත් 8ක් තුළින් සුපුරුදු ඔබේ ජය තහවුරු කර දෙන්නයි මේ සූදානම. අද මේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී චමින්ද පුෂ්ප කුමාර මහතා. හඳුනාගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් RP සුජිත් නිශාන්ත මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරි මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්ප කුමාර මහතා, ජාතික විගණන කාර්යාලයේ නියෝජ්‍ය විගණකාධිපති KKS ජයකොඩි මහතා. එහෙනම් මුලින්ම ඔබේ වාසනාව NLB ජයින් ආරම්භ කරන්න අපි සූදානම්.
1: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ.
2: කොල්ල කෙල්ල පොඩේ අර මන්තර

0: දිනපතාම ඔබට නොඅඩුව අතට සල්ලි වෙනුවෙන් වාසනාව උදා කර දෙන NLP ජය 501 වන වාසනාවන්ත දිනු මැදීමටයි දැන් අපි යමු වෙන්නේ. අද ඔබට වාසනාව උදා කර දෙන ඉංග්‍රීසි අක්ෂරය B, ජය අංක 0947. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLP ජය. මේ වසරට රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභින් 232 දෙනෙකු වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 5,900 දෙනෙකු බිහි කළා.
1: Today selected English letter is B and the winning number 0947.
0: අදත් NLP ජයතරින් රුපියල් ලක්ෂ 5කට හිමිකම් කියන වාසනාවන්තයෙක් සමත් වෙනවා. ලොතරැයි පත අල්වි කරනවා රංජිත් සොයිසා ගිරාඳුරු කෝට්ටේ අල්වි නියෝජිතවරයා. ඒ වගේම රුපියල් 50,000 ත්‍යාග වාසනාවන්තයන් 19 දෙනෙකු අතර අද දවසේ අපි බෙදා දුන්නා. ඒ අනුව වාසනාවන්තයන් 37,832 දෙනෙකු අතර අද දවසේ අපි බෙදා දුන්නා රුපියල් 35,29,360ක මුදලක්. තවත් තැකි වැඩි වුණ නියත ධනයුග හදහන 1542 වාසනාවන්ත දිනුම් ඇදීම ආරම්භ කරන්න දැන් අපි සූදානම්. අද වාසනාවන්ත ලග්නය කතික ලග්නය. අද ඔබට බලිප වාසනාව උදා කර දෙන මුල්ම ජය අංකය අංක 25. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 12. වාසනාවන්ත තෙවන ජය අංකය අංක 21. සෙවන වාසනාවන්ත ජය අංකය අංක 6. අපේ රටේ ශක්තිය රණිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටි වූ රණිවරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හදහන ලොතරැයෙන් මේ වසරට සුපරිත්‍යාග 7ක් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභින් 125 දෙනෙක් බිහි කළා.
1: Today selected zodiac sign is Cancer and the winning numbers are 25, 12, 21 and number 6.
0: අදත් NLP හදහන දිනුම් ඇදීම තුලින් වාසනාවන්තයන් 59,977 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 37,28,840ක මුදලක්. NLP හඳහන හෙටත් ඔබේ වාසනාව වෙනුවෙන්ම තිළන කරනවා රුපියල් 38,17,759,720ක මුදලක්. දිනපතාම ඔබේ කෝටිපති සිහින හැබෑ කර දෙන සත් දිනම ජයනියත ගොවිසෙත 4,475 වන වාසනාවන්ත දිනුම් ඇදීමටයි දැන් අපි යමු වෙන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය J. අද වාසනාවන්ත මුල්ම ජය අංකය අංක 59. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 36. ජයග්‍රහී තුන්වන ජය අංකය අංක 75. අද ඔබේ ජය තහවුරු කර දෙන ජයග්‍රහී සිවන ජය අංකය අංක 43. කෘෂිකර්මාන්තයේ නගා සිටවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයෙන් මේ වසරට සුප්‍රත්‍යාග 2ක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 55ක් වගේම 250,000 ත්‍යාගලාභින් 685 දෙනෙක් බිහි කළා.
1: Today selected English letter is J and the winning numbers are 59, 36, 75 and number 43.
0: අදත් NLP ගොවිසෙතින් රුපියල් 250,000කට හිමිකම් කියන වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයි පත අල්වි කරනවා එන් මහේන්ද්‍රන් බණ්ඩාරම අලවි නියෝජිතවරයා. ඒ අනුව අද දවසේ වාසනාවන්තයා 54,587 දෙනෙකු අතර බෙදා දුන්නා රුපියල් 36,23,600ක මුදලක්. හෙටත් ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් ගොවිසෙතින් තිරින කරනවා රුපියල් 6,97,96,736,796ක මුදලක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: 200ක්ම ඔබ යකි.
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක් නැති.
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් ඇති. අංක තුනට
2: 50,000.
3: ප්‍රවන්දන අංකයට රුපියල් 25,000.
2: අංක තුනයි ලග්න එකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: තරුණියේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: දවස සුබ කරගන්න නම් ඔබ ගන්න මොන ලොතරැයි පත තමයි සුබ දවසක් ලොතරැයි පත. දැන් ඔබට හැකියාවක් තියෙනවා අලුතුණු පහසුණු තෑගි වැඩි වුණු නවතම තෑග රටාවත් එක්ක එකතු වෙන්න. ඔබ දන්නවා සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදල රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්නට පුළුවන්. ඒ වගේම ජය අංක 3ට රුපියල් 50,000 තෑග වගේම ප්‍රවර්තන තෑග අංකයේ ගලපා ගත්තොත් රුපියල් 25,000 තෑග ඇතුළු තවත් මුදල් තෑග රැසක්ම අදත් ඔබේ වාසනාව වෙනුවෙන්ම සූදානම්. එහෙනම් මේ සියලුම වාසනාව ඔබට මෙවයි ප්‍රාර්ථනා අපි ආරම්භ කරමු. සුබ දවසක් වාසනාවන්ත දිනුම් ඇදීම 349. අද වාසනාවන්ත සුබ ලග්නය කුම්භ. වාසනාවන්ත පළවෙනි සුභාංකය අංක 50. වාසනාවන්ත දෙවන සුභාංකය අංක 45. ජයග්‍රහී තුන්වන සුභාංකය අංක 8. රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබතුමී කරදෙන ප්‍රවර්තන ත්‍යාග අංකයයි දැන් අපි තෝරා ගන්න. අද ප්‍රවර්තන ත්‍යාග අංකයේ 5614. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයෙන් මේ වසරට රුපියල් 105,000 ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 230 දෙනෙක් වගේම 50,000 ත්‍යාග ලාභීන් 1149ක් බිහි වුණා.
1: Today selected zodiac sign is Aquarius and the winning numbers are 50, 45 and number 8.
0: අදත් සුබ දවසක් වාසනාවන්ත දිනුම් ඇදීම තුලින් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105,000කට හිමිකම් කියන වාසනාවන්තෙක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරනවා දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චි කඩේ අලෙවි නියෝජිත වරිය. ඒ වගේම රුපියල් 50,000 ත්‍යාග දෙකකුත් ඔබ අතර අද දවසේ අපි බෙදා දුන්නා. ප්‍රවර්තන ත්‍යාග අංකයේ ගලපා ගැනීමෙන් රුපියල් 25,000 මුදල් ත්‍යාග 16 දෙනෙකු අතරේ අදත් අපි බෙදා දුන්නා. ඒ අනුව වාසනාවන්තයන් 50,757 දෙනෙකු අතරේ බෙදා දුන්නා රුපියල් 45,39,120ක මුදලක්. වාස වැඩි වුණු තෑගේ වැඩි වුණු විජයග්‍රාහී ලොතරැයිපත් 4ක් තුලින් තවත් ඔබට වාසනාව උදා කර දෙන්න අනුෂි සමගින් බරතන් සූදානම්.
1: මේ ළඟට මෙගා පවර්.
5: ඔබ ජීවිතේ ලොකුම හීන හැබෑ කරන්න රුපියල් 23 කෝටියත් රුපියල් 47 කෝටියත්ක්ම වාගේ අති දැවන්ත මෙගා සුපිරි තෑගි ඔබ දිනාගත් අපි අදත් සූදානම් රුපියල් 29 කෝටියක්ම වාගේ අති දැවන්ත මෙගා සුපිරි තෑගක් ඔබේ කරන්න පරද රටම කතා වෙන තවත් සුපිරි තෑගක් දිනවා අපි ළඟ ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථයත් අපි ඔබ වෙනුවෙන්මයි වෙන් කරලා තියෙනවා. අද මෙගා පවර් වාසනාවන්තින් විශේෂක්ෂරය ඒ අද සුපිරි අංකය අංක 26 වාසනාවන්ත පළමු අංකය අංක 30 මෙන්න දෙවන ජයග්‍රහී අංකය අංක 75 තුන්වනුව ඔබට වාසනාව ගෙනෙන අංක 24 අවසන් වාසනාවන්ත අංකය අංක 32 අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලාභීන් 10 දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 47 දෙනෙක් අපි බිහි කරලා තිනවා.
6: Today selected English letters A, the super number is 26 and the winning numbers are 30, 75, 24 and the last number is 32.
5: අද මෙගා පවර් වෙතින් රුපියල් 120ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ නුවර එළිය NLB අලෙවි නියෝජිත සුනන්ද බාලගේ මහතායි විතරක් නෙවෙයි 102ක ත්‍යාගයකටත් අද ඔබ හිමිකම් කියනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරනවා ගල්වඩුවාගම NLB අලෙවි නියෝජිත තෙන්නකෝන් බණ්ඩා මහතා. ඒත් සමගින් වාසනාවන්තින් 57,498 දෙනෙක් අතරේ රුපියල් 54,39,440ක මුදලක් අපි අද බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පවර් වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගේ රුපියල් 29,63,81,386ක් පවර් සුපිරි තෑගේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගේ සුපිරි මෝටර රථයක්. රුපියල් 8 කෝටියක්ම වාගිය දැවන්ත නිදහනයකට වාසනාවන්ත හිමිකරුවෙක් සොයා යමින් ශ්‍රතියේ මහා ධන සම්පත ධන නිදහනේ 2263 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද ධන නිදහනේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. පළමු අදෝබේ වාසනාවන්ත අංක 4 තිරණය වෙන්නේ කොහොමද කියලා යතුරින් පළමු ජයග්‍රහී අංකය අංක 36. දෙවන ඔබට වාසනාව ගෙනෙන අංක 58. ජයග්‍රහී තුන්වන අංකය අංක 39. අද ධන නිදහනේ අවසන් වාසනාවන්ත අංකය අංක 52. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ අති දැවන්ත සුපිරි ත්‍යාග ලාභීක් වගේම 20 ලක්ෂපතියන් 30 දෙනෙක් අපි බිහි කරලා තිනවා.
6: Today selected English letters F and the winning numbers are 36, 58, 39 and the last number is 52.
5: අද ධන නිධානයෙන් රුපියල් 102ක ත්‍යාගයකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මරදන් කඩවල NLB අලෙවි නියෝජිත සිසිර කුමාර මහතා. ඒත් සමගින් වාසනාවන්තින් 42,690 දෙනෙක් අතරේ රුපියල් 25,80,400ක මුදලක් අපි අද බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දැවන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,68,61,362. දැන් අපි සුදානම් වෙන්නේ ලොතරැයි ලොව රජ කිරුළ ඔබට පළඳවන්න මහජන සම්පත 6233 වන දින වාරේ. අද සුපිරිතයක් විදිහට අපි ඔබ වෙනුවෙන් වෙන් කළා තියෙන රුපියල් 2.87 ලක්ෂයකම වාගේ මුදලක් අපි ඔබේ වාසනාව උරගවලන සුදානම්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 7, 9, 8, 4, 5 සහ 3. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන මහජන සම්පත ලොතරැයි පතෙන් වසර සුපරි ත්‍යාගලාභී 9 දෙනෙක් වගේම 25 ලක්ෂපතියන් 197 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
6: Today selected English letters N and the winning numbers are 798453.
5: අද මහජන සම්පතෙන් ලක්ෂපතියන් 12 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා. TMV රොඩ්රිගෝ කිරිබත් ගොඩ, GG ලක්ෂ්මන් ගාල්ල, සිසිර ජයකොඩි මාදම්පේ, S ජීවනන්දම් පලාලි, TD ඩේන් වැල්ලම්පිටිය, S මදන් කල්මුනේ, රජිත ප්‍රසාද් ඕස්හිල්, ජගත් ඉඳුනිල් කදිරාන, සමන් කුමාර හග්ගල්ල, සුසිල් ප්‍රේමලාල් ගණ මුල්ල, ටිකිරි බණ්ඩාර රත්නපුර සහ LD බුද්ධික විතරන්දනිය අපේ NLB අලවිනියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තයින් 121,265 දෙනෙක් අතරේ රුපියල් 89,50,560 මුදලක් අපි බෙදා දෙනවා. හෙට මහජන සම්පතින් අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,91,37,720.

0: අද සම්පත ලොතරැයිපතෙන් ඔබට වාසනාව උදා කළ දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් අවසන් අංක 4. ඒ අනුව අද සම්පත 808 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 8, 4, 5, 3. අද සම්පත draw number 808. Today's winning English letter is N and the winning numbers are 8, 4, 5 and 3. අද දවසේ රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 21 දෙනෙක් අපි අද සම්පත බිහි කරනවා. එතෙම ගිනාද සම්පත 808 වන දිනුම් වාරයේ වාසනාවන්ත ඔබ අතර රුපියල් 52,56,840ක මුදලක් අපි බෙදා දෙනවා. ලොතරැයිපත් 8ක් තුලින් වාසනාවන්තින් 4,37,162 දෙනෙක් අතරේ රුපියල් 3,76,48,160ක මුදලක් අපි අදත් ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජයවර්ධනේ මතකයේ තියාගන්න. ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

0: නිවන බුදුපන සිත නිවන බුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සියල් සිත් නිවී සැනහේවා.
2: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යෙන මූලික ඉගැන්වීම් මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

නිවාසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි, යථා ස්වභාවයයි, යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිදුවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

දුර්භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

දෙදේශ සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

ට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේද

ආත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසා

සීමාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

ආරක්ෂාව සැලසෙන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබ

චිත්තානුභව බලේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආසිරුවාදේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින් ඔබ යේ සජ්ජායනා කිරීම තුලින් ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහනහැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණ්ඩින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණ්ඩින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා.

අනන්ත දම්ගුණ බලයෙන්, අනන්ත සඟගුණ බලයෙන්, සූවිසි මහාගුණ බලයෙන්, උතුම් ජයසිරි මහබෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා, ඇස්වහ කටවහ දෝෂ නැති වේවා, සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 අනු 93.7 ලක්කඩ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ධනය, කීර්තිය, වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත්